0: ලකන හගෙනින් වෙලාව 2:05 විනාඩි 41යි.
1: මෝටර්සයිකල් ලෝවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100. Radio ITN.

0: ලකනාගනින් වෙලා උදේ 5:54.
1: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS Agri Business within Sonalika Tractory Mahapulavata Mahabalayak Lakhanda Radio ITN

0: ජීවිතය දිනන්නට positive vibes with charge
1: අයිබෝවන් සුබ දවසක් බලාපොරොත්තු උනත් නොඋනත් අපි කැමති උනත් නොඋනත් ප්‍රශ්න කියන දේවල් වලට අපිට මුහුණ දෙන්නම සිද්ධ වෙනවා. හැබැයි දන්නවද ඕනම ප්‍රශ්නයක් විසඳ ගන්න තියෙන හොඳම විදිය මොකක්ද කියලා? ප්‍රශ්නෙන් වෙන්න පුළුවන් හානියට සමස්ත අවධානය යොමු කරනවා වෙනුවට විසඳුම් වෙනුවෙන් අවධානය යොමු කරන්න ඔයා පුරුදු වෙන්න ඕනේ. ඔබේ අතින් වටිනා වීදුරු බඳුනක් බිමට වැටිලා වීදුරු කටු විසිරීලා ගියා කියලා හිතන්න. ඔයා මුලින්ම කරන්න ඕනේ මොකක්ද? අයියෝ, මේක කොච්චර වටිනවද? වෙච්ච පාඩුව කොච්චරද කියලා කෑ ගහ ගහ පස්තැවෙන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් ඔබට ලැබෙන ප්‍රයෝජනයක් හෝ තිබුණු තත්ත්වය යහපත් විදියට වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔයාට පුළුවන් ඉතා ඉක්මනින් තවත් කෙනෙක් කකුලක් කපා ගන්න එක වළක්වලා හැකි ඉක්මනින් ඒ වීදුරු කටු ටික එකතු කරලා අයින් කරලා දාන්න. ඒකෙන් ඔබ තවත් ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න තිබුණු ඉඩකඩ අහුරලා දානවා. ප්‍රශ්නයක් සිද්ධ වුණාම කරන්න තියෙන පළවෙනි කාර්යය කළාට පස්සේ ටික වෙලාවක් අරගෙන ඒ පාඩුව පියවා ගන්න ඔබට කරන්න පුළුවන් දේ ගැන අවධානය යොමු කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ සිද්ධ වෙච්ච අලාභය බාරගෙන එය එතනින් අවසන් කරලා වෙනත් අරමුණක් ඔස්සේ ඉදිරියට යන්නත් පුළුවන්. ඒ නිසා ප්‍රශ්නෙන් වෙන්න පුළුවන් හානිය පිළිබඳව තක්සේරුවක් දෙන්න කලින් විසඳුම වෙනුවෙන් අවධානය යොමු කරන්න මුලින්ම ඔයාගේ හිත පුරුදු කරගන්න. ඒක අමාරු දෙයක් නෙවෙයි. උත්සාහ කිරීමයි වැදගත්. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: positive vibes with charmy.
0: Lakhanda Radio ITN.
3: වෙලාව උදේ 6යි.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
5: ලකඩ මොඩින් ඉස්සල්.

අයිබෝන් සුබෝ දැස්සනක්. අද ජෝනි මාසේ 20 වෙනිදා සඳුදා දවස තවත් ජයග්‍රාහි සතියක් මේ විදිහටයි ආරම්භ කරන්නේ. ලෝක ප්‍රකට මැක්ඩොනල් ව්‍යාපාරයේ හිමිකරුවන ජෝර්ජ් මැක්ඩොනල් මෙහිම කතාවක් කියලා තියෙනවා. සේවයක හෝ උදව්වක අගය වැඩි වෙන්නේ එය අවශ්‍ය වෙලාවට ඉටු කළොත් පමණයි කියලා. ඔයත් හිතලා බලන්න, ඔයාට උදව්වක් හරි සේවාවක් හරි උවමනා වෙලාවට නැත්තන් එකකින් වැඩක් නැහැ නේද? අන්න ඒ නිසා කෙනෙක්ට උදව්වක් හරි සේවාවක් හරි කරනකොට අවශ්‍ය වෙලාවට ඒක කරලා දෙන්න වග බලා ගන්න. අදත් අපි සෝදානම් ලංකාව වගේම ලෝක සිදුවන දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ්බඩ විසහ ලක්හඬ ප්‍රවෘත්තියන් ඔබ වෙත ගෙනෙන තොරතුරු ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ රටින් ඩොලර් පිට කරන මහා පරිමාණ ජාවාරමක් මහා මොලකරු අත්අඩංගුවේ තවත් 7ක් අල්ලන්න සොයයි. වසර 3කදී ඩොලර් මිලියන 800ක් පිට කරලා. අද දිනමින පුවත්පතට ගයන් කුමාර වීරසිංහයි වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු සටහන් කරලා තියෙනවා. King Pin in US dollars transfer scam remanded, illegally

0: transferred nearly $800 million, contributed to depreciation of Sri Lankan rupee. Several corrupt bank officials facilitated network. Let's see more details about it in English. The Financial Crimes Investigation Division has arrested a suspect over an alleged large-scale financial racket that illegally transferred nearly $800 million out of the country under the guise of importing goods through various local companies. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. දීර්ඝ විස්තරයක් සහිතවයි ගයන් කුමාර වීරසිංහ අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ දිනමින පුවත්පතට. ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය කරමින් රට තුල ඇති ඇමරිකානු ඩොලර් රටින් පිට කරමින් මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් කරන සංවිධානාත්මක ජාවාරමක තොරතුරු අනාවරණය කරගත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ විසින් එම ජාවාරමට සම්බන්ධ මහමුලකරුවෙක් පෙරේදා අත්අඩංගුවටගෙන තිබෙනවා. 2023 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ඔහු විසින් පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 800ක් රටින් පිට කර ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ විසින් කළ විමර්ශනවලින් අනාවරණය වී තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. මේ ආකාරයට රටින් ඇමරිකානු ඩොලර් පිට කරන ජාවාරම මෙහෙවන තවත් 7 දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඔවුන් අතර මෙරට ප්‍රසිද්ධ ඇඟලුම් සාපු හිමිකරුවෙක්, රන් භාණ්ඩාලවිසල් හිමිකරුවෙක්, ආනයන අපනයන ව්‍යාපාරයට සම්බන්ධ තොගවලෙන් දෙක්ද සිටින බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මෙම ජාවාරම සිදු කරන බවත්, මොවුන්ගේ මෙම ක්‍රියාවට දූෂිත බැංකු නිලධාරීන් ඇතුළු පිරිසකගේද සහය ලැබී ඇති බවත් පෙනී ගොස් තිබෙනවා. ඉදිරියේදී ඒ අය සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි දිනමින පුවත්පත අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. සාමාන්‍ය පෙළ කුසලතාගත් සිසුන්ගේ නම් ප්‍රසිද්ධ කරන්නේ නැහැ. විභාග කොමසාරිස් ජෙනරාල් සඳහන් කරනවා සිසුන් 225,748ක් සා පෙළ සමත්, ඒ 9 සාමාර්ථ 11,790ක්, සිසුන් 314කගේ ප්‍රතිඵල අත්හිටුවයි. නැවත සමීක්ෂණයට අයදුම් කිරීම ජුනි 25 සිට ජූලි 8 වනදා දක්වා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත සටහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබෙනවා. අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. සාපෙලින් දකුණ කප්ගහ දේ උතුරු මැද පල්ලමේ 225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි. 7,419ක් වැඩ ඔක්කොම ෆේල්. අද ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දිවයින පුවත්පතත් ප්‍රධාන සිරස්තලයක් විදිහට මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කළා තියෙනවා. වටරැක රැඳවුම් පාසලේ දරුවෝ 6ක්ත් විභාගයෙන් ගොඩ කියලා තමයි අද දිවයින පුවත්පතේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු ඩේලි නිවුස් පුවත්පතට. Over 11,700 students get 9 A's for all O-level subjects. This year O-level examination from 8th to 17th of December. For the more detail, Commissioner General of Examinations Indika Kumari Lienge stated that among the 225,748 students who passed the 2025 GCE ordinary level examination, there are 11,790 students who obtained A passes for all 9 subjects. She also mentioned that 73.16% of the total applicants have qualified for the advanced level examination this time. මේ සම්බන්ධයෙන් අද සන්ධ්‍යා කරුණාරත්නයි දිනමිනට වාර්තාව අරගෙන එන්නේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ කුසලතා හිමි කරගත් සිසුන්ගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකරන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය සඳහන් කරනවා. 10 සහ 11 ශ්‍රේණිවල අධ්‍යාපනය අවසන් කළ සිසුන්ගේ නිර්ණායක මූලික සාධනය පරීක්ෂා කිරීමේ විභාගයක් ලෙස පවත්වන නිසා උසස් පෙළ විභාගයට සුදුසුකම් ලබන දරුවන්ට එය තීරණය කර ගැනීම සඳහා මේ විභාගය පවත්වන බවත් ඇය සඳහන් කරා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට විභාග දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී තමයි ඇය මේ බව සඳහන් කරේ. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් සිසුන් 225,748ක් වන අතර විෂය 9 ටම ඒ සාමාර්ථ ලබා ඇති සිසුන් ගණන 11,790 දෙනෙක් සිටින බවයි සඳහන් කළ තියෙන සමස්ත අයදුම් කරුවන්ගෙන් 73.16% මෙවර උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බවද ඇය සඳහන් කළා. මධ්‍යස්ථාන 3547කදී විභාගය පැවැත්වූ අතර විභාගය සඳහා පාසල් අයදුම් කරුවන් 382,400කුත් පෞද්ගලික අයදුම් කරුවන් 69,239කුත් ලෙස සම්පූර්ණ අයදුම් කරුවන් 451,719ක් ලෙසත් අයදුම් කර තිබූ බවයි ඇය වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් සටහන් කළේ කියලයි අද දිනමින පුවත්පත සටහන් කරන්නේ. දිනමින පුවත්පතේම තවත් පුවතකටයි මේ අවධානය. දිනකට ඩෙංගු රෝගීන් 700ක් වාර්තා වෙනවා. ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කරනවා කියලා අද දිනමින පුවත්පත සටහන් කරන අපි දිගින් දිගටම මේ සම්බන්ධයෙන් තොරතුරු ඔබට ගෙන ආවා. ලක්හඬ මෝර්නින් නිවුස් ඇලට්වලින් අපි දිගින් දිගටම ඔබ දැනුවත් කළා. ඔබේ නිවස අවට මදුරුවන් බෝවන ස්ථාන, එහෙමත් නැත්නම් වතුර පෙරෙන ස්ථාන තියෙනවා නම් පිරිසිදු කරගන්න. මොකද ඔබේ ජීවිතය වගේම ඔබේ අවට සිටින පුද්ගලයින්ගේ ජීවිතයත් රටට දැයට වැදගත්. ඒක නිසා ඔබේ වගකීම හරියට ඉෂ්ට කරන්න ඩෙංගු මාරයා පැරදවීමට අපිට හැකියාව තිබෙනවා. දෙවයින පුරා මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 12,096ක් වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණන්ගර මහතා පෙන්වා දෙන්නේ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් සටහන් කරන්නේ මොන වගේ අදහසක්ද කියලා.
1: වෙනිදා වෙන විට ලංකාවේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වෙනවා 46,037ක් හැටියට. ජූනි මාසයේ පමණක්ම 12,196ක් වාර්තා වෙලා තිබෙනවා. සියලුම මාස ගත්තොත් එහෙම ජනවාරි සිට මේ මාසෙ දක්වා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ ජූනි මාසයේ මේ වන විට. තව දවස් 10ක් අපිට තියෙනවා මාසෙ. නමුත් මේ වන විට 12,196ක් වාර්තා වෙනවා. වාර්තා වෙන රෝගීන්ගෙන් 51.75% වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. මේ තත්ත්වය අපි බොහෝ දුරට අඩු කරගත යුතු වෙනවා. ඩෙංගු රෝගයේ වැළඳීම නිසා දැනට මේ අවස්ථාව වෙනකොට මරණ 28ක් සිද්ධ වෙලා තිනවා. ඉතාමත්ම ඛේදවාචකයක්. මේවැනි රෝගවලින් මරණ සිදු විය යුතු නැහැ.
0: ඩෙංගු රෝගය අධිවසංගතයක් බවට පත් වී ඇති අවදානම හමුවේ වුවද ජනතාව එය වළක්වා ගැනීමට කිසිදු සූදානමක් නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා. පසුගිය සතියේ නිවාස ඇතුළු සෙසු ස්ථාන පරීක්ෂා කිරීමේදී එම තත්ත්වය හඳුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ කොළඹ දිස්ත්‍රික් සභාපති අමිත් කුමාර මහතා සඳහන් කළේ.
2: නිරීක්ෂණය වූ කරුණ තමයි මහජනතාව තවම ඩෙංගු වැළැක්වීම සඳහා සූදානමක් නැහැ. පරීක්ෂා කරන ආයතන, නිවාස සහ අනෙකුත් ස්ථාන සියල්ලගෙන් වාගේ සියල්ලගේ බොහෝ ප්‍රමාණයක අපේ මදුරු කීටයන් වාර්තා වීම අපිට දැක් ගන්න පුළුවන් වෙනවා. මදුරු කීටයන් වාර්තා වීම ගත්තම තවම අපිට දැනෙන්නේ මහජනතාව ඩෙංගු මර්ධනය කිරීම සඳහා කිසිම සූදානමක් නැහැ කියලා. මේක දඩ ගහලා දුම ගහලා ඩෙංගු මර්ධනය කිරීම කරන්න බෑ. අනිවාර්යෙන් මහජනතාව මේකට සූදානම් වෙන්න ඕන. එම නිසා මේ වෙලාවේ අනිවාර්යෙන්ම මොහොතක් හිතලා සුපරීක්ෂාකාරීව තමන්ගේ පරිශ්‍රය, ආයතනය සහ තමන්ගේ පොදු ස්ථාන පිරිසිදු කර ගැනීමක් කරන්න වෙනවා. මදුරු ගහනේ පාලනය කිරීමකින් තොරව අපිට මේ ඩෙංගු මර්ධන ව්‍යාප්තිය පාලනය කරගන්න බෑ. ඒ ගැන ඔබේ අවධානය කාරණක යොමු කරනවා ඉල්ලා සිටිනවා.
0: ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලා උදේ 6:12.
3: ලක්හඬ රේඩියෝ ITN.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි ටෑග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටෑග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: ලක්හඬ රේඩියෝ ITN.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: වෙලවද හය විනාඩි දහ අටයි ඔබ නැවතත් ලක්හඬ මෝනිං නිවුස් ඇලර්ට් සමගින්. අද දිනවින පුවත්පතටයි මේ අවධානය උසස් පෙළ කල් දමන්න ඕනෑ නැහැ අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. අද සන්ධ්‍යා කරුණාරත්නයි මේ පිළිබඳව වාර්තාව දිනවින අරගෙන එන්නේ. ලංකාදීප පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන සිසුන්ට සෝදානම් වෙන්න කල් ඇති. උසස් පෙළ විභාගය කල් දාන්නේම නැහැ. අමාත්‍යංශය කියයි කියලා අද ලංකාදීප පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. අද සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. රංජන් කස්තුරි අද වාර්තාව අරගෙන ඉන්නේ ලංකාදීප පුවත්පතට. මේ වසරේ අගෝස්තු මාස 10 දින ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කිසිසේත් කල් නොදමන බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා. සිසුන්ට 2026 වර්ෂයේ උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාලය ඇති බැවින් අදාළ විභාගය පැවැත්වෙන කාලවකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ. ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශයන්ට අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට අවශ්‍ය වන දින සංඛ්‍යාව 300ක් බවද අමාත්‍යංශය සඳහන් කරනවා. 2026 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඉගැන්වීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට අගෝස්තු මාස 7 දක්වා පාසල් පැවැත්වූ දින ගණන 343ක් බවයි මෙවර අපොස උසස් පෙළ විභාගයට දෙවන සහ තෙවන වර පෙනී සිටින සිසුන් සඳහා පෙර විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ දිනේ සිට මෙවර විභාගය පැවැත්වෙන දිනය වන විට මාස 4ක් සහ දින 10ක් ගතවන බවද අමාත්‍යංශය සඳහන් කරනවා. ඒ අනුව 2026 අපොස උසස් පෙළ විභාගය සඳහා සෝදානම් වීමට නියමිත කාලය ලැබී ඇති බැවින් අදාළ විභාගයේ පැවැත්වෙන කාලවකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එකම අපි ලංකාදීප පුවත්පතටම අවධානය යොමු කරමු. 145ක් වැය කරලා සත්ව සංගණන වාර්තාව අතරමඟ තවමත් අමාත්‍යංශයට ගිහින් නැහැ. සුජිත් හේවාජෝඩිගේ සහ අංජල මහේක වීරරත්නයි වාර්තාව අරගෙන ඉන්නේ. රුපියල් 145ක පමණ මුදලක් වැය කරමින් පසුගියදා පැවැත්වූ වන සත්ව සංගණනයේ තොරතුරු මෙතෙක් තමන්ට ලැබී නොමැති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ගුණදාස අමරසිංහ මහතා සඳහන් කරනවා. ඔහු මේ බව සඳහන් කරේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මුවට කැඳවූ අවස්ථාවේදී කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මේ වසරේ පළමු මාස 4 ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 1,287ක අපනයන ආදායමක් වාර්තා වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරනවා. එහි සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ සමස්ත අපනයන ආදායමෙන් 22%ක් සේවා අංශය නියෝජනය කරන බවයි. අපි අහලා බලමු මංගල මහතා මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා. අද මේ සම්බන්ධයෙන් පුවත්පත් ගණනාවකුත් තොරතුරු සටහන් කරලා තිබුණා.
1: මේ වෙනකොට සමස්ත අපනයන ආදායම 22% ප්‍රමාණයක් නියෝජනය කරන්නේ සේවා අංශය අපනයන ආදායම. ඉතින් මේ එක්ස්පෝර්ට් සර්විසස් එක අපි 2025 වසරේදී බිලියන 3.7 වැඩි අපනයන ආදායමකට ලැබුණා. මේ වසරේ මුල් මාස 4 තුල පමණක් වාර්තාගත වෙලා තියෙනවා ඇමරිකාන් ඩොලර් මිලියන 1,287ක ප්‍රමාණයක් වර්ධනය 5%කට ආසන්නයි. එහිදී කැපීපේන වර්ධනයක් අපි දකිනවා අපේ තොරතුරු තාක්ෂණ ශේෂ්ත්‍රයේ. විශේෂයෙන්ම අපේ ජාතික අපනයන සංවර්ධන සැලැස්ම අපනයන සංවර්ධන මණ්ඩලය පසුගිය මාස 10 කාලයක් තිස්සේ සියලුම පාර්ශ්වකරුවන් එක්කහු කරගෙන අපි සකස් කරලා තියෙනවා. එහිදී මේ සැලැස්ම තුළින් අපි යෝජනා කරලා තියෙනවා සර්විස් පැත්තෙන් අපි ඉතා වැදගත් වෙන ශේෂ්ත්‍ර දෙකක්. ඒ තමයි ICT ශේෂ්ත්‍රයයි ලොජිස්ටික් ශේෂ්ත්‍රයත් අපි ඉස්සරහට ගේන්න ඕන කියන එක. විශේෂයෙන්ම ICT ශේෂ්ත්‍රය අපි දැන්ට ඩොලර් බිලියන 2 ඉඳන් ඩොලර් බිලියන 5කට වැඩි වෙනකොට විශාල ප්‍රමාණයේ රැකියා බිහි වෙනවා වගේම ලංකාවට විශාල මුදලක් ලංකාවට ලැබෙනවා. ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් බිල්ඩින් ඒ වගේ ලොජිස්ටික් ඔපරේෂන් ගන්නකොට ලංකාවේ තියෙන භූගෝලීය පිහිටීම ඒ වගේ ලංකාවට වැඩි වශයෙන් ඉතාමත්ම ඉක්මනින් විදේශිනුම හොයා ගන්න පුළුවන් නම් මෙන්න මේ ශේෂ්ත්‍ර ඉතාමත්ම කැපීපෙන වර්ධනයක් වෙනවා.
0: සියලු ජනතාවගේ අයිතිවාසිකම් සුරකිමින් යහපත් සමාජයක් ගොඩනැගීම රජයේ අරමුණ බව අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය සඳහන් කරනවා. ඒ වතු ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දීම වෙනුවෙන් පැවති සාකච්ඡාවකට එක් වෙමින්. සාකච්ඡාව පැවතුනේ මාතර, කොටපොළ සහ පස්කොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ වතු ජනතාව රාජකාරී ස්ථානයට ජීවිතේ සින්න කිරීමේ යුගය අවසන් කිරීමට වත්මන් රජය ක්‍රියා කරමින් සිටින බවයි.
2: අපේ මේ මැදිහත් වීම උපරිමයෙන්ම කරන්නේ මේ ලංකාවේ සෑම පුරවැසියෙක්ම නිදහසේ ජීවත් වෙන්න ඕන කියන පදනමින්. හැබැයි මේ වතුවල ජීවත් වෙන මිනිස්සු ආණ්ඩු දෙකකට අවනත වෙන්න වෙලා තියෙනවා. එකක් මේ පොදු නීතිය, අනිත් එක දෙවැනි එක වත්තේ නීතිය. ඒතර අන්න ඒකෙන් නිදහස් කර ගැනීම අවශ්‍යයි. අපි ඕනම කෙනෙකුට අපේ රාජකාරී ස්ථානයේ ජීවත් වීමේ අයිතිය සින්න කරන්නේ නැහැ. හැබැයි මේ වතුවල මිනිස්සුන්ට රස්සාව කරන්න යන වත්ත ඇතුලේ ජීවිතේ සින්න කරන්න වෙලා තියෙනවා. ඒකෙන් අපි ගලවන්න ඕනේ. උප්පැන්න ලියාපදිංචි කරන්න කලින් වතු අධිවකාරිවරයාගෙන් ගන්න වෙනවා මෙයා වත්තේ කෙනෙක්ද නැද්ද කියන එක. මැරුණට පස්සේ සුසාන භූමිය හොයන්න මේගොල්ලන්ට නැවත යන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ගෙදර තමන්ම ඉන්න ගෙදර වහල තෙමෙනව නම් රෙපයර් එකට අවසර ගන්න වෙලා තියෙනවා. තමන් ඉන්න ගේ කියන එක තමන්ගෙන් පස්සේ තමන්ගේ දූ දරුවන්ට පවරන්න බැරි වෙලා තියෙනවා. මෙන්න මේ තමන්ගේ ජීවිතය වත් ඇතුළට සින්න කරන්න බෑ. ඒක කිසිම පුරවැසියෙකුට එහෙම කරන්න බෑ. කැමති පුද්ගලයා කැමති කෙනෙක් වත් වැඩ කරන එක ඒක කතුරගනි. අනිවාර්යෙන් වත් වැඩ කරන්න ඕන කියන ඒ කොන්දේසියලෙන් අපි මේගොල්ලෝ නිදහස් කරන එකට අදාළ වැඩපිළිවෙල හදන්න තමයි අපි මේ තොරතුරු එකතු කරන්නේ.
0: යල් පැනගොස් ඇති විහාර, දේවාලගම් පනත සහ පුරාවිද්‍යා පනත කඩිනමින් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කරනවා. ඒ පිළිබඳව යළි පිබිදෙන පිදුරංගල සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයට එක් වෙමින් ඒ මහතා මේ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කළ. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද සඳහන් කරන්න කියලා.
3: ඊට සමගාමීව විදුරංගල විහාරස්ථානය ආගමික වතාවත් වෙනුවෙන් විවර වෙනකොට තිබිච්ච තත්ත්වයන්ට වඩා වෙනස් තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. නීත්‍යානුකූල පදනමක් මේ ස්ථානවලට ගොඩනගන්න 31 විහාරදේවාලගම් පනත ගේනකොට, පුරාවිද්‍යා පනත ගේනකොට තිබිච්ච තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. කාලානුරූපව ඊට ගැළපෙන විදිහට නීති රීතීන් වෙනස් විය යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා. අපේ ගෞරවනීය අනුනායක මාහිමිපාණන් වහන්සේත් නියෝජනය කරන ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට පිහිටවලා ක්‍රියාත්මක කරන බුද්ධ ශාසන සභාව ඒ තුළ මේ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවන් වරින් වර සිද්ධ වෙනවා. ඒ අනුව මේ වෙනුවටත් අපි විහාර දේවාලගම් පනත යම් යම් සංශෝධනයන් සඳහා ඉදිරිපත් කළා තිබෙනවා. අපි විශ්වාස කරනවා පුරාවිද්‍යා පනත ඉතාම මුදුරේදීම එවැනි ආකාරයේ වෙනස් කිරීම වලට පවතින තත්ත්වයන්ට අනුගත වෙන විදිහේ සකස් කිරීම වලට ලක්විය යුතු තිබෙන පනතක්. ඒ පිළිබඳවත් අපි රජයේ අවධානය යොමු කළා තිබෙනවා.
0: වෙලාව 2:26යි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමුහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 021 6779 579
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවිබිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප්ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
1: මානවීය

0: වෙලාව දෙහයයි විනාඩි 28යි අපි සෝදානම් නැමතත් ඔබට අද පුවත්පත්වල සටහන් කරලා තියෙන ප්‍රධාන සිරස්තල පිළිබඳව තොරතුරු සටහන් කරන්න. හිටිගමන් අඩු කරන්න බෑ තෙල්මිලේ වාසිය අගෝස්තුවෙන් පසු ඇමති අනුර කරුණාතිලක මහතා සඳහන් කරනවා කියලයි අද ලංකාදීප පුවත්පතේ වාර්තාව. දමිත් වික්‍රමසේකරයි වාර්තාව අරගෙන ඉන්නේ QR කේතය දිගටම. මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත මේ විදිහට තොරතුරු සටහන් කරනකොට ඩේලි නිවුස් පුවත්පතද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. Fuel quota will remain for now. For the more details, Ceylon Petroleum Corporation Managing Director Myra Nithikumar stated that no decision has been taken so far to remove the QR code currently used for fuel distribution. ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කරනවා මේ පවතින තත්ත්වයේ යටතේ තෙල් බෙදා හැරීමට හැකියාවක් පවතින බව ඔවුන් සඳහන් කරන්නේ. කිසිදු ගැටලුවකින් තොරව ජනතාවට තෙල් ලබා දීමේ හැකියාව පවතින බව තමයි ඔහු සඳහන් කරන්නේ. මයුර නෙත්ති කුමාර මහතා අද ඩෙල් නිවුස් පුවත්පතේ සම්බන්ධයෙන් මේ විදිහටයි සටහන් කරන්නේ. ඇමති අනුර කරුණාතිලක මහතා සඳහන් කරන්නේ තෙල්මිලේ වාසිය අගෝස්තුවෙන් පසු කියලයි. ඇමරිකාව සහ ඉරානයේ යුද ගැටුම් අවසන් කිරීම සඳහා මූලික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු ලෝක බොලතෙල් වෙළඳපොලේ මාස 3කින් වාර්තා වූ අඩුම තෙල් මිල සටහන් කළද දේශීය වෙළඳපොලේ ඉන්ධන මිලෙහි ක්ෂණික අඩුවීමක් සිදු නොවනු ඇතැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කරනවා කියලා තමයි ලංකාදීප පුවත්පතේ සටහන. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සටහන් කරමින් ඇතුල් පිටුවලත් තොරතුරු සඳහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. ලෝක බොරතෙල් වෙළඳපොලේ වාර්තාගත ලෙස තෙල් මිල පහළ යෑමේ වාසිය ශ්‍රී ලංකාව වැනි රටවලට හිමිවන්නේ එළැඹෙන අගෝස්තු මාසයෙන් පසු නව මිලදී ගැනීම සිදු කිරීමේදී පමණක් බව අමාත්‍යවරයා සඳහන් කරනවා. QR කේතයට ඉන්ධන නිකුත් කිරීම ඉදිරියටත් සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. බොරතෙල් මිල ඇමරිකාන් ඩොලර් 80 සීමාවේ පැවතුනද මෙරට ඉන්ධන මිල පවතින සීමාවේ පවත්වාගෙන යාමට අඛණ්ඩව ඉන්ධන සහනාධාරය ලබා දීමට රජයට සිදුවනු ඇතැයිද අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ලංකාවේ ප්‍රගතිය බලන්න IMF පිරිස අනිද්දා එයි. අද මේ සම්බන්ධයෙන් උත් ලංකාදීප පුවත්පතයි තොරතුරු සටහන් කරන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා. විමුක්ති ස්ටෝඩ්‍රිගෝයි වාර්තා වරගෙන ඉන්නේ ජාත්‍යන්තර මූල්‍යාල මුදරේ නියෝජිත පිරිසක් අනිද්දා සිට ලැබෙන 30 වෙනිදා දක්වා මෙරට සංචාරයක නිරත වනු ඇතැයි අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානී එවාන් පැපජෝජියෝ මහතා ඊයේ සඳහන් කළා. මෙරටට පැමිණෙන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික වර්ධනය මෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කරනු ඇතැයිද පැපජෝජියෝ මහතා පැවසුවා කියලයි අද සඳහන් කළ තියෙන ලංකාදීප පුවත්පතේ. එසේම සතියක කාලයේදී ජාත්‍යන්තර මූල්‍යාල මුදලේ නියෝජිත පිරිස මෙරට බලධාරීන් සමග පළදායි සාකච්ඡා වටයක නිරත වනු ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලයි අද ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ. තවත් බොහොමයක් පුවත් මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වන රැඳී සිටින්න FM 93.5 FM 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව උදේ 6:32යි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

වෙලාවදහයයි විනාඩි 31 අපි සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලය දිනුම් වදින ලද ලොතරැයි පත්තල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූනි මාසයේ 21 වෙනිදා ඉරිදා දවස මහජන සම්පත 6225 වන ජයග්‍රහය දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහයි අංක අංක 2 අංක 3 අංක 5 අංක 6 අංක 4 සහ අවසානයේට අංක 8 විදිහටයි සටහන් වෙන්නේ. ගොවිසෙත 4467 වන ජයග්‍රහය දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණා F ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහයි අංක අංක 3 අංක 23 අංක 29 සහ අවසානයේට අංක 40 විදිහටයි සටහන් වෙන්නේ. මෙගා පව 2573 වන ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා T ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහයි සුපිරි අංකයේ අංක 19 වෙනකොට ජයග්‍රහයි අනෙකුත් අංක සටහන් වෙනවා. අංක 11, අංක 18, අංක 63 සහ අවසානයේට අංක 80. ධන නිධානය 2255 වන ජයග්‍රහය දිනුම් වාරයේ F ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහයි අංක අංක 21, අංක 30, අංක 38 සහ අවසානයේට අංක 66. හඳහන 1534 වන ජයග්‍රහය දිනුම් වාරයේ කන්‍යා ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහයි අංක අංක 5, අංක 31, අංක 43 සහ අවසානයේට අංක 58. අද සම්පත 800 වන ජයග්‍රහය දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වන ඉසෙඩ් ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහයි අංක අංක 5, අංක 6, අංක 4 සහ අවසානයේට අංක 8 විදිහටයි සටහන් වෙන්නේ. NLB ජය 493 වන ජයග්‍රහය දිනුම් වාරයේ ඊ දවසේදී ක්‍රියාත්මක වුණ X ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ වෙනකොට ජයග්‍රහයි අංක අංක 3, අංක 8, අංක 5 සහ අවසානයේට අංක 2යි. ජයග්‍රහයි ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහයි අංක බවට පත් වුණේ NLB ජය 493 වන ජයග්‍රහය දිනුම් වාරයේ. සුබ දවසක්. 341 වන ජයග්‍රහය දිනුම් වාරයේ අරගෙන බලන්න ඔබ මිලදී ගත්තු සුබ දවසක් ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන ජයග්‍රහී ලග්න සංකේතය සිංහ ලග්න සංකේතයද කියලා. ඒත් එක්කම ජයග්‍රහී අංක සටහන් වෙන අංක 26, අංක 39 සහ අවසානයේට අංක 54. සුබ දවසක්. 341 වන දිනුම් වාරයේ ජයග්‍රහී ප්‍රවර්ධන අංකය 2230 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලක්කන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව මතක් කරනම් වෙලා උදේ 6:35.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ලකන මෝර්නින් නිවුස් අලටාගෙන ඉන්න බලව 2:40.
2: දන්නවද, ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මෝනින් නිවුස් ඇලර්ට්.
1: වෙලාව උදේ 6යි විනාඩි 41 අපි සෝදානම් ඔබට පුවත්පත්වල සටහන් කළ තේන ප්‍රධාන සිරස්තල පිළිබඳව තොරතුරු අරගෙන එන්න. දරුවන් ලෙඩ කරන කෙටි කෑම පැණිබීම තහනම්. සන්ධ්‍යා කරුණාරත්නයි අද දිනමින පුවත්පතට මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එන්නේ. ඩේලි නිවුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. Health school canteen guideline launch today. Health care for teenagers with high obesity, addicted to sugary drinks and unhealthy foods. For the more detail, according to a survey conducted by the Health Promotion Bureau, 12% of school children in the country between the ages of 13 and 14 are reported to be overweight, while 3% suffer from obesity. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තින දිනමින පුවත්පතේ අපි අවධානය යොමු කරමු. සන්ධ්‍යා කරුණාරත්න මේ සම්බන්ධයෙන් ගෙන එන වාර්තාවට. පාසල් දරුවන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය සඳහා සෞඛ්‍යවත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශයේ නිල වශයෙන් එළිදැක්වීම කොළඹ වෛද්‍ය පීඩ ශ්‍රවණාගාරයේදී අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. පාසල් දරුවන් අතර කෙටි කෑම සහ පැණිවීම සංස්කෘතිය පාලනය කිරීම සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. එතෙකම සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශ දෙක එක්ව මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙන බව තමයි අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ සටහන බවට පත් වෙලා තිබෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පසුගිය පෙබරවාරි මාසයේදී නිකුත් කළ විශේෂ චක්‍රලේඛයට අනුව මෙම මාර්ගෝපදේශය එළිදැක්වීමට නියමිතයි. ජාතික පෝෂණ මාසයේ ජුනි මාසයට යෙදී ඇති අතර කෙටි ආහාර ගැන නැවත සිතමු කියන තේමාව එහි තේමාව වී තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර ආහාර වර්ග පාසල් ආපනශාලා තුල අලෙවිය තහනම් කරමින් ඒ වෙනුවට විකල්පයන් ලෙස ස්වභාවික සහ දේශීය කෙටි ආහාර හඳුන්වා දීමට මෙමගින් කටයුතු යොදා තිබෙනවා කියලා තද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත වැඩිදුර තොරතුරු විදිහට තොරතුරු සටහන් කරනවා. Let's move to the Daily News newspaper. 100 new cancer patients detected daily. For the more detail, around 100 new cancer patients are identified daily and about 40 people pass away each day due to this disease, National Cancer Control Program Director Dr. Senaka Thalagala said. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තිබුණා. දිනමින පුවත්පත, දිවයින පුවත්පත සහ ලංකාදීප පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. අද සමන්ති වීරසේකරයි වාර්තාව අරගෙන එන්නේ. වසරකදී නව පිළිකා රෝගීන් 35,000ක්, වසරකට පිළිකා මරණ 1,500ක් කියලා තමයි සඳහන් කළ තියෙන්නේ දෙවයින පුවත්පතේ. වසරකදී නව පිළිකා රෝගීන් 35,000ක් රෝහල් පද්ධතියට එකතු වෙන බව ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා වැඩිදුරටත් සඳහන් කරනවා කියලා තමයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. බොහෝ පිළිකා වළක්වා ගැනීමේ මෙන්ම ප්‍රතිකාර මගින් සුව කිරීමේ හැකියාව තිබියදී ඉතාම අවාසනාවන්ත ලෙස වසරකට මෙරට පිළිකා රෝගීන් 1,500ක් සහ 15,000ක් පමණ මරණයට පත්වන බවයි සඳහන් වෙන්නේ. පිළිකා රෝගයට ගොදුරුවන සහ එම රෝගීන් මරණයට පත්වන පිරිස අවම කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩසටහන මගින් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කරමින් තලගල මහතා මේ බව සඳහන් කළා. පවතින දත්ත අනුව දෛනිකව අලුතින් පිළිකා රෝගීන් 100 දෙනෙකු පමණ හඳුනා ගන්නා බවත්, මෙම රෝගය නිසා දිනකට 40 දෙනෙකුට පමණ මෙලොව හැර යාමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. ඉතින් අපි ඔබට මතක් කරනවා, යම් රෝග ලක්ෂණයක් තිබේ නම් හැකි ඉක්මනින් හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න. එමගින් අපිට මේ පිළිකා රෝගී තත්ත්වය අවම කර ගැනීමේ හැකියාවක් පවතිනවා. එතෙකම අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරමු. අද දිනමින පුවත්පතේ සටහන් කළා තිබුණා මෙරට රෝහල් පද්ධතියට මිලියන 1,950ක නවීන අධිතාක්ෂණික සිටි ස්කෑන් යන්ත්‍ර 11ක් අද සන්ධ්‍යා කරුණාරත්නයි වාර්තා වරගෙනින් ඡායරූපත් සමගින් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. ඇතුල් පුටිවලයි වැඩිදුර තොරතුරු සටහන් කරලා තියෙන්නේ. අධිතාක්ෂණික නවීනතම සිටි ස්කෑන් යන්ත්‍ර 11ක් රුපියල් මිලියන 1950ක වියදමින් රජයේ රෝහල් තුල ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. කළුතර සහ කුරුණෑගල රෝහල්වල මෙම යන්ත්‍ර දැනටමත් ස්ථාපිත කර අවසන් වන අතර අගාත, පිළිකා, හෘද රෝග ඇතුළු රෝග විනිශ්චය සඳහා මෙම යන්ත්‍ර භාවිතා කරනවා කියලයි සඳහන් වෙන්නේ. මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක සහ සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මේ වන විට පුළුල් වැඩසටහනක් සම්පාදනය කර තිබෙනවා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. අරගල සමයේ සෙවනගල අනවසර ගොඩනැගිල්ලකට 188ක් වන්දි අරන් ශශීන්ද්‍ර ඇතුළු තුනකට නඩු. අද චන්දන ජයවීරයි මේ සම්බන්ධයෙන් වාර්තාව අරගෙන ඉන්නේ දිනමින පුවත්පතට. පසුගිය අරගල සමයේ විනාශයට පත් වූ බව පවසමින් ශ්‍රී ලංකා මහවැලේ අධිකාරියට අයත් සෙවනගල් ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ සහ රුපියල් 188කට අධික වන්දි මුදලක් වංචනිකව ලබාගෙන රජයට පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු රාජාමාත්‍ය ශශීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහාධිකරණයේ පසුගිය 19 වෙනිදා නඩු පවරා තිබෙනවා. හානිපූර්ණ කාර්යාලයේ නිලධාරීන්ට අනිසි ලෙස බලපෑම් කරමින් රුපියල් 188කට අධික ප්‍රමාණයක් මෙම වන්දි මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනත යටතේ ගැනෙන දූෂණය නැමැති වරද සිදු කර ඇති බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්නේ. මේ තමයි අද දවසේදී ප්‍රධාන සිරස්තල විදිහට පුවත්පත් වල සටහන් වෙලා තිබෙන මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙන එන බලාපොරොත්තු වෙනවා. විදේශ පුවත්, ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් කොහොමද කියලා. ඉතින් රැඳී සිටින කියලා ආරාධනා කරන FM 93.5 FM 93.7 ලක්කඩ මෝර්නින් න්ියුස් ඇලර්ට් එක ලක්කඩ මෝර්නින් න්ියුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව උදේ 6:48.
0: Lakhanda Radio ITN.

0: Lakhanda Radio ITN
1: Lakhanda Morning News alata haginnna belaw 2 vinadi 52
2: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: ලකාණ්ඩ රේඩියෝ ITN

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ මෝර්නින් නිවුස් ඇලර්ට්.
1: වෙලාව 2:53 එපිසෝඩ නම් විදේශ තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න.
2: Around the world.
1: ඊශ්‍රායලෙන් ලෙබනනයට දිගටම ප්‍රහාර. හෝමෝස් මුහුදු තීරයත් වැසෙයි. බාධක රැසක් මැද අමරිකා ඉරාන සාම කතා ඇරඹේ. පාකිස්තාන සහ කතා අගමැතිවරුන් තවදුරටත් සාකච්ඡාවට එක් වෙයි කියලයි අද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන විදෙස් තොරතුරු විදිහට. එකම සාකච්ඡා බිඳ වැටුණොත් හෝමෝස් මුහුදේ ගාස්තු අය කිරීම අමරිකාවෙන් ට්‍රම්ප් අනතුරු අඟවයි කියලා තද තොරතුරු සටහන් කරලා තියෙනවා. ඊශ්‍රායල් හමුදාවෙන් ලෙබනනයට අඛණ්ඩ ප්‍රහාර එල්ලවීම හේතුවෙන් කල්දැමු අමරිකා සහ ඉරාන සාම සාකච්ඡාව ඊයේ ස්විස්ලන්තයේ බර්ගන්ස්ටොක් නිවාඩු නිකේතනයේදී ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. පසුගිය සිකුරාදා ආරම්භ වීමට නියමිතව තිබූ සාම සාකච්ඡාව ඊශ්‍රායලයේ යුද ප්‍රහාරය හේතුවෙන් කල්දැමු අතර ඊයේ දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ වන විටත් ඊශ්‍රායල දකුණු ලෙබනනයට අඛණ්ඩව පහර දෙමින් සිටියේ සිටි බවටයි වාර්තා වෙන්නේ. ඊශ්‍රායල් ප්‍රහාරයෙන් අමරිකානු ඉරාන සටන් විරාමය උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් ඉරාන ආරක්ෂක හමුදාව හෝමෝ සමුද්‍ර සන්ධිය යළි වසා දමා ඇති බවත් සාම සාකච්ඡාව ආරම්භ වූයේ වැනි වාතාවරණයකදී බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. ඒත් එක්කම හෝමෝ සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සහ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳව පිළිබඳ අනතුරුව සාකච්ඡාවට ලක්වනු ඇතැයිද වැඩිදුරටත් තොරතුරු විදිහට සඳහන් කරනවා කියලා තමයි අද දිනමින පුවත්පතේ සටහන. ආමරිකාව සහ ඉරානය අතර අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වුණොත් හෝමෝ සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකාවලින් ගාස්තු අය කිරීම අමරිකාවෙන් සිදුවනු ඇති බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙන්නේ. ට්‍රුත් සමාජ මාධ්‍ය සටහනක් තබමින් අමරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ සටන් විරාම කාල සීමාවට අයත් දින 60ක් ඇතුළත හෝමෝස් මුහුදු තීරයේ කිසිදු ගාස්තුවක් අය නොකරන බවයි. දින 60කට පසුවත් එවැනි ගාස්තුවක් අය කරන්නේ නැහැ. නමුත් ගිවිසුම සම්පූර්ණ කිරීමට නොහැකි වුණොත් ඉරාන ප්‍රහාරවලදී මැද පෙරදිග රටවල ආරක්ෂාව වෙනුවෙන් දේවදූතයෙකු ලෙස විශාල සේවයක් සිදු කිරීම වෙනුවෙන් අතීත වර්තමාන සහ අනාගත පිරිවැය පියවා ගැනීම සඳහා අමරිකාවෙන් එවැනි ගාස්තුවක් පැනවිය හැකි බවයි ට්‍රම්ප් එම ට්‍රුත් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙන්නේ කියලයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත සටහන් කරන්නේ. දෙකම ගාසා තීරයේ ඊශ්‍රායල් ප්‍රහාරයකින් අල්ජසීරා කැමරා ශිල්පියෙකු මියගොස් තිබෙන බවත් සඳහන් කළා තියෙනවා. බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලාස්වී මේ සූදානමක කියලා තද තොරතුරු සටහන් කළා තියෙනවා. G7 සමුළු අතරතුර ට්‍රම්ප් සහ මෝදි අතර ද්විපාක්ෂික සාකච්ඡාවක් මද්රාවේ ජාවා ආරමට එරෙහිව G7 සමුළුවේ නායකයින් එක් වී තිබෙන බවත් අද වැඩිදුර තොරතුරු විදිහට සටහන් වෙලා තියෙනවා විදෙස් තොරතුරු විදිහට. අපි අවධානය යොමු කරමු ක්‍රීඩා පිටියට. ක්‍රීඩා පිටියේ තොරතුරු මොනවද කියලා බලන්න. ලෝක ඔලිම්පික් ශූරයෝ දෙදෙනාම රුමේෂ්ට පරදී මාස 5ක් තුළ දිනාගත් 7 රන් පදක්කමයි. ප්‍රින්ස් ගුණසේකරයි වාර්තාව අරගෙන සියලුම පුවත්පත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. දිවයින පුවත්පත් අද ප්‍රධාන සිරස්තලයක් විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. ලෝක ශූරයින් පරදා අපරට දින වූ පුතුනි ඔබටයි මේ ආචාර්ය. ගුවන් තොටුපලේදී උණුසුම් පිළිගැනීමක් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා. ලෝක ශූර ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් සහ ඔලිම්පික් රන් පදක්කම දිනු ඉන්දියාවේ නිරාජ් චොප්‍රා පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා හෙළිවිසි කිරීමේ ශූර රුමේෂ් තරංග දෝහාහි පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම දිනා ගනී. එම රුමේෂ් තරංග මේ වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා මාස 5ක් තුල දිනාගත් 7 රන් පදක්කමයි කියලා සඳහන් වෙන්නේ. ලෝ ප්‍රබලතම ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවති දෝහා ඩයමන්ඩ් ලීග් මලල ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේදී රුමේෂ් තරංග මීටර 88.68 දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ අතර ලෝක ශූර ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස් මීටර 86.38කින් රෙදි පදක්කම සහ ඔස්ට්‍රේලියාවේ කර්ටිස් තොම්සන් මීටර 85.99කින් ලෝකට පදක්කම දිනාගත්තා කියලා සඳහන් වෙන්නේ. එතෙකම IPL වීරයාගේ වාර්තාගත පිටිහරඹය ඉන්දීය ඒ පිල ශූරයින් කරයි කියලාද තොරතුරු සටහන් කළ තිනෝ දිනමින පුවත්පත. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළ තිබුණා. අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතට. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. නිමාව ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ ශූරතා තරඟාවලියේ වීරයා වූ 15

0: cartoons.
1: අංජනගේ කාටුනේ අද සටහන් වෙනව මෙහෙම. දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ කියනවා යෝෂිතව නේවියකට දාලා තියෙන්නේ නේවියකේ මොරාල් එක වැඩි කරන්නලු. ඒ වුණාට වුණේ අනිත් පැත්ත කියලා තමයි අද සටහන් කරලා තියෙන්නේ. අපේ ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරනවද? ලංකාදීප පුවත්පතේ පංකජ රොවින්දගේ සරදම් කාටුනේ. ඊයේ පියවරුන්ගේ දිනය. පුතුන්ගේ වැඩ දැකලා සතුටු වෙන්න පුළුවන් දේශපාලක තාත්තලා කී දෙනෙක් ඉන්නවත් දන්නේ නැහැ කියලයි ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ සඳහන් වෙන්නේ. දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් මෙහෙම තමයි කියන්නේ අද. ජනාධිපතිතුමා කියනවා තෙල් සහනය තවදුරටත් දෙන්න බෑ කියලා. අගමැතිනිය කියනවා සහනේ හින්දා තමයි මේ ගානට නැත්තම් ලීටරයක් රුපියල් 700කටවත් දෙන්න වෙනවා කියලා. අම්මෝ එතකොට කොයි ආණ්ඩුව කියන එකද හරි කියලා තමයි අද දිවයින පුවත්පතේ සටහන් වෙන්නේ. අපි අද දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනෙන් ලක්කන මෝනින් නිවුස් වලට නිමා කරමු. කියපු දේවල් නොකලයි කියා ජනතා අප්‍රසාදයේ මැද බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලාස් වෙන්න යනවලු. එහෙම පාලකයෝ මෙහි හිටියානම් කැබිනට් එකක් තියා ආණ්ඩුවක්වත් නැහැ කියලා තමයි අද තොරතුරු සටහන් කරලා තියෙන්නේ දිවයින පුවත්පතේ ශ්‍රී සමයන් කාටුනේ. හෙටත් උදෑසන 6ට ඔබ හමුවීමේ බලාපොරොත්තු නදට අපි ලක්කන මෝනින් නිවුස් ඇලට් තුලින් සමුගන්න ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ සතියක්. මම බුද්මිනි මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තරේ
3: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
3: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 711.
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
5: Good morning සුබදාසන කතා විනාඩි 6 වෙලාව අපි හම්බෙන්නේ අද ජූනි මාස 23 වෙනිදා. තවත් සතියක් ආරම්භ වෙනවා, තවස් කෙවෙනවා, සති අන්තයන් ඉවර වෙනවා. ඔය ඔක්කොම එක්ක ඉතින් ජීවිතේ ඉස්සරහට ගලාගෙන යනවා. දුක සතුට ජය පරාජය මේව තමයි ඉතින් මේ අවුරුද්දෙත් මේ අත්විඳින් ඉන්නේ නේද? අද පොඩ්ඩක් කොළඹට උදෑසන ඉඳලා පොඩි වර්ෂාපතනයකුත් වැටෙනවා. ඒ කොහොම වුණත් සතියන්තයේ ගෙවුනේ පරාජයන් එක්ක. මම ඒ එහෙම කිව්වේ ක්‍රීඩාව ගැන කියලා. නමුත් සමහර ජීවිතයේ සමහර තැන්වල අපිට දිනුම් තිබුණා වෙන්න පුළුවන්. ඒ නිසා ශ්‍රේෂ්ඨය අනුව සමහරට අපි ඉන්න අර නේද සමාජය අනුව ඒ ස්තරවලදී අපිට ජය පරාජයන් කියන එක විටක පරාජයත් විටක ජයග්‍රහණයත් හිමිවෙන්න පුළුවන්කමක් තියෙනවා. හරි, අපි අද උදේ පාන්දර එහෙමනම් දවස පටන් ගන්නවා. විශේෂම මතක් කරනවා මේ වැසි සහිත කාලගුණය, එහෙම නැත්නම් විටින් විට ඇතිවෙන මේ පොද වැටෙන ගතිය. මහා ලොකු වැස්සක් නැති වුණත් පොඩි වැස්සක් හරි ගියා කියලා කියන්නේ. එතනින් පස්සේ ශරීර මේ අපේ පරිසරය පරිසර පද්ධතිය තුළේ යම් යම් අවදානම් තත්ත්වයන් ගොඩනැගෙනවා. විශේෂම ඩෙංගු සම්බන්ධ මේ දවස්වල ලොකු කතාවක් තියෙනවා. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන විදිහට මදුරුවන්ගෙන් බෝවන රෝග අතරින් වඩාත්ම වේගයෙන් ව්‍යාප්ත වෙන්නේ ඩෙංගු රෝගය කියලා කියනවා. ඉතින් ගෝලීය වසරකට ඩෙංගු ආසාදිතයෝ මිලියන 390ක් විතර වෙනවා කියලා කියනවා. මිලියන 390ක් ලෝකෙම. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණන් බල්ල තියෙන විදිහට මම මේ කිව්වේ. නිල වශයෙන් වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාව මිලියන 14ක් විතර වෙනවා කියලා කියනවා. ඉතින් මේ නිසා තමයි ඊගෙන මතක් කරේ. අහන අහන කෙනාට මේ දවස්වල උන එක්කෝ වෛරස් උන, එහෙම නැත්නම් ඩෙංගු උන. ඉතින් ඒ නිසා පරිස්සමින් වා ඉන්න වටපිටාව ඇතුලේ එහෙම කෙනෙක් ඉන්නවනම් ඔබත් ඉන්නේ අවදානම් තැනක. අර පරිසරය ඔබේ ගෙවත්තේ පරිසරය මේ පිරිසිදු උන පළියට නේද ඒ එහෙම උනා කියලා ඔබ සුරක්ෂිත නැහැ. ඔබ අවටින්න අයකි ඒ අවධානයත් හරි වටිනවා ඒ අයකි පරිසර පද්ධතිය ඇතුළේ. ඒ නිසා ඉගෙනත් ඔයාලට හිතන්න කියලා මතක් කරමින් අපි අද දවස පටන් ගන්නවා. 10 වෙනකම් මම ඉන්නවා ඔයත් එක්ක.

0: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 01176679
1: ලකන්න රේඩියෝ ITN.

හතයි විනාඩි 21යි වෙලාව. අපි ගොඩාක් වෙලාවට අපිට අයිති නැති දේවල් වලට අයිතිවාසිකම් කියනවා වගේ එකක් තියෙනවා නේද? ඈ ඒ මොකද කියුවේ? නෑ අපි සාමාන්‍යයෙන් පොඩි පොඩි දේවල් වලට අපි ආවට තියෙන දේවල් වලට අයිතිවාසිකම් කියනවානේ. මේක මගේ. මේක මගේ. එහෙම කියලා දැනෙන සමහර ඒවා අපේ නෙමෙයිනේ. හැබැයි ලෝකේ ටිකක් වෙනස්ම විදිය ප්‍රවෘතියක් වාර්තා වෙනවා. අපි මේ මගේ කියලා අල්ලගන්න දේවල් වලට වැඩි ටිකක් වෙනස්ම එකක්. එක් අය කියන්නේ මේක කරන්නේ කාන්තාවක්. මේ කාන්තාව ඇමරිකානු ජාතිකෙක්, ජාතික කාන්තාවක්. එයා මෙන්න මෙහෙම වැඩක් කරනවා. එයා කියනවා මේ ඇන්ජලිස් කියලා කෙනෙක්. එතකොට එයා කියනවා ඉර මගේ පෞද්ගලික දීපලක්. මේ සූර්ය සම්බන්ධයෙන් කරන ප්‍රකාශයක්. හිරු කියලා කියන්නේ මගේ පෞද්ගලික දීපලක් කියලා. මුළු ලෝකෙම දකින්නේ ඉර කාටවත් අයිති නැති පොදු වස්තුවක් විදිහටනේ. හැබැයි මේ ස්පාඤ්ඤේ මේ කියන මනුස්සයා මේ කතාව දකින්නේ ටිකක් වෙනස් විදිහට. එයා මේකට පාවිච්චි කරනවා ඔය නීති පොත් එහෙම පෙරලලා බලලා ඉර තමන්ගේ නමට ලියාපදිංචි කරලා ලෝකෙම මේ පුදුම කරවන විදිහේ අර අපි කියන්නේ නීති පොත් අතරින් එහෙම නැත්නම් නීතියේ තියෙනවා නම් යම් සිදුරු ඒ වස්සෙන් රිංගල ගිහිල්ලා තමයි එයා මේ කියන විදිහේ නීතිමය පැත්තෙන් මේකට නඩුවක් දාන්නේ. 1967 අභ්‍යවකාශ ගිවිසුමේ තියෙනවා මේ පොඩි හිඩස් කීපයක්. ඒ ගිවිසුමට අනුව තමයි කිසිම රටකට අභ්‍යවකාශ වස්තුවක අයිතිය ඉල්ලන්න බැරි වුණත් පුද්ගලයෙකුට ඒක කරන්න බෑ කියලා කොහේවත් ඒ පොතේ ලියලා නැහැ. ඉතින් එයා ගිහිල්ලා උසාවියට එහෙම නැත්නම් නීතිඥ මාර්ගයෙන් ගිහිල්ලා කිව්වා රටකට අයිති නැතුණාට මිනිස්සෙකුට අයිති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ඉර මේ සූර්ය මගේ කියලා. කොහෙවත් ලියලා තිබුණේ නැහැ. ඒ නිසා මේකෙන් ප්‍රයෝජන ගත්තා 2010 තමයි එයා නොතාරිස් කෙනෙක් කරා මේ සූර්යාගේ නීත්‍යානුකූල අයිතිය තමන් සතු කරගෙන රජයේ මුද්‍රාව සහිත ඔප්පුව පවා ලබා ගත්තා කියලා කියන්නේ. ඒ කියන්නේ මේක එයාට අයිති. හොඳේ. දැන් එයා මේක අයිති ගත්ත කියලා කියන්නේ. ඉර අයිති කරගත්තට පස්සේ අය ඔය eBay වෙබ් අඩවියේ එයාගේ කියන්නේ හිරුගේ බිම් කොටස් විකුණන්න දැන්වීමක් පවා දැම්මා කියලා කිව්වොත් ඔබ පුදුම වෙයි. ඔන්න ඔහොම මිනිස්සු ඉන්නේ. ඉතින් පුදුම කියන්නේ ලෝකේ වටේ මිනිස්සු 100 ගණනක් යුරෝ එක බැගින් දීලා ඉරෙන් කෑලි මිලදී ගන්න ඉදිරිපත් වෙලා හිටියා. පස්සේ කාලෙක අය ඒ නිවේදනය කරනවා ඉරේ රශ්මිය පාවිච්චි කරන හැමෝම තමන්ට බද්දක් ගෙවන්න ඕනේ කියලා. කාටවත් හිතෙන්න පුළුවන් පිස්සු මිනිස්සු නේද කියලා. හැබැයි ඉතින් එහෙම මිනිස්සුත් මේ ලෝකෙ ඉඳලා තියෙනවා කියලා කියන්නයි මම මේ කතාව එළියට ගත්තේ. ඉතින් අය ඇත්තටම කලේ ලෝකයේ තියෙන නීති රීති කොච්චර දුර්වලද කියලා පෙන්වන ගමන් එහරා මුළු ලෝකෙටම සෙතක් කරන්න උත්සාහ කරපු එක කියලා සමහරු අයව අපි කියන්නේ අගේ කරන්න පටන් ගත්තා. සමහරු අර කිව්වා වගේ විවේචනය කළා. ඉතින් ඉරට අයිතිවාසිකම් කියපු මිනිස්සු ඉන්න ලෝකෙක තමයි වයි මායි මේ ජීවත් වෙන්නේ. හරි 7:24 වෙලා මම ඉක්මනට මතක් කරන්න ඕනේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. ඔබත් හදන රටත් හදන ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රුපියල් 5 කෝටියකට අධික වටිනාකමකින් යුතු මුදලක් වාසනාවන්තයින් අතර බෙදා දුන්න මේ පහුගිය දවස්වල. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මේ මුදල් චෙක්පත් ප්‍රදානෝත්සවයේ රට පුරා නන්දෙසින් ප්‍රථම ත්‍යාග හිමි කරගත්ත වාසනාවන්ත ජයග්‍රාහකයෝ 29 දෙනෙකුට ලබා දෙන්න කටයුතු සිද්ධ කෙරුණා. දවසින් දවස තැනින් තැන රට පුරාම වාසනාව බෙදෙන ලොතරැයි ලෝ ප්‍රමුඛයා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් 2026 වසරේ මේ වෙනකොට සුපිරි ත්‍යාගලාභීන් 23 දෙනෙක් බිහි කරලා තිනු. ඒ නිසා ඒවට කියන්නේ ඔයා ජාතික ලොතරැයි මණ්ඩලයත් එක්ක ඔයාගේ ගනුදෙනුව කරන්න රුපියල් 40යි. හැබැයි ජීවිතේම ගොඩ තමයි. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ එකම පැතුම වාසනාවන්ත ඔබ හිනහෙන ඔබ සතුටු වෙන මොන දකින්න එක. ඉතින් ඒ ප්‍රාර්ථනාව යථාර්ථයක් කරනවා විතරක් නෙමෙයි රජයේ ඒකාබද්ධ අරමුදල, කෘෂිකර්ම අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල, ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසන අරමුදල වගේම ජාතික වකුගඩු අරමුදල ඇතුළු රාජ්‍ය සේවය පවත්වාගෙන යන අවශ්‍ය කරන මේ ඍජු මැදිහත් වීමත් ජාතික ලොතරැයි මණ්ඩලය කරනවා කියලා මතක් කරනවා. ජාතික ලොතරැයි මණ්ඩලය ඔයා මිලදී ගන්න පුංචි ලොතරැයි පදකින් මේ ආකාරයේ ඔයාටත් රටටත් කෝටි ගණනින්, මිලියන ගණනින්, ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග හිමි කර දෙන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඒ මතක් කරේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන. ඉතින් ඔයා අදත් ටිකට් එකක් ගන්නවා කියලා කියන්නේ ඔයා රටේ සංවර්ධනයටත් යම් පැත්තකින් එක විදිහකින් දායකත්වය දීලා කියන එක. 7:26 වෙනකොට ඉක්මනට මතක් කරනවා නම් ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන.
ඉතින් වාට කුරුලෑ සෝය ගන්න පුළුවන්, ක්‍රිමිරාජ කරල් ගුලි ගන්න පුළුවන්, වැල්මී පැණිය, ඊට පස්සේ ක්‍රිමිරාජ පේයාව, නාගරාජ තෛලේ, මේ වගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා. ගුණාත්මක ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ගන්නවා නම් 77ක් අවුරුදු 77ක් කියලා කියන ලේසි පාසු දෙයක් නෙවෙයි. ඉතින් ආවා දන්නවා වෙළඳපළේ විශ්වාසය තහවුරු කරගෙන මේ තරම් දුරක් ඇවිල්ලා තියෙන්නේ මේ නිෂ්පාදනවල තියෙන ක්වලිටි එක නිසා. 0112 753 889 කියන නම්බරයකට කතා කරලා ඔයාට කැමති ඔයාට අවශ්‍ය කරන නිෂ්පාදනය ගෙන්න ගන්න පුළුවන් කමක් තියෙනවා කියලා මතක් කරන්නේ ක්‍රිමිරාජ නිවසින්. ඒ වගේම විජේ නිෂ්පාදන කැමරස්ස කරන ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා. අදත් මතක් කරනවා ඔයාගේ කැම ටික රස කරන්න ස්වභාවිකව නේද, ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා නිෂ්පාදනය කරපු විජේ නිෂ්පාදනම පාවිච්චි කරන්න.

හතයි විනාඩි 33 වෙලාව ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මීට කලින් මම ඔබට මතක් කරා ඔයාව දිනවන සුපිරි දිනුම් මැදීමක වාසනාවන්ත ප්‍රතිඵලය කියන්නද කමක් නැහෙනි. ඔයාගේ අතේ ටිකට් එකක් තියෙනවා. මම දන්නවා ගත ටිකට් එකට අනිවාර්යයෙන්ම දිනුමක් තියෙනවා කියලා. එහෙනම් අපි ඒ විශ්වාසය තියාගෙන බලමු මේ දවසේ දිනුම් ඇද්ද ලොතරැයි වල නේද අපි වාසනාවන්ත අංක ටික කොහෙන්ද පටන් ගන්නෙ? ටිකට් ගොඩක් තියෙනවානේ. සුබ දවසක්. එතනින් පටන් ගමු. සුබ දවසක් 341 වන දිනුම් වාරය. සිංහ ලග්නය තමයි ජැක් රයි ලග්නය. ජයංක අංක 26, අංක 39, අංක 54 ජැක් රයි අංක බවට පත් වෙලා තියෙනවා. ජය ලොතරැයියේ මෙන්න ජය අංක ටික. එක් අක්ෂරයත් එක අංක 3, අංක 8, අංක 5 සහ අංක 2. එවැගේම අද සම්පත ගත්තනම් අංක 4, අංක 8, අංක 6, අංක 4, අංක 8, අංක 5, අංක 6, අංක 4, අංක 8 සහ ඉසේ දක්ෂරයේ ජයක් රහි අංක. එවැගේම හඳහන ලොතරැයිය කන්නය ලග්නයත් එක්ක 5, අංක 31, අංක 43 සහ අංක 58. ධන නිධානය ගත්ත ඔබ දිනලා ඉන්නේ අනිවාර්යයෙන්ම මේ අංක ටික වාගේ ටික ටික තියෙන්න ඕනේ. එෆ් අක්ෂරයත් එක අංක 21, අංක 30, අංක 38 සහ අංක 66. ඒ වගේ මෙගා පවර් ගත්තනම් ඔන්න මේ බලන්න ඔයාගේ ටිකට් එකේ තියෙන වාසනාවන්ත අංක ටික. ටී අක්ෂරයත් එක්ක ප්‍රසාද අංක 19, ජැක් රයන්ක 11, අංක 18, අංක 63 සහ අංක 80යි දිනලා තියෙන අංක ටික. ඊට පස්සේ ඔන්න ඔයා බලාගෙන ඉන්නවා දැන් ගොවිසත ගත්ත අය. ගොවිසත මෙන්න සුපිරි දිනුම් වාරයේ ජයග්‍රහකය. මේ ටික ගලප ගත්තොත් ඉතින් ජීවිතේම අදින් වෙනස් වෙනවා. F අක්ෂරයත් එක අංක 3, අංක 23, අංක 29 සහ අංක 40 ජයග්‍රහයි ප්‍රතිඵල බවට පත් වෙද්දී අවසාන වශයෙන් අපි බලන්නේ මහජන සම්පත. ඉසේ අක්ෂරයත් එක අංක 2, අංක 3, අංක 5, අංක 6, අංක 4 සහ අංක 8. මේ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ දවසේ දිනුම් මැද්ද ලොතරැයි වල වාසනාවන්ත ප්‍රතිඵල ටික. ඉතින් අද දිනන්නේ කවුද කියලා බලන්න නම් මුලින්ම ඔයා කරන්න ඕනේ මොකද? අද රුපියල් 40ක් වියදම් කළා. ඔයා ගන්න ඕනේ ටිකට් එකක්. එහෙම වුණොත් හෙට මම මෙතන මේ විදිහට ප්‍රතිඵල කියනකොට, එහෙම නැත්නම් අදර ලකණින් ප්‍රතිඵල අහනකොට ඔයාට සුපිරි තිරුම් මැදීමක ජයග්‍රහකෙක් වෙන්න වාසනාව තියි. 7:36

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අද රියපදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.

0: හතයි විනාඩි හතලේ සයයි වෙලාව උදේම නැගිටලා දැන් ජොබ් එකට ආපු ඔයා කල්පනා කරලා බලන්න ඔයාගේ ඇඳ හදලා දාවි කියලා.
1: ෂේ අදත් බැරි වුණානේ. නෑ මං හදිස්සියෙන් ආවි. නේද? වයිෆ් එහෙම නැත්තං අම්මා 10ට උතර කෝල් ඇද්දිලා අහන්නේ නෑ නේ. මේ ඔය ගෙදරින් යනකොට අඩුවතර ඇඳවත් හදලා යන්න. ආ? සමාලාට කෝල් කළා මෙහෙමානනේ. ඔය ඇඳුම් ටික හරියට ඇඳගෙන ගියාද? ඈ? ඇයි මෙලෝ 100ක් නැතුවනේ ගිහිල්ලා තියෙන්නේ? අන්න කෑම එක දාලා ගිහිල්ලා. ඇත්ත. අපිට මේ උදේ පාන්දර තියෙන කාර්යබහුලත්වය නිසාම ගොඩාක් දේවල් මගහැරෙනවා. ඒ කියන්නේ ඊයරා නිදාගෙන හිටපු ඇඳ හරියට පිළිවෙලට හදනවා කියලා කියන්නේ අපේ අවශ්‍ය, කියන්නේ මූලික ප්‍රයොරිටි වල උඩම තියෙන එක නෙවෙයි. ඊට වැඩිය ඒවා අපිට උදේ තියෙනවා. හැබැයි ඔබ දන්නවද ඒක තමයි අපේ ජීවිතයේ පළවෙනිම දවසක් පටන් ගන්නකොට කරන පිළිවෙලට කරන පළවෙනි වැඩේ. කවුරු හරි කෙනෙක් එහෙම කරනවා නම් එයා එතනින් පස්සේ දවසේ අනෙකුත් දේවලුත් ඒ විදිහටම පිළිවෙලට කරයි කියලා වගේ එකක් එයා දිහා යාව දකින්න කෙනෙකුට ටිකක් හිතන්න පුළුවන් කමක් තියෙනවා. හරි. මම මේ කතාව ඇයි මෙහෙම කියන්න හේතුව මම කියන්නම්. මේක නිකන් අපේ උදේ නැගිටලා ඇඳ හදන්න අමතකුණාම තියෙන උල්සහගත තත්වයට එහා ගිය ලොකු වටින කතාවක්. දන්නවද ලෝකේ වඩාත්ම ප්‍රසිද්ධ ඒ වගේම වැඩිම කතාබහට ලක්වුණු නූතන කලා නිර්මාණයක් තියෙනවා අවුල් වුණ ඇඳ කියලා. ඔයා ටිකක් සර්ච් කරලා බලන්න අවුල් වුණ ඇඳ. කලාව කියන්නේ මොකද්ද? කලාව කොහොමද තියෙන්න ඕනේ කියලා මේ සාම්ප්‍රදායික මතවාද සියල්ල අභියෝගයට ලක් කරලා ලෝකයේම දෙවනත් කරපු මේ කලාකෘතිය අදටත් එක පාර්ශවයක් අපූරු දක්ෂතාවයක් විදියට දකිනකොට තවත් පාර්ශවයක් කිසිම තේරුමක් නැති මොනවද මේ චිත්‍රද මේවා මොනවද මේ කලා නිර්මාණද කියලා කියනවා. ඔබ මේක විශ්වාස කරනවද? මේ ඇඳ ආශ්‍රිත නිර්මාණයේ වසර කීපයකට කලින් අලෙවි වෙනවා අමරිකානු ඩොලර් මිලියන 4කට ඊටත් වැඩිය පොඩ්ඩක් වැඩි ගානකට. මේ මිල ගණන් ඇහුවම අපි මවිත වෙනවා. මොනවද අනේ මේ අවුල් වුණ ඇඳක ෆොටෝ එකක්, මොකද්ද මේ පිස්සු, ඔයිට වැඩි දේවල් නැද්ද අනේ ගන්න මිනිස්සුන්ට කියලා. ඇත්තට මේක කලාවක්ද නැත්නම් විහිළුවක්ද? එක එක්කෙනා දකින විදිය අනුව වෙනස් වුණාට මේ අවුල් සහගත බව තමයි අද මේ නිර්මාණයේ ලෝකයේම කැපී පෙනෙන අයිකන් එක බවට පත් වෙලා තියෙන්නේ. වඩ පුළුවන් නම් මේක ෆොටෝ එක වඩ ඕන තරම් අන්තර්ජාලයේ තියෙන නේ හොයලා බලන්න. ඒකේ තියෙන ඇත්තම අවුල් වුණ ඇඳක්. අපේ ඇඳ දැක්කොත් පහිතන ඒක චිත්‍රණය කරොත් එහෙම ඊට වැඩිය ගානකට හම්බ කරන්න පුළුවන්. ඒක කතා දෙයක් නෑ. නමුත් මේක මාතෘකාවක්. කෙනෙක් ඇඳලා තිබුණා චිත්‍රයක්, ඒක අවුල් සහගත කිසිම පිළිවෙලක් නැති ඔයාගේ ඇඳට වැඩිය අන්ත ඇඳක් වෙන්න ඇති අනිවාර්යෙන්ම. මේක දැක්කේ නැති කෙනෙකුට මම කියන්නේ කොට්ට එහෙම විසිකල්ල වේට් ෂීට් එක තව කොහෙවත්, ඊට පස්සේ රෑ ඇඳන් ඉඳලා මේ ගලෝපු ඇඳුම් තව මුල්ලක අහල පහල බිම, අයියෝ ඉතින් දන්නවනේ වැඩක් නැහැ කතා කරලා. අන්න එහෙම ඇඳක් ගැන මේ කියන්නේ. අවුල් වුණ ඇඳ කියලා එකක් තියෙනවා ලෝකේ. ඒකත් ලොකු ගානකට විකුණුණා. කොහොමද හිතන්නවත් පුළුවන් දේවල් වලටද වටිනාකම හම්බෙන්නේ නේ? හරි, 7:50 එහෙමයි කියලා වගේ ඇඳ අවුල් කළා මේක මේ තත්තර ගේන්න යන්නේ කියලා වගේ ඒව කියන්න එපා. මේ කෙනෙක්ගේ පිළිවෙල කියන එක නේද? උදේ නැගිටින්න ඇඳෙන් පටන් ගන්න පුළුවන් නම් අර කිව්වා වගේ එයා දිහා බලන මිනිස්සුන්ට යම්කිසි කියවීමක් තියාගන්න පුළුවන් ඒ පුද්ගලයා ගැන. සින්දුවක් අහලෙමු.

7:55 වෙලාව. ඔයාට හික්මන්න මතක් කරන්නම් විශ්වාසයෙන් යුතුවට ගනුදෙනු ටික කරන්න පුළුවන් තැනක් ගැන. ඒ තමයි RDB බැංකුව කියලා කියන්නේ ළඟම තියෙන ඔයාගේ ඔය ටවුන් එකේ තියෙන අනිවාර්යම RDB ශාඛාවක්. ඉතින් ගිහිල්ලා ඔයාගේ ගනුදෙනු කරන්න පුළුවන් කියලා මතක් කරනවා. RDB කියලා කියන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ නේද රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවයත් එක්ක ඉහළම රැකවරණය එක්ක ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය දුන්න බැංකුව. ඉතින් ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් ඉතින් RDB එකට එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තවත් හොඳ ආයෝජනයක් ගැන කියන්නම්. ආයෝජන කියලා කිව්වම සල්ලි ගිහිල්ලා බැංකුවේ දානවටත් වඩා සමහර තැන්වලදී ටිකක් වෙනස් විදිය දේවල් තියෙනවා. දැන් මෙහෙම එකක් ගන්නකෝ. ඔයා දීර්ඝ කාලයක් තිස්සේ එක්තරා විදියක ටිකක් වියදම් අතිකව අධික වියදමක් දරපු දෙයකට ඔය එකපාරට ෂණික විසඳුමක් ගන්නවා. ඒක මේ වෙලාවේ ලොකු ආයෝජනයක් වෙනවා. තව වියදමක් වෙන්න පුළුවන්. හැබැයි ඉස්සරහට වියදම් කරන්න තියෙන දෙයක් නේද අඩු කරගන්නවා කියලා කියන්නේ එක්තරා විදියක ආයෝජනයක් තමයි. දැන් ඔයාලට අපි හැමදාම කතා කරනකොට කියනවා නේද කරන්ට් බිල් එක අඩු කරගමු කියලා. ඔයා කියනවා මට බෑ කියන්නේ. ඔයා බෑ කියන්නේ. ඔයා බලන කොහොමද ඒක කරන්නේ කියලා. හරි, වාර කිව්වා අපි ඩීප් ටෙක් සෝලා එකත් එක්ක වගේ ගෙදරට සෝලා පද්ධතියක් ස්ථාපිත කරන්න. මොකද ලංකාවේ දැන් මේ දවස්වල අපි ලයිට් ටිකක් ඔය හවස 6-10 කාලයේදී ටිකක් ලයිට් පාවිච්චි කරන එක අඩු කරනවා. වායු සමීකරණ උෂ්ණත්ව 26ට වගේ තියාගෙන ඉන්නවා. ඊට පස්සේ අනවශ්‍ය විදුලි පහන් නිවා දානවා. ඊට පස්සේ විදුලි වාහන ආරෝපණය දහවල් කාලයේදී කරගන්නවා. ඔය වගේ අර අපි කිව්වේ සුරකිමු ලංකා, එකතු වෙමු එළිය දෙමු. මේ කියන කන්සෙප්ට් එක ස්ක්‍රීන් ශ්‍රී ලංකා එක කාලෙකට කලින් කතා කරා, මතක නැතුව ඇති. දැන් කොයි දෝව මතක. එහෙම බෑ. හරි, ඉතින් අපි අපේ වියදම් අවම කරගන්න ඕනේ. ඉතින් ඩීප් ටෙක් කියලා කියන්නේ මේකට හොඳ විසඳුමක්. ඉතින් ගොඩාක් තැන්වල ෆැක්ටරි එකක් කරනවා නම් ගෙදර වුණත් නේද වාගේ පෞද්ගලික ව්‍යාපාරික ස්ථානවල වෙන්න පුළුවන්. ඔය ටිකක් වැඩිපුර විදුලිය පරිභෝජනය කරනවා නම් මේකට යන්න. මොකද වාට ලොකු ගාණක් ගෙවන්න වෙන්නේ නැහැ. මාසේ අන්තිමට විදුලි බිලාම පස්සේ ඒක ගෙවල වුණාට පස්සේ තව වැඩක් කරන්න වෙන්නේ නැහැ මේ තියෙන තත්ත්වෙත් එක්ක. ඉතින් සමතක් කරේ 071711 කියන නම්බරයට කතා කරන්න. ඩීප් ටෙක් සෝලා ලංකාවේ පහුගිය කාලේ වැඩිම ව්‍යාපෘති ගණනාවක් නේ කරපු අය තමයි ඩීප් ටෙක් කියලා කියන්නේ. අය අහන්න දෙයක් නැහැ. හොඳේ මට ওই ඉඳලා හිටලා කතා කරන කීප දෙනෙක් අහනවා මේ ඒගොල්ලංග මේ ගැලන් කොහොමද විශ්වාසය සම්බන්ධ කියන්නේ අනිත් අය කතා කරලා කෙලින්ම ඒ සම්බන්ධ කරගන්න. සමහරු කියනවා මේ විශ්වාසවන්ත තැනක් වෙන්න ඕන කියලා. ඒ ගැන කතා දෙකක් නෑ. ඔයාලට ඕන නම් මං කෙලින්ම අධිපත්‍යමාව සම්බන්ධ කරන්නම්. එහෙම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න. හරි, එතකොට පැල්ලත්ත නිෂ්පාදන ගැන මතක් කරන්න ඕනේ. අවුරුදු ගණනාවක් තිස්සේ පැල්ලත්ත ලංකාවේ කිරිගොවියා ගොඩනගාගෙන එයාගේ ජීවිතයත් යම්කිසි සුවපහසු තැනකට ගියන ගමන් කිරි නිෂ්පාදනයත් හරියාකාරව කළා. පාරිභෝගික ඔබටත් තෘප්තියක් නේද ලැබෙන විදිය නිෂ්පාදන කළා. දැන් මාකට් එකේ ඉතාම ඉහළ තැනක ඉන්නවා. ඉතින් පැල්ලත්ත නිෂ්පාදන කියලා කිව්වම ලංකාවේ අපිට වගේ කියන කිරි නිෂ්පාදනය කිරිපිටි විතරක් නෙමේ යෝගට්, ඉතින් බටර්, ඊට පස්සේ ගීතෙල් වගේ දේවල් වගේ නිෂ්පාදන ගණනාවක් එකයි මම ඒ පැල්ලත්ත නිෂ්පාදන ගැන මතක් කළේ. සින්දුවකට යමු. මේ සින්දුවත් එක්ක මට පුළුවන් ඊළඟ පැයට යන්න. අපි ඊළඟ පැය කියන්නේ මෝනිෂෝ එකේ දෙවනි පැය. දැන් වෙලාව 7:58.

0: ගුඩ් මෝර්නින් සුබදාසනක් හොදේ 8යි විනාඩි 3යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: සුබදාසනක් අපි අලුත් පැයක ඉන්නේ. අද ජූනි 22 එතකොට ඊයේ 21 ඊයේ දවස විශේෂයි. දන්නවද ඇයි කියලා? නිකමට හරි මුහුණු පුතේ ටිකක් වැඩිපුර හිටියා නම් ඒ දවසේ ගොඩාක් දේවල් දකින්න නැති නේද? අපේ ආදරණීය තාත්තා ගැන ඊයේ ලෝක එහෙම නැත්නම් ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය. ඉතින් ඊයේ ගොඩාක් අයට තාත්තලා මතක් කියලා තිබුණා. එහෙම කාට හරි කියන්න පුළුවන් නැහැ. මං හිතනවා ලංකාව වගේ රටක තාත්තා සහ අම්මා කියන දෙන්නව ඔය කියන නේද මව්වරුන්ගේ දිනය සහ ජාත්‍යන්තර පියවරුන්ගේ දිනේ දවසට විතරක් නෙවෙයි මතක් වෙන්නේ. අනිත් හැම දවසකම දවස් 365ම අපි අපිට ජීවිතේ දීපු ඒ දෙන්න ගැන හිතනවා. ලංකාව වගේ රටක් කියලා කිව්වයි දන්නවද? අපි අපේ වටිනාකම් මගනාකම් නේද අපේ තියෙන මේ සංස්කෘතියෙන් අපිට එන දේවල් පරිස්සම් කරගෙන යන රටක්නේ. හැබැයි කොහේ හරි තැනක කවුරු හරි ප්‍රශ්න කරනවා දැන් සමහර විට මේ කියන දේවල් අපි අතරින් ටික ටික හීදිලා යනවා කියලා. ඒ නිසාද මන්දා? හැබැයි ඊයේ නම් මට හිතුණා Facebook එක දිහා බලන් ඉන්නකොට අනේ එහෙම නෑනේ. හැමෝම තාත්තට නේද කොයිතරම් ආදරේද? හැමෝම තාත්තා වෙනුවෙන් පෝස්ට් එකක් දාලා සමාවෙන්න මට ඊයේ පෝස්ට් එකක් දාන්න බැරි වුණා. අන්න එහෙම කියලා හිතුණ කෙනෙක් ඉන්නවනම් ප්‍රශ්නයක් නෑ.

ඔයා ෆේස්බුක් එකේ පෝස්ට් එක නොදැම්මට තාත්තට කොච්චර ආදරේද කියලා දන්න. ඔය පෝස්ට් දාන හැමෝගෙම තාත්තා ෆේස්බුක් එකේ ඉන්නේ නේ. ඒ නිසා තාත්තට ආදරේ පෙන්නන්න ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාන්න ඕනේ නැහැ. ඔයා දන්නවා ඔයාගේ තාත්තයි ඔයාගේ අතර තියෙන ගනුදෙනු. අපි වෙනුවෙන් මේ ලෝකේ වැඩියෙන්ම දුක් විඳේ තාත්තා. අම්මයි තාත්තයි. කාට හරි තාත්තා කියන ඒ වීරයා අහිමි වුණා නම් පුංචි කාලෙම සමහර විට ඔයාට මේ වටේ ලෝකේ අපේ අපට ඉන්නයි කියන කතා ඇහුවම ඔයාට හිතෙනවා වෙන්න පුළුවන් මෙහෙම. අනේ මගේ තාත්තා හිටියා නම් කියලා. ඔව්. තාත්තා නැති කෙනෙක් තමයි දන්නේ නේද? ඒ හැඟීම කොහොමද කියලා කියන්නවත් දන්නේ නැති අසරණකමක් වෙනවා. එහෙම නොවෙන්න ඔයා හිතනවද තාත්තා කෙනෙක් ඉන්න කෙනෙක් ඒ තාත්තගේ ආදරය ගැන කියන්න මේ ඒකට සාධාරණයක් කරන්න පුළුවන් ජගතෙක් මේ ලෝකේ ඉන්නා කියලා? නැහැ. එයාටත් ඒ හැඟීම විස්තර කරගන්න බෑ. ඒ තරම් අසරණයි ඒ ආදරේ ඉස්සරහා. ලෝකේ තියෙන ලස්සනම වචන ටික පාවිච්චි කරත් අපි කොහොමද තාත්තා දරාගත්ත විදිහ, ඒ තාත්තගේ හයිය, ඒ තාත්තා අපිට කරපු කියපු දේවල් වලට වටිනාකමක් දෙන්නේ? ජාත්‍යන්තර පියවරුන්ගේ දිනේ වෙනුවෙන් ඊයේ මට එන්න බැරි වුණානේ. එත් මට හිතුණා අද දවසේ විනාඩි කීපයක් වෙන් කරන්න. සියලු පියවරුන් වෙනුවෙන්.

ගීතේ ඒ ලස්සනටම මේ ඔය කියන්නේ ඔය ගීතේ තියෙන වචන ටිකට සංගීතය සපයන්නේ රෝහණ වීරසිංහන්. ගීහඬ දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් මහත්මියගේ. ගීතේ ලිව්වේ කවුද කියලා දන්නවද? කුමාරදාස සපුතන්ත්‍රි. මොන ලස්සන වචන ටිකක් එක්ක ලියවිච්ච ගීතයක්. අටයි විනාඩි 10යි අපි මෝර්නින් ෂෝ එකේ දෙවනි පැයින්.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011 7679 579
3: ඇහිනා කියන්නේ කුතේ ගැළපෙනා කියන එකනේ.
4: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
3: කොහොමද බෙරිවිලා?
4: බෙරිවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
3: තුමයි මේ කඩල බලන්නකො. මං හදන්නා විජය කීරි මාළු කරි.
5: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදින විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
6: අත්තම් මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
5: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
8: ආතත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
9: ලකන මොමදින් දේසල්
10: සම අනුග්‍රහය
11: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
12: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්නවා.

අටයි විනාඩි 21යි. ඒ සින්දුව මේ ලස්සන සින්දුවක්. ඒ වගේ සින්දුවක් යනකොට අපිට අපි කියන්නේ මේ අපිට ඔක චුට්ටක් වචන දෙක තුනක් හරි පිමිණිනානේ. ලස්සන සින්දුවක් සෝම තිලක ජය මහා ආදරණීය ගාන ශිල්පියෙක්. මේ අපි හෝමූස් පැත්ත දිහා බැලුවවත් නැහැ නේ අනේ. දවස් දෙකක් නිවාඩු ගියාට පස්සේ මොකද උනේ කියලා එක පාට රෑ වහලා දැම්ම කියලා නම් ආරංචි අක්කා. මෙන්න මෙහෙමයි මේ රම්පාත මෙන්න මෙහෙම අනතුරු ඇඟවීමක් කරා. ඔයාලා ඒක වහලා දැම්මොත් ඊට පස්සේ ඔයාලට රටක් ඉතුරු වෙන එකක් නැහැ. අඩුම තරමේ ඔයාලට ඔයාලගේ රටට ආපහු යන්න ලැබෙන්නේවත් නැහැ කියලා කියලා තියෙනවා. ඉතින් මේක ගැන අපි තව ටිකක් ඉස්සර කතා කරමු. දැම්ම නෙමෙයි තව චුට්ටකින්. හරි, මම ඉක්මන මතක් කරන්නම් මගේ අනුග්‍රාහකය අතර ඉන්න විජය නිෂ්පාදන ගැන. දැන් ගෙදර උයනවා කියලා කියන එක තනිකරම බාර දීලා තින්නේ බිරිඳටනේ නේද? එහෙම නැත්නම් ගෙදර උයන පිහින කෙනාට. ඕක අපේ අතට ගත්ත දවසට අපි හදනවා කියලා හිතමු මොකක් හරි කෑමක්. හිතන එක නෙමෙයි හැබැයි හැදෙන්න හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ. හරි, ඒක කොහොම වුණත් කෑම ටිකක් රසට හදනවා කියන එක තමයි අපි හැමෝටම තියෙන බලාපොරොත්තුව. ගෙදර ඔයාගේ අම්මා බිරිඳ උයනවා වගේ රසට ආයි කොහෙවත් නේද කවුරුවත් කෑම ටික හදන්නේ නැහැ. කොහොම නමුත් කෑම ටිකක් රසට හදන ඕනම කෙනෙක් දන්නවා ඒකට අවශ්‍ය කරන විදියේ නේද? අපි දේ එළවලුවක් නම් මාළු එකක් නම් පොලොස් සැඹුලක් නම් සොයා මීට් එකක් හැදුවත් ඊට පස්සේ අපි හිතමු අර කළු පොල් මේ නේද කොස්සට කළු පොල් එකක් හැදුවත් ওই කියන දේවල් වලට එකතු කරන දේවල් ටික හරියට ගානට නියමයට වැටුනේ නැත්නම් ඔකේ රසය එන්නේ නැහැ. එතකොට කුළුබඩු පාවිච්චි කරනකොට 100%ක් ස්වභාවික කුළුබඩු රසය පාවිච්චි කරන්න කියලා කියන්නේ ඒ නියම ටේස්ට් එක අපිට ඕනේ නිසා අපි හදන හැම ව්‍යංජනයකම. ඉතින් ඒ නිසා මතක් කරනවා විජය නිෂ්පාදන කියන්නේ 100%ක් ස්වභාවික රස, ස්වභාවික කුළුබඩු, එහෙම නැත්නම් ස්වභාවික නිෂ්පාදන පාවිච්චි කළා, අමුද්‍රව්‍ය පාවිච්චි කළා තමයි නිෂ්පාදනයක් බවට පත් කළා තියෙන්නේ. ඒ නිසා ළඟම තියෙන සුපර් මාකට් එකේ වෙන්න පුළුවන්, පොඩි කඩේ වෙන්න පුළුවන්. ඔයා ඉන්න පිටරටක ඉඳලා අපි අහගෙන ඉන්නවා නම් අපි වෙබ් එක හරහා ඔයාලත් කියනවා ඔයාගේ ප්‍රදේශයේ තියෙන ලොකුම සුපර් මාකට්ස් වල පොඩි පොඩි සුපර් මාකට්ස් වල දැන් විජය කියන ප්‍රොඩක්ට් එක තියෙනවා. ඉතින් මොකද ලංකාවේ ඉඳලා දැන් ලෝකෙටම කුළුබඩු ටික විජය කියන නමින් යවනවා. හරි, ඒ වගේම ටෝමා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ගෲප් එක ගැන මතක් කරන්න ඕනේ. හැමදාමත් කියනවා වගේ ඔයාට මේ දවස්වල හොඳ chance එකක් දීලා තියෙනවා විවිධ රැකියා තනතුරු සඳහා ඩෝමා එහෙම නැත්නම් මාක්ස්පෙන් ගෲප් එකට සම්බන්ධ වෙන්න. ඉතින් ලංකාවේ තියෙන ප්‍රමුඛ පෙළේ ආයතනයක් සන්නාමයක් මාක්ස්පෙන් ගෲප් එක. ඉතින් පහුගිය දවස්වල ගත්තනේ කවුද මේ අපේ මේ අමල්ක මැණික්කඩවරු මහත්තයාගේ CV එකේම ගොඩාක් අය දාලා තිබ්බේ මේ පුහුණු කාර්මික ශිල්පීන්. දැන් මතකත් නැහැ මොකක්ද නේ. හරි, ඔව්. ඉතින් පුහුණු කාර්මික ශිල්පීන්ව බඳව ගත්තා. ඉතින් ඒ නිසාට මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. තවත් ඔයාලට අවස්ථාව තියෙනවා දිවයිනේ අංකයේ කේවී කෙටිමේ යන්ත්‍රය වෙළඳපළ වෙත හඳුන්වා දෙන මේ මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගමේ පුහුණු කාර්මික ශිල්පියෙක් විදියට සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් කතා කරලා CV එකක් දාලා බලන්න. ජොබ් වේකන්සිස් ඕන තරම් තියෙනවා කියලා මං කියන්නේ නැහැ. කීපයක් තියෙනවා. ඉතින් ඒකකට වට අප්ලයි කරන්න පුළුවන් කමක් තියෙනවා. ආකර්ෂණීය වැඩපක් එක් දීමන සියල්ලට හම්බ වෙනවා. මෙන්න මේ නම්බර් එක 0764 23 94 27 කියන නම්බර් එකට අමල්ක මහත්තයාට වගේ CV එක දාලා තියන්න. එයින් කෝල් එකක් දෙයි. ඊට පස්සේ යන්න සම්මුඛ පරීක්ෂණයට ඒක සමත් වෙන්න. එදා ඉඳලා ඔයා මාක්ස්පෙන් ගෲප් එකත් එක්ක වැඩ කරන නේද? හොඳ තැනක වැඩ කරන ආඩම්බරින් රස්සාවට යන සේවකෙක්. හරි, ඒ මතක් කිරීමක් ස්පෙන් ගෲප් එක ගැන. 8:25 වෙලාව තව සින්දුවකට යනවා.

අටයි විනාඩි විසි නවයයි වෙලාප ඉරානේ හරියට අපේ ගර්ල්ෆ්‍රෙන්් වගේ අපේ ගර්ල්ෆ්‍රෙන්් ලාගෙනදී විට එක හොඳට ඉන්නවා විට එක මෙහෙම කරනකොට තරහා මේ හොඳට ඉඳලා සමහරට මෙහෙම බලලා අනිත් පැත්ත බලනකොට තරහා වෙලා ඇයි ඇයි කියලා හුවම හේතුව කියන්නේ පොඩි දෙයකට සමහර එහෙමනේ මේ ඉරානය ගැන සමහරු මෙන්න මේ ඔය ඒගොල්ලන්ගේ බෞගේ කාලික ඔය සාම කතාවත් එක්ක තිබුණ දේවලුයි ඊට පස්සේ ඇමරිකාවත් එක්ක සාකච්ඡා වටයකට දැන් සාම ගිවිසුම අත්සන් කරාට පස්සේ සාමය සඳහා ගිවිසුම අත්සන් කරාට පස්සේ සාකච්ඡා වටයකට යන්න හිටියනේ ඊට පස්සේ අපේ කවුද මේ උපජනාධිපතිවරයා ඇමරිකාවේ අයින් වුණානේ සාකච්ඡා වටයට යන්න ඔන්න මෙන්න තියෙද්දි දැන් එතනින් පස්සේ ආයි ඉරානය හෝමුස් වහලා දාලා නේද එහෙම ලොකු ප්‍රශ්න ටිකක් ඇති වුණා පහුගිය කාලේ මේ වෙච්ච දේවල් පහුගිය පැය කීපේ එහෙම නැත්නම් දවස් දෙක තුනේ ඇති වෙච්ච දේවල් එච්චර හොඳ දෙයක් නෙවෙයි මොකද ඉරාන සන්නද්ධ බලකායන් ඕනම මොහොතක ප්‍රතිචාර දැක්වීම සඳහා සූදානම් ඉන්නවා කියලත් මේ එනිසා එක්සත් ජනපදයේ වඩා සැලකිලිමත් වෙන්න ඕනේ කියලත් අර ගලිබෆ් කියලා තිබ්බා ගලිබෆ් කියලා කියන්නේ කවුද ඒගොල්ලන්ගේ මේ කතානායකවරයාද මොහමඩ් බගර් තමයි එහෙම කියලා තිබුණේ. ඉතින් ওই කතාවත් එක්ක තව ටිකක් දැන් ට්‍රම්ප් ඉරානයට අනුතුරු වෙංගුවා අවශ්‍යව අපි හෝමුස් පාලනය අපේ අතර අරගෙන අපි ඒගොල්ලන්ව සහමුළුමනින්ම විනාශ කළා දානවා කියලා. ඉතින් දෙපැත්තට එහෙටයි මෙහෙටයි වාග් ප්‍රහාර එහෙම නැත්නම් විවිධාකාරණයක් අපි කියන්නේ හින්ට්ස් වගේ නුම්පද වගේ. ඉතින් ඒවෙන් තමයි පහුගිය දවස් දෙක තුනම ඉදිරියට ආවේ. ඒ කොහොම වුණත් දැන් ආයි ලෝක තෙල්මිලට මේක බලපෑමක් ඇති වේද කියන එක තමයි ලෝකේ කතා කරමින් ඉන්නේ. ඒ කොහොම වුණත් ඉතින් අපි වුණත් ඉතින් ඒ හරහා තෙල් ගේන නිසා අපිටත් යම්කිසි බලපෑමක් සිද්ධ වේද කියන එකයි වැඩි. හරි ඒ කොහොම වුණත් මේ කතාව මේ ආයි අලුතෙන් කියනවා ට්‍රම්ප් මහත්තයා ආයි මතක් කරනවා. එහෙම වුණොත් ඒගොල්ලන්ගේ රට කියන එක හොයාගන්නවත් බැරි වෙයි ඒගොල්ලෝ මේ කියන දේවල් වලට එකගුණේ නැත්තම් කියලා. මොකද මේ විටින් විට ඉරානය මේ සාම කතා වලට එනවා ඊට පස්සේ ආයෙන්නේ නැහැ. ඒගොල්ලෝ එක එකලාට එක එකව කියනවා. අන්න ඔය වගේ මත නිසා තමයි ට්‍රම්ප් මහත්තයා මෙන්න මේ දැඩි ප්‍රකාශය කරන්නේ. ඒගොල්ලෝ එහෙමනම් අපිත් එහෙමයි. හරි එහෙනම් කරලා බලමු. අපි හෝමුස් අතට ගන්නවා. අරගෙන අපි ඇටැක් කරොත් එහෙම නැත්නම් ප්‍රහාර දියත් කරොත් ඕගොල්ලන්ට හිතන්නවත් බැරි තැනක ඕගොල්ලන්ගේ රටේ ඉරණම තීරණය වෙයි කියලා. ඉරානය හමුදාමය වශයෙන් සම්පූර්ණයෙන්ම පරාජයට පත් වූ බව ට්‍රම්ප් ඔයාගේ සෝෂල් මීඩියා සටහනකත් තියලා තිබුණා. මම මතක තියෙන දවසකට විතර කලින්. ඉතින් ඇමරිකාව නැවත වතාවක් මේ ප්‍රශ්නේදී උඩට ආවා කියලා. ඒ කියන්නේ මේකේ ජයග්‍රහී මාවතේ ඉන්නේ අපි කියන අදහසින් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා ওই කියන අදහස් ටික ප්‍රකාශ කරලා තිබුණේ. ඒක ඉවර වෙන ප්‍රශ්නයක් නෙවෙයි වගේ. ඉවර වෙන්න යනවා සතුටු වෙන්න ඔන්න මෙන්න කියලා සතුටු මූණ හදාගන්න හදනකොට ආයිමක් හරි ප්‍රශ්නයක්. හරි මේ 8 විනාඩි 32යි වෙලාව. මේ මතක් කරන්න ඕනේ පහුගිය දවස් ටිකේ අපිට මේ අරමං සතිය මේ අපේ වැඩසටහන දවසේ ආරම්භ කරනකොට කිව්වේ අපි පොඩි පරාජිත මේ මෙව්ව හැකේ ඉන්නේ ඔය වීකෙන්ඩ් එකේ ඒ වගේ දේවල් ගොඩක් වැඩි. මං කිව්වේ ලෝක කුසලාන කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අපේ චමරිලා බටහිරින්දේ කොදෙව්වන් එක පරාජයට පත් වෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා ඒ ටීම් එක ඉන්දියාවට පරදිනවා. එතකොට ගත්තම දිනන වයිබ් එකක් එහෙම මූඩ් එකකට එන්න පුළුවන් කමක් තිබුණේම නැහැ ඉතින් නේ. හරි කොමුණත් කාන්තා ලෝක කුසලානය මේ දවස්වල පැවැත්වෙනවා. අද තරග කීපයක් පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවට කාන්තා ලෝක කුසලාන අවසන් කණ්ඩායම් කීප අතරට එන බලාපොරොත්තුව ගැන අපි තව ටිකක් කතා කරනවා ඊළඟ පැයේ.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: 8යි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
3: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළොවට මහ බලයක්

0: Lakhanda Radio ITN.
1: අටයි විනාඩි 40යි වෙලාව. මං ඔයාලට පොඩි දෙයක් කියන්නම්. මෙන්න මේක පොඩ්ඩක් බලන්න. ලෝකේ ඉන්නවා මෙන්න මේ જાතිය අය. ඒ කියන්නේ තේකට සීනි දානවා හැබැයි පැණි රස කෑම කන්නේ නැහැ. තේකට සීනි දාන්නේ නැහැ හැබැයි පැණි රස කෑම ඕන තරම් කනයි ඉන්නවා. ලෝකේ හැමයි ඉන්නවනේ. අර මස් මාළු කන්නේ හොදි කනවා වගේ. මස් මාළු කන්නේ බිත්තර කනවා. එහෙම ඉන්නවනේ. එහෙම තමයි ඉතින් ලෝකේ විවිධාකාර මිනිස්සු තමයි ඉන්නේ. ආ දැන් තව ඒ වගේ කොච්චර ඒවා තියෙනවද? දැන් බලන්න අපේ අරින් අර ඔළුව උල්වෙන ඒවා. එහෙම තේරුම් ගන්න බැරි මිනිස්සු කියලා කියන්නේ. ඔව් එහෙම ඉන්නවා එහෙම ඉන්නවා. ඉතින් ඒකේ අයගේ කැමැත්තනේ කියලා අපි අවසානයේ එනවා නේද? රයිට් ඉට්ස් ඕකේ යන්නේ. හරි අපි අවට ඉන්න මිනිස්සු විවිධාකාරයි කොහොමත්. ඒ නිසා ගොඩාක් දේවල් ගැන අර අපි කියන්නේ එක්ස්ට්‍රීම් හිතන්න යන්න හොඳ නෑ. ඒ කියන්නේ වැඩිපුර බරක් දාලා වෙන්න මුකුත් නේ. එහෙම හිතන්න යන්න හොඳ නෑ කියන එක මම මේ කියන්නේ. එහෙම වුණාම අපි නිකාං ලෙඩෙක් බවට පත් වෙන ඕනකට වැඩි ඕනම දෙයක් ඕනෙම නෑ කියලා කියනවන්නේ. හරි ඔයාගේ සෞඛ්‍ය ගැන ඔයාගේ ජීවිතේ එහෙම නැත්නම් අපි කියන්නේ ශරීර සෞඛ්‍ය ගැන ඔයා වැඩිපුර හිතන කෙනෙක් නම් ඔයා දන්නෝ සාමාන්‍යයෙන් ඉස්සර ඉඳලා ගෙවල් වල එහෙම තිබුණ ඔය අත් බෙහෙත් නේ. එහෙම නැත්තම් හදිසිය මොකක් හරි ගෙදර එකපාරට කෙනෙක්ට අසනීප වෙච්ච ගමන් ඒගොල්ලෝ කරපු මූලික දේවල් ටිකක් තිබුණා. ඊට පස්සේ තමයි වෛද්‍යවරයෙක් ළඟට අරගෙන යන්නේ. ඉතින් ඇත්තටම එහෙම දේවල් නිසා අපි පුංචි කාලේ එහෙම කොච්චර අපි අපහස්තාවයට පත් වෙන තැන්වල ඒවා මගහරවගෙන තියනවාද? හැබැයි දැන් එහෙම නැහැ. කවුරු හරි කෙනෙක් අසනීප වෙච්ච ගමන් ඉක්මනට කෝල් කරලා වාහනයක් දැම්මා. එහෙම නැත්තම් සුවසැරියට කෝල් කරා. යව්වා හොස්පිටල් ඇඩ්මිට් කරා. ඉතින් අර ෂණිකව මෙහෙම කරනවා කියලා දේවල් ගැන එච්චර ලොකු විශ්වාසයක් එහෙම නැහැ. ඒ කොහොම වුණත් ගෙදර ගෙනල්ලා තියාගත්තට කමක් නැහැනේ. ඔයාට දැන් ඔයා හිතනවා ඔයාට නිකන් තීරණ නිකන් මේ සන්ධි වේදනාවක් වගේ එකක් තියෙනවා. ඔයාට පුළුවන් හන්දි තෛලය ගෑල් තියාගන්න ක්‍රිමිරාජ නිවසින් දැන් අඳුන්වා දීලා තියෙනවා. ඊට පස්සේ අපි හිතමු කරල් ගුලි ගෙනල්ලා තියාගත්තා කියලා ඔය ටිකක් ලදරු පණු රෝග වගේ දේවල් වලට බඩේ ඇතිවන යම් යම් අපහසුතාවයන් වලට ක්‍රෙමිරාජු කරල් සහ ගුලි. ඒ වගේම වැල්මී පැණිය හොඳයි කැස්සට. ඔය නිතර නිකන් වියලි කැස්ස වගේ එකක් තියෙනවා නේද සමහරුන්ට? කයිනෝ හරියාකාර ඔය කැස්ස ඉන්නෙත් නැහැ. එවන තවි කියන මේ බැඳුණු සෙම එළියට ඉවත් කරගන්න විදිහකුත් නැහැ. ඉතින් වැල්මී පැණිය වගේ එකක් ඔයාලා පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඔය උගුරේ මෙච්චර හොඳ නැත්නම් හතිය වගේ තියෙනවා නම් නේද? ඒ වගේ දේවල් වලට තමයි මේක ඔයාට පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙන. කැස්ස ඉක්මනටම මේ නවත්තලා දෙනවා. පෙනහලුගත තුවාල සුව කරනවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි වැල්මී පැණිය ගැන මතක් කරේ. ඉතින් නිෂ්පාදන ගොඩාක් තියෙනවා. ක්‍රිමරාජ පේයාව වගේ එකක්, සෙම්ප්‍රතිෂ්ඨාව වගේ එකකට උණ හැදුන ගමන් දෙන්න. ඒ වගේම සෙම කැස්ස වගේ දේවල් ඉක්මනින්ම අඩු කරගන්න, පාලනය කරගන්න අවශ්‍ය කරන නිෂ්පාදනයක් තමයි ක්‍රිමරාජ කියලා කිව්වේ. RDB බැංකුවේ ස්ථාවර තැන්පතු. මේ දවස්වල වැටි දෙනෙක් ගිහිල්ලා සල්ලි දාන්නේ RDB එකේ ඉහළම තැන්පතුවක් හම්බෙනවා. රාජ ආරක්ෂාව සුරක්ෂිතභාවයත් එක්ක. ඉතින් රජයේ බැංකුවක් විදිහට සෑහෙන ආකර්ෂණයක් මේ පෞගේ කාලේ අලුතෙන් නියන් යලි පිබිදීමක් ඇතිවෙච්ච ආයතනයක්. ඒගොල්ලන්ගේ ස්ටාෆ් එක, ඒගොල්ලන්ගේ බ්‍රාන්චස් වල තියෙන ඒ වයිබ් එක, මේ හැමදේම එක්ක තමයි මම ඒ ගැන වට මතක් කරේ. එතකොට පුළුවන්කමක් තියෙනවා ළඟම තියෙන RDB එකට යන්න. පැලොත් නිෂ්පාදනය ගැන මතක් කරනකොට පැලොත් අවුට්ලට් ගැන ලංකාවම දන්නවා දැන්. ස්ටැන්ලි තිලකරත්න මහත්මයාගේ අවුට්ලට් එක, ඒ වගේම ගාලුපාර කොළඹ කොල්ලුපිටියේ එක, ඊට පස්සේ මරදන් කඩවල එක, එතන කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ හැමදේම එක්ක දැන් පැලොත් නිෂ්පාදනය ගැන ඉතින් අවුට්ලට් වලටම යන්න ඕනේ නැහැ. සුපර් මාකට් ඕනම එක පැලොත් නිෂ්පාදන ඔයාලට ගන්න අවස්ථාවක් තියෙනවා. විජේ නිෂ්පාදන කෑම රස කරනවා ජාත්‍යන්තරව පිළිගත් කුළුබඩු නිෂ්පාදනයක්. අනිත් නිෂ්පාදන එක්ක මේක සංසන්දනය කරන්න යන්න එපා. තේරුමක් නැහැ ඒව මේකත් එක්ක සංසන්දනය කළා. ඒවැ ක්වොලිටි එක නේද? අයියෝ, ගුණාත්මක බව, මිල, ඔය ඔක්කොම විජය නිෂ්පාදනත් එක්ක සංසන්දනය කළ තේරුමක් නැහැ. මොකද විජය හැමතිස්සම සංසන්දනය කරන්න ඕනේ ජාත්‍යන්තර නිෂ්පාදනත් එක්ක. ඉතින් ජාත්‍යන්තරය පිළිගන්නවා විජය නිෂ්පාදන වලට ඉහළ ප්‍රමිතියක් තියෙනවා කියලා. ඒ නිසා තමයි දැන් ලෝකෙ කොහේ ගියත් ඔයාට විජය නිෂ්පාදන මිලදී ගන්න අවස්ථාවක් හැදිලා තියෙන්නේ. 8:49
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
0: ලකන්ඩ රේඩියෝ ITN.

0: Lakhanda Radio ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.

0: උදේ 9 වෙන්න තව විනාඩි 5ක් තියෙනවා. ගෙදරින් එළියට බහින්න හදනකොටම
1: අර මියුසික් කරන බෑන්ඩ් වල තියෙන අර මේ පර්කෂන් කරන අය ළඟ තියෙන මෙහෙම හොල්ලන එකක් ඒ වගේනේ. නෑ එහෙම ගන්නේ මම මේ කියන්න ගියේ මේ හුණික් චිච්චික් ගෑවම මෙහෙම අපි කියන නේද ගමන බාදයි චුට්ටක් ඉඳලා යන්න එහෙම කියන. ඊට පස්සේ සමහර විට දොරවල් එහෙම වහලා ඔක්කොම කරලා ගේට්ටුනේ තෙලියට ගියාට පස්සේ මතක් වෙනවා. අයියෝ පස්ස එකත් නෑනේ. එක්කෝ සමහර විට මොකක් හරි ඔයාට අත චාර්ජරේ දාලා ඇවිල්ලානේ. අයන් එක ගහලා ඇවිල්ලානේ. හරි ඊට පස්සේ සමහර විට ඒ වගේ ලයිට් එක ඔෆ් කරන්න බැරි වුණානේ. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. ටීවී එකේ ප්ලග් එක ගලවන්න බැරි වුණානේ. ඔය කරන්ට් එක සම්බන්ධ දේවල් වලදී අපි ඉතාලම සැලකිලිමත් වෙනවානේ. සාමාන්‍යයෙන් අපි ඒ වගේ දෙයකදී අපි ආයේ ඒක මගහැරලා යන්නේ නැහැ නේ. මොකද අපි දන්නවා ඒ අවදානම අපිට ගන්න බෑ. මොකද එතනින් එහාට වෙන්නේ මේ ජීවිත අවදානමක් නිසා. හරි. මම ඔයාලට මතක් කරන්නේ මේ හැමතිස්සෙම දැන් ඔයා ගෙදරින් එළියට බහිනකොට ගෙදර ඒ අවශ්‍ය කරන විදුලි පරිපතවලින් ඔයාගේ ප්ලග් ටික ඔක්කොම ගලවලා ඒ ආරක්ෂාව සපයලා මේ දවස්වල පොඩි වැසිබර කාලගුණයක් තියෙනවා අකුණු ගගා බහිනවා කියලා එකක් නෑ. ඒ වුණාට ඉතින් කියන්න බෑනේ කොයි විලේද දන්නේ නෑනේ. හරි. ඒක පැත්තකින් තියන්න. ඒ කොහොම නැතුණත් ඔයාගේ කරන්ට් බිල් එක ගෙනවා වද වෙනවනේ නේද? ඔයා කරන්ට් එක නිකන් ෆෑන් එකක් දාලා යනවා. ඔයා වැඩ කරගෙන ඉන්න ඩිවිෂන් එකේ ෆෑන් එක ඔහේ වැඩ ඔයා වැඩ නෑ. ෆෑන් එක වැඩ 24 පෑම සමහර විට AC එක එහෙම නැත්නම් ඔයාගේ මැෂින් එක කම්පියුටර් එක වැඩ ඔයා වැඩ නෑ. ඔයා වැඩ කරලා තියෙන පැය 8න් පැය 2ක් 3ක් විතර. හරි. ඒ කොහොම නැත් විදුලිය කියන එක අපි හරි නේද? හරි ගානට මිම්මට තිතර දැන් මේ දවස්වල මැනේජ් කරන්න ඕනේ. ඒ කියන්නේ කන්ට්‍රෝල් කරන්න ඕනේ, ලිමිට් කරන්න ඕනේ. ඒකට තමයි මම කියනවාට ඩීප් ටෙක් සෝලා එකට කෝල් එකක් දීලා සෝලා එකකට යන්න. ගෙදර ඔයාගේ ওই විදුලි බිල අඩු කරගන්න ෆැක්ටරි එකක් කරනවා නම් ලොකු ෆැක්ටරි එකක් වෙන්න පුළුවන්. එතකොට ලොකු විදුලි බිලක් ඇවිල්ලා හරියන්නේ නැහැ නේ. ඒ නිසා ඒක පොඩ්ඩක් මැනේජ් කරගන්න. 0711 711 1 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඩීප් ටෙක් සෝලා. ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ ලංකාවේ පහුගිය කාලය තුල වැඩිම දෙනෙක් වැඩිම විශ්වාසයෙන් යුතුව මේ නමත් එක්ක බැඳුනා. ඒ කියන්නේ මෙතනින් සේවාව සපයගත්තා. මොකද ඒකට හේතුව මේගොල්ලෝ තමයි හරිම ඉක්මනට අවශ්‍ය කරන සේවාව හරිම විශ්වාසයෙන් දෙන්නේ. ඉතින් මේ දවස්වල ගොඩක් අය ඩීප් ටෙක් එකට කෝල් ගන්නවා. හෙලෝ අයබෝන් ඩීප් ටෙක් සෝලා ඒ පැත්තේ ඉන්නවා. ඔයාගේ කෝල් එක ඇන්සර් කරන්න කියලා.

0: වෙලාව පෙරවරු 9යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: දෙවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනේ ගිගුරුම් සහිත වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බසායිර, සබරගමු සහ වයඹ පළාත් තුලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ඊට අයත්. ඌවසා නැගෙනහිර පළාත් තුල ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි හට ගැනීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත් තුල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර 30 40 අතර තරමක තද සුළං නැතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගෙගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. අමෙරිකා ඉරාන පළමු අටේ සාකච්ඡා ප්‍රගතියක් සහිතව අවසන් වූ බව කටාර් රාජ්‍ය සහ පාකිස්තානය පවසනවා. අමෙරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු පළමු වරට පැවති සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පළමු අටේ සාකච්ඡා පැවතුනේ ස්විස්තර්ලන්තයේදී. කටාර් රාජ්‍ය සහ පාකිස්තාන සාකච්ඡාවල මැදිහත්කරුවන් ලෙස කටයුතු කළා. තාක්ෂණික සාකච්ඡා මෙම සතිය පුරා පැවතෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. මෙලඟ ලක්කඳ ප්‍රවෘත්ති පෙරවරු 10ට
2: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති ලක්කඳ රේඩියෝ ITN

ගුඩ් මෝනිං උදේ 9යි විනාඩි 8යි ආශිකී මූවීගේ ෆිල්මයක් මූවීගේ ෆිල්මයක් නෙවෙයි අනේ යෝ ආශිකී ෆිල්මේකේ සින්දුවක් නේ ලස්ස සින්දුවක් ඒකේ ලස්ස සින්දුවක් තිබුණා කාලෙක මේක ඇහුනේදී මම හිතන චුට්ටක් ඕගල්ලන්ට තහන්න දෙන්න ඔය එකපාරට බස් එකේ එහෙම යනකොට එකපාරට පාරේ ඔය ලොතරැයි කූඩුවලයි යනකොට රෙකෝඩ් බාර් එකක් ලයි යනකොට එහෙම නැත්නම් යාළුවෙක් ඔෆිස් එකේ වෙන්න පුළුවන් ඒගොල්ලෝ අහන සින්දු අතරේ අපිට එකපාරට ඇහුණම අපි දුන්න කාලෙකින් මට මේ සින්දු ඇහුන්නේ නෑනේ හා එහෙම එකක් මේක මටත් එහෙම මේ කොහේ හරි තැනක ඇහුණා හරි ඔය දන්නවද ලෝකේ ප්‍රධාන රටවල් අතර යන දිගු දුර ගුවන් ගමන් ගොඩක් වෙලාවට මධ්‍යම රාත්‍රියේ දාලා තියන්නේ ඇයි කියලා ඔයා නිකන් හිතලා තිනවද ඇයි කියලා. කියන්නේ ඉතින් මරාන්නේ දැන් අපි මේ අපි එයාපෝට් එකට ගියා කියමුකෝ රෑ 7ට විතර අපේ ෆ්ලයිට් එක 10ට විතර තිබ්බ කියමු. අපි ඒ රෑම හැරිලා සමහර ලාවට ප්ලේන් එක යන ගමන් පොඩි නින්දක් දාන යනවන්න පුළුවන්. එතකොට අපි ඊළඟ රටට ගිහින් බයිනකොට ආයි උදේ වෙලා. එහෙම නැත්තම් ඒ රටේ දහවල් කාලය. එතකොට අපි වැසි 4ක් විතර සමහර විට නිදි නැතුවත් ඉඳලා තියෙනවා. ඒක අපිට එහෙම ඇඟට එහෙම දැනෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. හරි. මම මේ කියන්න හේතුව මේක නිව්යෝක් ඉඳන් ලන්ඩන් වලට යන ෆ්ලයිට් එකක් ගත්තොත් ඒ හැම එකක් වගේම පිටත් වෙන්නේ හවස 6යි රෑ 11යි අතර. දැන් කොළඹ ඉඳලා සිඩ්නි අතර ගුවන් ගමන තියෙන්නේ මහ රෑට. මේක නිකන් අහඹු දෙයක්ද කියලා නිකන් මට හිතුණා ටිකක් හොයලා බලන්න. නැහැ. අන්න ඒක තමයි මම මේ කියන්න යන්නේ. ගුවන් ගමන් ටිකට් එකක් අතර ගත්තම ඇයි මට මහරෑ 12ට ෆ්ලයිට් එක දාලා තියෙන්නේ කියලා ඔයාලට සමහරලාට හිතිලා ඇති. ඒත් මේක පිටිපස්සේ මිනිස් සිරුරේ ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, ආර්ථික විද්‍යාව, එවැගේම ලෝකයේ කාලගුණික රටාවන් කියන මේ හැමදේම එකට බැඳිලා තියෙනවා. මේක පුදුමාකාර කතාවක්. අපි බලමු ලෝකයේ දැවැන්තම එයාලයින්ස් තමන්ගේ දිගු දුර ගමන් පුළුවන් තරම් රෑට දාලා තියෙන හේතුව කියලා. හේතුව මොකද්ද කියලා. මුලින්ම අපේ ශරීරයෙන්ම පටන් ගත්තොත් එහෙම අපේ ඇඟ වැඩ කරන්නේ ඔය රිදම් එකකට. ඒ කියන්නේ ස්වභාවික ඔරලෝසුවකට අනුව. මේකෙන් තමයි අපිට නිදා ගන්න ඕනේ වෙලාව, අවදි වෙන්න ඕනේ වෙලාව ওই කියන එක තීරණය කරන්නේ. ගුවන් සමාගම් මේක හොඳට දන්නවා. සාමාන්‍යයෙන් රෑ 10යි පාන්දර 6යි කියලා කියන්නේ අපිට ස්වභාවිකවම නිින්ද යනවා. එතකොට පැය 10ක් 15ක් වගේ අහස එකම තැනක වාඩි වෙලා ඉන්න එක හරි කම්මැලි වැඩක්. හරි මහන්සියක් ගෙන දෙන වැඩක්. වෙන එකක් නෙවෙයි. ඒ කියන්නේ අපිට මහන්සියක් නෑ. අපි උදේ ඉඳන් මහන්සිලා රෙස්ට් කරන ටයිම් එක. මගීන්ට ලේසියෙන්ම නිදා ගන්න පුළුවන්. ඒකේ ගමන තියෙන්නේ ඒ ගමන ඇතුලේ තියෙන පීඩනේ ගොඩාක් දුරට අඩු වෙනවා කියලා ඒගොල්ලෝ දන්නවා. කැබින් ක්‍රූ එකටත් මේක ලොකු වාසියක්. මගීන් නිදාගත්තම කෑම ඉල්ලනවා අඩුයි, ඇවිදිනවා අඩුයි, කැබින් එක නිශ්ශබ්දයි. නවීන යානාවල ඔය ලයිට්ස් පවා හදලා තියෙන්නේ මගීන්ට මේ නිින්ද ලබා ගන්න උදව් අවශ්‍ය වෙන විදියට, උදව් කරන විදියට. එතකොට ඒ වගේම පෘථුවිය කැරකෙන්නේ බටරිය ඉඳන් නැගෙනහිරටනේ. ඈ පෘථුවිය හැමත් එකක් වෙනවද? ඔව් පෘථුවිය කැරකෙන්නේ මතක තියාගන්න බටහිර ඉඳලා නැගෙනහිරට. ඔයා නැගෙනහිරට පියාසර කරනවා කියන්නේ ඔයා ඉර පායන දිශාවට තමයි පියාසර කරන්නේ. එතකොට කාලය වේගයෙන් ගෙවෙනවා වගේ දැනෙනවා. හිතන්න ඔයා නිව්යෝක් වල ඉඳලා රෑ 10ට නැගලා ලන්ඩන් යනවා කියලා. ඔයා ලන්ඩන් වලට බහිද්දි ඒ වෙලාව උදේ 10යි. හැබැයි ඇත්තටම ඔයා අහස ගත කරලා තියෙන්නේ පැය 7යි. මේ විදිහට රෑට ගමන් කරලා උදේට ගමනාන්තයට බහිනකෙන් ඔයාගේ ඔය ජෙට් ලැග් එක ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන් කියලා කියනවා. දවල්ට නම් දවල්ට ගියාම නම් ඔයා බහින්නේ රෑ වෙලා. හැබැයි ඔයාගේ ඇඟට ඒක දවල් වගේ දැනෙන නිසා එදා රෑට වට නිින්ද යන්නේ නැහැ. ඒක ඔයාගේ ගොඩාක් හේතු තියලා මම නිකන් මේ එකක් දෙකක් වට කිව්වේ. ඒ වගේම ගුවන් යානයක් කියන්නේ ඩොලර් මිලියන 300කට වඩා වටින දැවැන්ත ආයෝජනයක්. ගුවන් සේවා ශිස්ත්‍රයේ තියෙන රත්තරන් රූල් එකක්. ඒ කියන්නේ ගෝල්ඩ් රූල් එකක් තමයි මේ ගුවන් යාන සල්ලි හොයන්නේ ඒවා අහසේ තියෙද්දි විතරයි. තොටුපළවල් වල තියෙති නෙවෙයි. ගුවන් යානයක් පොළවේ නවත්තලා තියෙන හැම තප්පරයක්ම ඒකට පාඩුවක්. ඒ මදිවට විශාල පාකින් බිලක් එවන්නත් වෙනවා. රෑට දිගු දුර ෆ්ලයිට් එකක් ගියාම යානය උදේ පාන්දර ගමනාන්තයට ළඟා වෙනවා. ඊට පස්සේ දවල් කාලය ඇතුළත ඒ යානයට පුළුවන් තවත් කෙටි ගමන් කීපයක් යන්න. උදාහරණයක් විදියට ලන්ඩන් ඉඳලා සිංගප්පූරුවට ගිහිල්ලා රෑන බෝයිං 777 දවල් කාලේ සිඩ්නි වලට ගිහිල්ලා එන්න පුළුවන්. ඉතින් මේ විදියට අය අර අපි කියන්නේ යුටිලයිසේෂන් නේ, යානා භාවිතය, එයාක්‍රාෆ්ට් භාවිතය ගැනත් අන්න ඔය කියන දේවල් හිතලා තියෙනවා කියලායි කියන්නේ. ඉතින් මෙච්චර කාලෙ ඔයා හිතන්න නැතුව ඇති ඔයාලට ටිකට් එකේ රෑ 12යි 1යි පාන්දර 2යි 40ට අහලා බලනකො රට යන කෙනෙක්ගෙන් ෆ්ලයිට් එක කියලාද කියලා කියනවාද මේ එකට තියෙන්නේ 1යි 55 9යි 50 ඒ ට්‍රේන්නේ 9යි දැන් කියදලා 9යි 14

0: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සම අනුග්‍රහය
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
2: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරංගකාරී වදේක වින්දනය සමග ගම්ට රටට ලොවට ඇහෙන්න ගයන්න

0: නවයයි විනාඩි 27යි වෙලා විකුණන මතක් කරන්නම් අනුග්‍රහකයා අතරින් ඩෝමා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් මාක්ස්පෙන් කියලා කියන්නේ ලංකාවේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ ලොකු වෙනසක් තාක්ෂණික වශයෙන් ඇති කරපු නම මාක්ස්පෙන් ඉතින් ඩෝමා මැෂින් එක ඊට පස්සේ තනි කණු දෙකේ යන්ත්‍රය උතන ගියාම ස්ටීම් බට්ටා ඊට පස්සේ කලර්ස් ඕඩර් එක තව යන්ත්‍රෝපකරණ ගණනාවක් තියෙනවනේ මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් ලංකාවට අඳුන්නාදේ දුන්නනේ ඊට පස්සේ ඔය පොල් තෙල් මේ හිඳින යන්ත්‍ර වගේ ගොඩක් ඒවා තියෙනවා. දැන් ලෝකෙ දියුණු වෙනකොට ඒ දියුණු වෙන උපකරණ යන්ත්‍ර සූත්‍ර එක්ක අපේ රටත් හැම ශාස්ත්‍රයකම දියුණු වෙන්න ඕනි. කෘෂිකාර්මික ශාස්ත්‍රය වගේ කියන මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් තමයි කරට ගත්තේ. ඒගොල්ලෝ සමානලාවට ඔය දැන් අවුරුදු ගත්තොත් 2016 වගේ නම් නේ අවුරුදු 10කට වැඩි. එතකොට ඒ කාලේ ඉඳලා විවිධ රජයන් තිබුණා. එතකොට අර රජයෙන් වෙන්න ඕනේ දේවල් කියලා තිනන්නේ ඒ වගේ දේවල් ගැනත් හිතලා සෑහෙන දෙයක් පෞද්ගලික ආයතනයක් වුණත් රටේ කෘෂිකාර්මික ශාස්ත්‍රය ගැන හිතලා මේ ආරම්භ කළා. ඉතින් ඒවැ ප්‍රතිඵල තියෙන නිසා සෑහෙන පිරිසක් මාක්ස්පෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ඩෝම ගැන මතක් කරේ ඔයාට එහෙම ඕන නම් තනියෙන් බිස්නස් එකක්ෙන් පටන් ගන්න ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රය ඩෝම මැෂින් එකක් දාලා බිස්නස් එක පටන් ගන්නවා. වගේ අලුත් ව්‍යාපාරික ස්ථානය 01176479 01176479 ට තමයි ඔයා කෝල් කරන්න ඕනේ මාක්ස්පෙන් ගෲප් එකට. හරි. ඒ වගේ මතක් කරනවා මහජන සම්පත ගැන ජාතික උත්තරයි මණ්ඩලයේ එකම පැතුම වාසනාවන්ත ඔබ හිනහෙන ඒ දවස උදා කර දීම. ඒ වෙනුවෙන් ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්කම ඔයා වියදම් කරන රුපියල් 40 රජ ඒකාබද්ධ අරමුදලට, කෘෂිකර්ම අමාත්‍යංශයට, සෞඛ්‍ය අමාත්‍යංශයට, රණවිරු සේවා අරමුදලට, ඒ වගේම සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලටත් දෙනවා. ශ්‍රම වාසන අරමුදල, ජාතික වකුගඩු අරමුදල, මේ වගේ රාජ්‍ය සේවයේ පවත්වගෙන යන්න අවශ්‍ය කරන හයියත් සපේනවා කියලා මතක් කරනවා. මේ ඔයා වියදම් කරන රුපියල් 40න් තමයි මේ හැම එකටම කීයක් කරියන්නේ. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඔබ මිලදී ගන්න පුංචි ලොතරැයි පතකින් තමයි මේ හැමදේම කරන්නේ. ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග හිමි කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ අදත් ඔයා ලොටරි එකක් ගන්න. මොකද ඔයාගේ ජීවිතේටත් තියෙනවා හැම බලාපොරොත්තු සිහින, ඒ සිහින සැබෑ කරගන්න තමයි ඔයාට මේ මතක් කිරීම කළේ. ඒ වගේම මේ වෙලාවේ මතක් කරනම් පැල්ලොත්ත නිෂ්පාදන ගැන. පැල්ලොත්ත ලෝකේ අපි නේද පිටරටින් ගෙන්නන කිරිපිටි වලට එහෙම අනුගත වෙලා හැබැයි වෙලා හිටපු කාලෙක තමයි ඒක චැලෙන්ජ් එකක් වුණා. පැල්ලත නිෂ්පාදන ආයතනය ආරම්භ කළ ලංකාවේ කිරිපිටි එකක් ලංකා මාකට් එකට විකුණනවා කියන එක මාර චැලෙන්ජ් එකක් යතන අභියෝගයක් ඒ කාලේ. හැබැයි ඒගොල්ලෝ මේක පාර ගත්තා. 2010 විතර පටන් ගත්ත මේ යුද්ධේ ඒගොල්ලෝ ජයග්‍රහණය කළා තියෙන්නේ. ඉතින් වගකීමක් සහිත නිෂ්පාදනයක් විදිහට තමයි වෙළඳපොළේ දුවට පැලත්ත ගන්න අවස්ථාවක් තියෙන්නේ. RDB බැංකුව ගැනත් මම කිව්වනේ නේද, ස්ථාවර තැන්පතු සඳහා වැඩිම පොලියක් දෙන්නේ RDB එක. ඉතින් රජයේ සුරක්ෂිතභාවයත් එක්ක RDB එකට ඉන්න කියලා මතක් කරනවා. ක්‍රිමරාජ් නිවසින් යන නිෂ්පාදන සියල්ල ඔයාගේ ගෙදර තියෙන්න ඕනේ. මොකද ඔයාගේ පරිස්සමට, ඔයාගේ සෞඛ්‍ය ගැන හිතනවා නම්, ඒ වගේම ඔයාගේ ගෙදර ඉන්න පුංචි දරුවා ගැන හිතනවා නම්, වැඩිහිටියා ගැන හිතනවා නම්, අඩුම තරම වාගෙන හිතනවා නම් මේ කියන හැම නිෂ්පාදනයක්ම ඔයා ළඟ තියෙන ඕනේ. ක්‍රිමරාජ් කියලා කියන්නේ වසර 77කට ආසන්න කාලයක් අපේ විශ්වාසය දිනාගත් නිෂ්පාදන පෙළක්. 9යි විනාඩි 30යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

සමාවෙන්න සොරි. ඔය සොරි කියන වචනේ නේද ගොඩාක් අය පාවිච්චි කරනවානේ. කවුරු සොරි කිව්වත් කමක් නැහැ. ડોક્ટર කෙනෙක් එහෙම සොරි කිව්වොත් කොහමද? ડોક્ટર කෙනෙක් අපි ප්‍රතිකාර ගන්න ගිහිල්ලා ප්‍රතිකාර කරලා එහෙම නැත්නම් අපි හිතමු අපි ඔපරේෂන් එකක් ශල්‍යකර්මයට ගිහිල්ලා අන්තිමට එයා කියනවා සොරි මගේ අතින් පොඩි වරදක් වුණා. ඉතින්ද ડોક્ટર කෙනෙක් නොකියනකම් සොරි කියන වචනේ මරු. රයිට් මේ මේ 8යි කියද වෙලා 8යි 8 නෙමෙයි 9යි 9:36 වෙලාව. ජාතික ලොතරැයි මණ්ඩලයට යන්න හදන්නේ. අපි ඊගත ටිකට් වල වාසනාවන්ත අංක ටික චුට්ටක් බලලෙමුනේ. මොගුරත් හොඳ නෑ මේ දවස්වල පොඩ්ඩක් වැස්සට එහෙම තෙමිලා නේද? ඔය කූල් ජාතියෙම කනකොට නියන් පොඩ්ඩක් පරිස්සමින් ඈ. හරි. මේ සිංහ ලග්නයත් එක්ක සුබ දවසක් ලොතරැයි ඊයේ දවසේ ජයග්‍රාහී අංක ටික ජයග්‍රාහී ප්‍රතිඵලයේ සතහන් වෙනවා. අංක 26 අංක 39 සහ අංක 54 ජයග්‍රාහී ප්‍රතිඵලයේ බවට පත් වෙනවා. ඒ වගේම ජය ලොතරැයි එක් අක්ෂරයත් එක්ක අංක 3 අංක 8 අංක 5 අංක 2. ඒ වගේම අද සම්පත අංක 4 අංක 8 අංක 6 අංක 4 සහ අංක 8 අංක 5 අංක 6 අංක 4 අංක 8 සහ ඉස්සේ දක්ෂරය. හඳහන ලොතරැයි කන්‍යා ලග්නයත් එක්ක අංක 5 අංක 31 අංක 43 සහ අංක 58. ධන නිදානය ගත්තනම් F අක්ෂරයත් එක්ක අංක 21 අංක 30 අංක 38 සහ අංක 66. ඒ වගේම මෙගා පවර් ගත්තනම් මෙන්න වාසනාවන්ත ප්‍රතිඵලේ T අක්ෂරයත් එක්ක ප්‍රසාද අංකයන්ක 19 ජයග්‍රහයන්ක අංක 11 අංක 18 සහ අංක 63 අවසාන වශයෙන් තියෙන අන්තිමටම තියෙන අංකේ අංක 80. ගොවිසත ගත්තනම් F අක්ෂරයත් එක්ක අංක 3 අංක 23 අංක 29 සහ අංක 40. මහජන සම්පත තිය දවසේ දිනු මැද්ද ඉස්සේ දක්ෂරත් එක අංක 2 අංක 3 අංක 5 අංක 6 අංක 4 සහ අංක 8. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ මම කිව්වනේ මේ ඔය වියදම් කරන හැම රුපියලකටම හැම රුපියල් 40කටම ලංකාවේ කවුරු හරි කෙනෙක්ට මොකක් හරි දෙයකට ඔයා පොඩි සපෝට් එකක් දීලා මං කිව්වේ අර මුදල් රසක් වෙනුවෙන් ඔයා වාගේ දායකත්වය දීලා ඊටත් වැඩි ඔයා හිතන්න ඔයාට දිනන්න තියෙන චාන්ස් එක ඔයා ට්‍රයි කරලා බලන්නේ ලොටරි එකක් අරගෙන ඔයාගේ වාසනාව ඔයා මැනලා බලන්න. ජාතික ලොතරැයි මණ්ඩලයට පුළුවන් ඔයාව කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරන්න.

0: 9යි විනාඩි 42යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
0: මේ දවස්වල වර්ල් කප් එක ෆිෆා වර්ල් කප් එක කාන්දා ලෝකුසලාරය තැන බෑ ෆිෆා එක ගැන ලෝකෙම කතා කරනවා මොකද ලෝක ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු නිසා රයිට් අපි එන්නේ පාපන්දු ලෝක කුසලානයත් එක්ක අපිට අහන්න දකින්න ලැබෙන පොඩි පොඩි ලස්සන පොඩි කතා ටිකක් තියෙනවා මේ කතාව පටන් ගන්නේ කොහෙන්ද පටන් ගන්නේ මම මේ කතාව පටන් ගන්නවා 2024 සෝෂල් මීඩියා වල ලැව් ගින්නක් වගේ පැතිරුණු එක ඡායාරූපයක් තිබුණාට මතකනම් ඔය 2007 වසරේ යුනිසෙෆ් එකේ පුණ්‍ය කටයුත්තකට සම්බන්ධ වෙලා ඉන්න ලයනල් මෙසි මේ එතකොට මේ වයස අවුරුදු 20ක විතර තරුණෙක් මම මේ කියන්නේ 2007 මීට අවුරුදු අරේටම 19 20කට එහා පැත්තේ කතාවක් හරි එතකොට එයාටත් අවුරුදු 20ක් විතර තරුණයි තරුණ ලියනල් මෙසි මේ ප්ලාස්ටික් බේසමක දාලා පොඩි කොල්ලෙක්ව නාවන ෆොටෝ එක තමයි මේ ඔය හැමෝම කතා වෙච්ච සෝෂල් මීඩියා වල 2024 ඊට අවුරුදු 17කට පස්සේ ෂෙයා වෙච්ච ෆොටෝ එක බවට පත් වුනේ මොකද්ද මේ ෆොටෝ එක කවුද මේ ෆොටෝ එකේ හිටියේ පාපන්දු ලෝකයේ උඩු යටිකුරු කළ නොමේරුපු අපි කියන්නේ පොඩි කොල්ලා කියලා සුපිරි තරුව තමයි ලැමින් යමාල් කියලා කියන්නේ ලැමින් යමාල් එතකොට වයස අවුරුදු 16 17 කියන්නේ සාමාන්‍ය ලෝකේ ගොඩක් දෙනේ ඉස්කෝලේ ගිහිල්ලා විභාග පාස් වෙලා එහෙම නැත්නම් නේද යාළුවෙක් ජොලි කරන වීඩියෝ ගේම්ස් ගහන අන්න එහෙම කාලයක් නේ ඕනම කෙනෙක්ගේ අවුරුදු 16 17 හැබැයි ඒ වයසේදීම මුළු මහත් පාපන්දු ලෝකේම Tamanගේ දෙපා ළඟට ගන්න සමත් වෙච්ච ඒ තරුණ පිරිමි ළමයා තමයි අර කියපු ජමල් එතකොට එයා තමයි දැන් බාසිලෝනා සහ ස්පාඤ්ඤ ජාතික කණ්ඩායමේ සුපිරි ගැලුම් කරුව බවට පත් වුනේ. යමීන් යමාල්. මෙන්න මේ යමාල්ල තමයි අර කියන කවුද අපේ මෙසි දවසක පොඩි කාලේ බේසමේ දාලා හොද හිටියේ. නාව හිටියේ. ඔන්න ඔය බිලිඳා ගැන මේ මුළු මහත් ලෝකෙම කතා කරා. මාස කීපයක් වයස කාලේ තමයි යමීන් යමාල්ල අර බේසමේ දාලා පාපන්දු ලෝකයේ රජ්ජුරු එදා නෑවුවේ. ඉතින් බලන්න දැන් යමීන් උපදින්නේ 2007 ජූලි 3 ස්පාඤ්ඤයේදී. එයාගේ පියා මොරොක්කෝ ජාතිකයෙක්. අම්මා ඉක්වදෝරේ හෝ ඒ ආසන්න රටක. හරි. ඉතින් බලන්න මෙයා ඇවිල්ලා අර සංක්‍රමණික විදිහට ජීවත් වෙච්ච අය. ඉතින් යමීන් හැම ගෝලයක් ගැහුවට පස්සේ ඇඟිලි වලින් 3.4 කියන ඉලක්කම් පෙන්නනවා. ඒ වෙන මොකක්වත් නෙමෙයි තමන් හැදුණු වැඩුණු හරි රොකා ෆෙන්ඩා ගමේ තැපල් කේතය කියලා හොයාගෙන තියෙනවා. තමන් කොච්චර සල්ලි හෙව්වා තමන්ගේ දුප්පත් ඒ ගම මතක් කරන්න එයා එහෙම කරනවා කියලා අදටත් බොහෝ දෙනෙක් කතා කරනවා. මේ පාපන්දු ලෝක කුසලානයත් එක්ක ක්‍රීඩකයොත් එක්ක බැඳුණු බොහොම රසවත් සිදුවීම් ගණනාවක් තියෙනවා. අපි පහුගිය දවස්වල වොනිසයා ගැන කතා කරා. එයාගේ අම්මව මැච් බලන්න ගෙන්නන්න ඇමරිකාව මැදිහත් වුණ කතාව එහෙම කිව්වා. ඉතින් ඒක දැන් මේ දවස්වල ඒවැ ෆොටෝස් එහෙම වීඩියෝස් එහෙම දකින්න තියෙනවා. ඉතින් පාපන්දු කියලා කියන්නේ ලෝක ජනප්‍රියම ක්‍රීඩාව. මේකත් එක්ක බැඳුණු විවිධ සංස්කෘති තියෙනවා. ඉතින් පොඩ්ඩක් හොයලා බලමු නේ. ඔය පොඩ්ඩක් ක්‍රීඩාව ගැන අපි කියන්නේ ටිකක් ක්‍රීඩාවෙන් එහාටත් ගිහිල්ලා ඒව හොයනයි ඉන්නවනේ. අන්න ඒ වගේ කෙනෙක් ලියපු ලස්සන ලිපියක් ඇසුරෙන් තමයි මම ඒ තොරතුරු ටික ඔයාලට කිව්වේ. 9:46

0: ලකඩ රේඩියෝ ITN
1: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුනේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩින අපේ රස විජේ.
1: වෙනදපුලින් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: හරියටම කියලා තියනවානේ
6: හිනා වෙවි සිංදු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
7: Evening Drive with Chamit and Charu.

0: සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

නවය විනාඩි 53යි වෙලාව. එමනම් අපි කියන්නේ මම අදට යන්න හදන ඉතින් හරි 10න් පස්සේ හඩ් බීට් අහන ලස්සන සඳුරියක් අහන්න පුළුවන් කමක් තියෙනවා ආදරේ කරන අයත් එකතු කරගෙන ඉන්න තැනක ඉඳලා. එවනා යන්න කලින් මතක් කරනවා RDB බැංකුවට එන්න. ඔයාලට මේ වෙලාවේ FD එකක් දෙහෙම දානවා නම් හොඳම රේට් එක දෙන්නේ RDB බැංකුව. විශේෂ දෙයක් කියනවා ඒ රාජ්‍ය බැංකුවක තියෙන සුරක්ෂිතභාවය, වාගේ මුදලට තියෙන සුරක්ෂිතභාවය ගැන අය සැකයක් තියාගන්න එපා. RDB ළඟම ශාඛාවට එන්න, ඉතාම උසස් කාර්යක්‍රම සේවාවක් සපයන්න RDB ටීම් එක ලෑස්ති වෙලා ඉන්නවා. ඒ වගේම විජය නිෂ්පාදන කැමරස් කරන්න කවදත් නේද අපි හැමදාම කියනවා යාට විජය විජි කෝප් එකක්, විජය තේ එකක්, තේ කොළ පැකට් එකක් ගන්න ගියත් විජය කියන නමින් ගන්න. මොකද ස්වභාවික නේද තේ කොළ පැකට් එකක්, තේ රසය, වගේම කෝපි රසය, මේ සියල්ල පරිස්සමට ඔයා අතරපත් කරනවා විජය නිෂ්පාදන. ඒ වගේම පැල්වත්ත යෝගට් ගැන පොඩ්ඩක් කතා කරමුද විනාඩියක් දෙන්න. පැල්වත් යෝගට් එක ඔයාට මාකට් එකේ ගන්න තියෙන වගකීමක් සහිත ප්‍රොඩක්ට් එකක්. ඔයාගේ පොඩි දුවට පුතාට ගෑල දෙනවා නම් යෝගට් එකක් වැඩි හිටියෙක් වෙච්ච ඔයා කනවා නම් ඒ ජිම් යන අය එහෙම සාමාන්‍ය යෝගට් හතරක් පහක් දවසට කරවලේ. හරි හොඳ යෝගට් එකක් ගන්න. ක්වොලිටි යෝගට් එකක් පැල්වත්. ඊගෙන පරිස්සමට ඉන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0771711711.
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ.

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: හෑෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් ඇතුළු විවිධ මද්‍රව්‍ය සහ මත්ජාවාරමින් උපයාගත් බවට සැක කෙරෙන මුදල් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ ගමුව කටුව ප්‍රදේශයේදී මේ ගමුව අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් සිදු කෙරුණා. එය අනුව අන්තර්ජාල මුදල් හුවමාරු ක්‍රම ඔස්සේ මුදල් බැංකුගත කරවාගෙන මද්‍රව්‍ය ලබා දීමේ ජාවාරම පිළිබඳ තොරතුරු හෙළිව තිබෙනවා. එම තොරතුරු මත සිදු කළ වැටලීමකදී මද්‍රව්‍ය සහ මුදල් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණේ. හෑෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 34ක් සහ අයිස් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 420ක් අතර වන බවයි පොලිසිය පවසන්නේ. හෙරොයින් ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 860ක් සහ රුපියල් 351,200ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් ගල්කිස්ස සහ උඩුගම්පොළ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ ගමුව පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. හෝමු සමුද්‍ර සන්ධිය නෞකා ගමනාගමනය යළිත්වරක් අඩාල වී ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. ඊශ්‍රායලයේ ලෙබනනේ ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම අකණ්ඩව සිදු කිරීම හේතුවෙන් හෝමු සමුද්‍ර සන්ධිය යළි වසා දමන බව ඉරානයේ ඊයේ නිවේදනය කළා. නෞකා ගමනාගමනය යළිත් පහළ වැටි ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. අමෙරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමත් සමග පසුගිය සිකුරාදා හෝමු සමුද්‍ර සන්ධිය ජලි විවෘත කිරීමට ඉරානය පියවර ගත්තා. පසුගිය සෙනසුරාදා දිනයේදී හෝමු සමුද්‍ර සන්ධිය හරහා නෞකා 35ක් ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ දිනය තුළදී හරහා ගමන් කර ඇත්තේ නෞකා 12ක් පමණයි. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: Good morning. උදේ 10යි විනාඩි 4යි.
0: Rita why beat if it mix better heartbeat සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි?
3: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120, 2 ටැග් සමග සුපිරි අංකයට ටැග් ගා. මෙගා පවර්.

good morning ඔදේ 10යි විනාඩි 8යි අද අලුත් සතියක් ලස්සනට පටන් ගත්ත නේද ඉතින් අද සතියේ පළවෙනිම දවස නේද තව දවස් පහක්ම වැඩට යන්න තියෙනවා ඉතින් මේ වෙලාවේ අද නම් ටිකක් වැස්ස දවසක් නේ ට්‍රැෆික් එකත් එක්ක වැඩට යන්න එහෙම පරක්කු වුණාද ඔයාට කොහොම හරි දැන් වැඩ ටික හොඳට පටන් ගන්න ඕනේ අද ඉස්සෙල්ලම දවසනේ නේද ඉතින් වැඩ රාජකාරීත් එක්ක කොයිතරම් ඔයා විසී වෙලා හිටියත් කාර්ය බහුල වෙලා හිටියත් ලක්කනත් අහගෙන ඉන්න පුළුවන් දවල් එක වෙනකන් ඉන්නව මම මේ පැත්තෙන් ඉතින් සතුටින් ඉන්න නම් ලස්සනම සින්දු අහන්න ඕනේනේ අපිට කියන්න බැරි ගොඩක් දේවල් ඒ සින්දුවකට කියන්න පුළුවන් නේද ඉතින් ලස්සනම සින්දු අහන්න 93.5 93.7 හට් බීට් අහගෙන ඉන්න ඒ වගේම ඔයාට මැසේජ් කරන්න පුළුවන් 07.03.93.5.97 ඒත් එක්කම මතක් කරනම් දවල් එක වෙනකන් ඉන්නවා මම යෂ්.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
5: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

0: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් පළඳින්න.
1: Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76

උදේ 10 විනාඩි 32යි හાર્ට් බීට් අහගෙන ඉන්න වෙලාව. උදේ කියන්නේ ටිකක් මේ වෙලාව වෙන නිකන් වැස්ස ගතියයිනේ. එතකොට පොඩි රස කෝපි එකක් තේ එකක් එහෙමත් තිබ්බනම් හොඳයි නේද මේ වෙලාවට? මට කියද්දි මටත් හිතෙනවා මටත් තිබ්බනම් හොඳයි හොඳයි වගේ. කමක් නැහැ. ඔයා හරි බොන්නකො නේද? ඉතින් අපේ ජීවිතේට අපි ලස්සන දේවල් එකතු කරගන්නවනේ. දවසින් දවස අපි ජීවිතේ ලොකු ලොකු දේවල් ගැන අපි හිතනවා, ලොකු ජයග්‍රහණ ගැන අපි හිතෙන්න පුළුවන්, ලොකු හීනියක් වෙනුවෙන් අපි මේ ජීවිතේ ඉස්සරහට යන්නේ නේ දවසින් දවස. ඉතින් ජීවිතේට ලොකු වෙනස්කම් සිද්ධ වෙන්නත් පුළුවන් මේ ජීවිතේ ඉස්සරහට යනකොට. හැබැයි අපි හොඳ විදිහට, හොඳ ශක්තිමත් විදිහට ඉස්සරහට යන්න නම් අපේ ජීවිතේට හොඳ දේවල් එකතු කරගන්න ඕනේ නේ. හොඳ දේවල් එකතු කරගන්නකොට දැන් ඔයාට විතරක් නෙමෙයි, වාගේ පවුලේ අයටත් හොඳම දේවල් එකතු කරන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ නේද? ඉතින් ජීවිතේ මේ වගේ අනාගතය ගැන අපි හිතනකොට හොඳ දේවල් එකතු කරගෙන ඉස්සරහට යද්දි තමයි ඒ ජීවිතේ ලස්සන වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් නේද ජීවිතේ පටන් ගද්දි හොඳ පුරුද්දක් එකතු කරගන්න දවසකට හරි? ඉතින් ජීවිතේට හොඳ පුරුද්දක් එකතු කරගන්නකොට වගේම ඔයාට පුළුවන් ජීවිතේ රස මතකයක් එකතු කරගන්න. රස මතක ගැන කියනකොට ඔයාට පුළුවන් ඒ නොමැකෙන නාමය පැල්වත්ත සන්නාමය. ඉතින් ලංකා විදේශ විනිමය රටට ඉතුරු කරගෙන එකතු කරගෙන ඉතින් කිර නිෂ්පාදන රාශියක් හඳුන්වා දීලා තියෙනවා පැල්වත්ත නිෂ්පාදන. ඉතින් ඔයාට පැල්වත්ත යොදය සහිත කිරිපිටි, පැල්වත්ත බටර්, පැල්වත්ත යෝගට්, පැල්වත්ත ගිතෙල් මේ හැම දෙයක්ම මිලදී ගන්න පුළුවන්. ඉතින් ජීවිතයට හොඳ පුරුද්දක් එකතු කරගන්නා වගේම ජීවිතයට හොඳ රසයකුත් එකතු කරගන්න අමතක කරන්න එපා. උදේ 10 කියනකොට දැන් ඔෆිස් එකේ හැම පොඩක් හොඳටම වැඩ ඇතිනේ, බිසි වෙලා හැම. එහෙම තමයි වැඩ කරන ගමන් සද්දට ලක් කරන්නත් අහගෙන ඉන්න, හાર્ට් බීට් අහගෙන ඉන්න කියලා මතක් කරන. ඔයාට පුළුවන් WhatsApp message එකක් තියන 07.03.93.5.93.7 ට. එහෙම කියනකොට මට හිතුණා මම අහගෙන ඉන්න කෙනෙකු එකතු කරගන්න මුලින්ම Hi, good morning. මං ඒත් බලුවා මොකද අද කියලා. නෑ මං එනවා දැන්. ඔයා අද වගේ දවසක ඔයා අපික හොඳයි කියලා තියෙනවා. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා උපුල් තමයි දාලා තියෙන රශ්මි සැලොන් එකේ. සැලොන් එකේ සද්දේට ලක්කන දාලා නේද තියෙන මේ වෙලාවේ මට පේනවා. සරච්චන්ද ඩයස් එකකින් මැසේජ් එකක් දාලා තිනවා මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා. ඒත් එක්කම සුබම සුබ උදෑසනක් ලක්කන මාත් අහගෙන ඉන්නේ. හොරණ වරකා ගොඩින් තමයි රේණුකා මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. අපිට නම් අද උදේ ඉඳලම වහිනවා කියලා තියෙනවා. ඉතින් එහෙම තමයිනේ, මෙහෙටත් හොඳටම වැස්ස. වැස්ස වුණාට අපේ වැඩ ටික මගහැරගන්න බෑනේ නේද? වැස්ස පැත්තකින් තියලා අපේ වැඩ ටික කරගන්න ඕනේ. උදේ 10:00 වෙනාඩි 36යි දැන් වෙලාව.

0: උදේ 10 විනාඩි 40යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176779.
4: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
5: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
5: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
4: නොවිනස් වන රසවත්ම රසය.
5: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
4: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.

එයාගේ හිතෙත් මම රහසක් ලියන්නද? හොරෙන් හොරෙන් ඇවිල්ලා රහසක් ලිව්වොත් මොකද කියන්න ඔයා? කියන්න බලන්න. එපා කියන්න නේද? ඔයාගේ හිතේ තියනවා නේද හරි හීනයක් කියම මන් දන්නවා. අපි හැමෝටම තියෙනවා අර රෝද හතරක හීනයක්. ඔයාටත් හිතේ කොනක ලියවිලා තියෙනවා නේද දවසක කාර එකක් ගන්න ඕනේ, ඒ හීනය හැබෑ කරගන්න ඕනේ කියලා. දැන් රස්සාවක් කරනවා, සල්ලි ටික ටික එකතු කරනවා. සල්ලි ටිකක් එකතු කරලා පොඩ්ඩක් එකතු කරලා පොතක එහෙම දාලා තියෙනවා. කාර් එකට තව ටිකක් විතර මදි නේද කියලා හිතෙන්න පුළුවන් ඔයාට. මම මේ කියන්න හදන්නේ ඔයාගේ හීනෙට යන්න පුළුවන් තවත් පාරක් ගැන. මං ඔයාට මඟ පෙන්වන්නම්. ඔයාට තියෙන්නේ පාර දිගේ ගිහිල්ලා ඔයාගේ කාර් එකේ සිහිනේ හැබෑ කරගන්න. කාර් එකක් යන ගොඩක් වෙලාවට දැන් අපි රෝද හතරක් නිමේ. ඒක අපේ ජීවිතේම වෙන්නත් පුළුවන්නේ. සමහරක් අයට පවුලේ අයගෙම හීනයක්. තවත් කෙනෙක්ට අවුරුදු ගාණක් බලාගෙන ඉන්න බලාපොරොත්තුවක් වෙන්නත් පුළුවන්. දැන් පාරක උන වැස්ස දවස් වලට එහෙම හිතෙනවා තවත් කෙනෙක් කාර් එක කියද්දි, අනේ මටත් තිබ්බනම් කියලා. එහෙම දෙමෙන්න නැතුව යන්න තිබ්බනම් කවදම හරි දවසක ඔයාට පුළුවන්. ඒ හීන හැබෑ කරගන්න ඔයාට වාසනාව කියන දේ අනිවාර්යයෙන්ම තියෙනවා. වාසනාව ළඟට එනකන් ඉන්න එපා, ඔයා වාසනාව හොයාගෙන යන්න. මෙගා පවල් උතරයි ගැන තමයි ඔයාට මම මේ කියන්න හදන්නේ. ඔයාට සල්ලි හීනයක් වුණා වගේම සල්ලි ටිකක් මදි වුණා නම් ඔයාගේ වාහනේට යන ඔයාගේ හීනට යන්න. ඉතින් ඔයාට සල්ලි ටිකක් එක්කම මෝටර් රථයක් කාර් එකකට යන්නත් පුළුවන් මේ හීනේ හැබෑ කරගන්න. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයයි. රුපියල් 40ක් වගේ පුංචි මුදලකට ඔයාට පුළුවන් මේ හීන දෙකම හැබෑ කරගන්න. ඉතින් එකම ලොතරැයි පද තමයි NLB මෙගා පව ලොතරැයි පද. ඉතින් ඔයා ඔය සල්ලි වියදම් කරනවා නම් පුංචි පුංචි කඩචෝරු කරන්න එහෙම. ඔයා පුංචි රුපියල් 40න් ඔයා අරගෙන බලන්නකෝ NLB මෙගා පව ලොතරැයි පද. අනිවාර්යෙන් ඔයාගේ හීනේ හැබෑ වෙනවා. දැන් උදේ කියනකොට හීන හැබෑ කරගෙන යනකොට රස යොගට් එකක්, රස කිරිතේ එකක් එහෙම තිබ්බ කොහොමද? මේ වෙලාවේ ඔෆිස් එකේ ටී ටයිම් එක වෙන්නත් පුළුවන්. ඉතින් ඔය ටී ටයිම් එකේ මතක් කරලා උකුවට රසට ගන්නව නම් පැල්වත්ත කිරිපිටි එකක් හදාගන්න මතක් කරලා, හරිද? ඒ ගමන්ද මට හිතුණා මම අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න හાર્ට් බීට් එක පැත්තෙන් 0.7 0.3 93.5 93.7 කවුද මේ පැත්තට ආවේ වැස්සත් අරගෙනම. ගුඩ් මෝර්නින් ඔයාට, ඔයාටත් ගුඩ් මෝර්නින්. බැද්දේගම අරලිය බැද්දේගම පැත්තෙන් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ශාන්ත ගුණවර්ධන ඒත් එක්කම සින්දුවක් දෙන්න කියලා තියෙන ලස්සන සින්දුවක්. ලස්සන සින්දුව තමයි දෙන්නේ හાર્ට් බීට් එකේ. අහගෙන ඉන්න දවල් එක වෙනකන් සුබම සුබ දවසක් වේවා කියලා තියෙනවා. අද ඔයාලව අහන්නත් බැරි තරම් වහිනවා. කොහොම හරි අහන්න නේද? යටියන්තටින් සේපාලි හොටෙල් එකෙන් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ සේපාලි. ඉතින් සේපාලි ආත් මලක්ද? හાર્ට්බීට් අප් වෙ ලස්සන සින්දුවකට එකතු කරගන්න. එයා ව්‍යාපාරයක් කරන කෙනෙක්. ඉතින් එයාට කියනවා සමන්ත ලක්හඬට ජය වේවා කියලා තමයි තියෙන්නේ. සමන්ත ඔයාවත් එකතු කරගන්නම් ඔය ඊළඟට ලෑස්ති කරන් ඉන්න සින්දුවට. හැමෝම එකතු කරගෙන මේ යන හදන්නේ ක්ලැරන්ස් විජේවර්ධනගේ ලස්සන සින්දුවක් අහන්න. උදේ 10:50.

0: උදේ 10යි විනාඩි 53යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: තුනයි දශම පහ අනුතුනයි දශම හත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාව පෙරවරය කළහයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

0: මෙවර පොසොන් සතිය වෙනුවෙන් සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. ජාතික පොසොන් උත්සවය පැවැත්වෙන්නේ අනුබුදු ගුණ බලයෙන් යුදගිනි නෙවේවා යන තේමාව මූලික කරගනිමින්. ඒ අනුව මිහින්තලයේ අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලය ඇතුළු පුදබිම් රැසක ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. වන්දනාකරුවන්ට අවශ්‍ය ජල, විදුලි, සෞඛ්‍ය, ප්‍රවාහන සහ ආරක්ෂක පහසුකම් සැපයීම සඳහා සියලු රාජ්‍ය ආයතනයක විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සමාජිකයන් 3500කට ආසන්න පිරිසක් යොදවා තිබෙනවා. ඊට අමතරව විශේෂ දුම්රිය සහ බස් රථ සේවාද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පිලිපීනයේ පාසලක සිදු වෙඩි තැබීමකින් පුද්ගලයන් 3 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 5 දෙනෙකු තුවාල් ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ලෙයිට් පළාතේ ටැක්ලෝබන් නගරයේ පාසලක වෙඩි තැබීම සිදු ඇති බවද සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අරංගුවට ගෙන තිබෙනවා. තවත් අයෙකු අත්අරංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි පිලිපීන පොලිසිය පවසන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.
3: උදේ 11:03

උදේ කළහයි කියන්නේ අලුත් පැයක් තමයි මේ විදිහට පටන් අරගෙන තියෙන්නේ. ඔයා තාමත් මේ පැත්තට ආවේ නැති කෙනෙක් නම් ඉක්මනට එන්න මේ පැත්තට 93.5 93.7 0703 93.5 93.7 මැසේජ් එකකුත් තියන්න. මං හිතන්නේ දැන් මගේ චැට් එක පෙරලා තියෙන අද අපිටත් වැස්ස අපිටත් වැස්ස අපිටත් වැස්ස කියලා. අද ලංකාවේ ගොඩක් පැතිවල වැස්ස තියෙනවා. ඉතින් වැස්සත් එක්ක මෙන දෙයක් තමයි ඩෙංගු කියන්නේනේ. ඔයා හිතන්නේවත් නැති වෙලාවක ඩෙංගු පතුරුවා දෂ්ට කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් පස්සේ ඇතිවන දේවල් ගැන හිතාගන්න අමාරුයි නේද? ඔයාට උන ඇති වෙන්න පුළුවන් ඒත් එක්කම ආගේ වැඩ ටික සේරම ඩවුට් වෙනවානේ. ඔයා හිතන්නේ නැති විදිහට ඔයාගේ වැඩ ටික නවත්වලා ඔයාට රෙස්ට් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ හැමදේම වෙන්න කලින් ඔයා ඔයාව පරිස්සම් කරගන්න ඕනේ නේද? මේ හැමදේම වෙන්නේ ඔයාගේ පරිස්සම, එහෙම නැත්නම් ඔයාගේ නොසලකිලිමත්කම නිසා වෙන්නත් පුළුවන්. ඉතින් දැන් මේ තියෙන වැස්සත් එක්ක ඩෙංගු අවදානම ඉහළ ගිහිලා තියෙනවා. ඒත් එක්කම තමයි මේ මාසේ ගතවූ දින 20 ඇතුළත ඩෙංගු ආසාදිතයින් 12,000කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා කියලා තියෙනවා. ඒත් එක්කම දැන් මේ තත්ත්වයත් එක්ක දැන් මරණ වාර්තා වෙනවානේ. එතකොට මරණ 28 දෙනෙක් ගත්තොත් 21 දෙනෙකුටම කාන්තාවන් කියලා තමයි තියෙන්නේ. ඒක විශේෂයි. මොකද දැන් කාන්තාවන් ගොඩක් වෙලාවට වැඩ ගැන විතරක් නිහිතන්නේ ගෙදර අම්මා වුණත් එහෙම තමයිනේ. වැඩ ගැන හිත හිත ඉන්නවා. තමන්ට ලෙඩක් වුණාම ඒකට බෙහෙත් ටිකක් ගන්න හැම යන්නේ නැහනේ. වාගේ ගෙදරත් අම්මා එහෙමයි නේද? අම්මලා එහෙම තමයි. හැබැයි දැන් මේ සාමාන්‍ය උණක් වගේ නෙමෙයි. දැන් මේ කාලෙදී හැදෙන උණක් ටිකක් බයයි. අනිවාර්යයෙන්ම උණක් හැදුනොත් බෙහෙත් ටිකක් ගන්න යන්න. ඉතින් ගොඩක් වෙලාවට මේකට හේතුවක් කියලා දිනවා. දැන් අර ප්‍රතිකාර ගන්න ප්‍රමාද වෙනවා. දැන් උණ හැදුනහම පෙනඩෝල් එකක් බීලා හැම ඉන්නවානේ. නෑ අඩු වෙයි කිය නෑ. එහෙම නැහැ නේද? ඩෙංගු කියන දේ අපිට කොයි වෙලේ හැදෙයිද කියලා කියන්න බෑ. ඉතින් ඔයාගේ ගෙදර වගේම ඔයාගේ අවට පරිසරෙත් පිරිසිදුව තියාගන්න. දැන් උයනකොට පොල් කටු ඒ වගේ දේවල් මිදුලට දාන්න පුළුවන්. එහෙම නැත්තම් පාරේ අර ඉස්සරහින් කුණු ගොඩ ගහලා දෙන්න පුළුවන්. කමන්නේ අපේ ඉඩමේ නෙමෙයිනේ. ඒ වගේ දේවල් හිතෙන්න පුළුවන් නේද? එහෙම නෙමෙයි. ඔයාගේ පරිසරෙත් එක්කම ඔයාගේ අවට පරිසරේ මේ හැමදේම පිරිසිදු වුණොත් තමයි ඔයාවත් නිරෝගී වෙන්නේ නේ. ඉතින් ඔයා වගේම ඔයාගේ පවුල ගැනත් හිතනවා නම් මේ ගැනත් හිතන්න, පරිසරය ගැනත් නේද? උදේ කළහයි විනාඩි 9:00 වෙලාව කවුද මාව අහගෙන ඉන්නේ? හાર્ට් බීට්. අපවත් සින්දුවකට එකතු කරගන්න මාව නැල්ලෙන් තමයි මට රසික මැසේජ් එකක් දාලා තියෙන්නේ. රසිකා නේද? හස්බන්ඩ් අමිලා ඉන්නවා, දුව අමීෂත් ඉන්නවා කියලා තමයි තියෙන්නේ. සද්දටම ලක්කන් අහගෙන ඉන්නවා කියලා මං හිතනවා. එතෙකම සුබ උපන්දිනයකුත් තියෙනවා. කවුද මේ? නිරෝධා, ඔයාට සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා අපි ලක්හඬින්. ඔයාගේ උපන්දිනය වගේම ලස්සන වෙන්න කියලා වාඩ ප්‍රාර්ථනා කරනවා වගේ ළඟම ඉන්න කෙනෙක්. මේ අලුත් අවුරුද්ද ඔයාට සතුට ඒ වගේම සෞඛ්‍ය වහිතන පතන හැමදේම ඒ විදිහටම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන නිරෝධා ඔයාට. කවුද කියලා නම් නෑ, මැසේජ් එක මට එවලා තිනේ. ඔයාගේ යාළුවෙක්, ඔයාගේ ළඟම යාළුවෙක් නේ. අපි ළඟම ඉන්න අයන අපිට හොඳම දේවල් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඔයාටත් ඉන්නවා හොඳ යාළුවෙක් ඒ වගේ. එතෙක්ම දෙවුනි මැසේජ් එකක් දාලා තිනවා අක්කේ, අපිට නම් හොඳටම වැස්ස කියලා. එහෙම තමයිනේ. අපිත් අහගෙන ඉන්නේ යටියන්තර පැත්තෙන් තමයි මට මැසේජ් එකක් දාලා තිනේ. රෝහිණි මහත්තයා එකතු කරගන්න කියන ඒත්කම ජයන්ත දුව, ජයන්තා ඒත්කම දුව ඉන්නවා, වාසනා පුතා ඉසුරු සියලු දෙනාම එකතු කරගන්න කියලා තිනේ. හැමෝම එකතු කරගෙන යන්න හදන්නේ මේ ලස්සන සින්දුව අහන්න. සුපුන්ගි අහලා බලන්නකෝ. උදේ 11:00 විනාඩි 11:00 දැන් වෙලාව.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

පශුඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමිරාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමිරාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ

වැඩටික හෙම කොහොමද ඔෆිස් එකේ මේ වෙලාවේ ගොඩක් කාර්ය බහුල වෙලා දින්නේ. එහෙම තමයි නේද? වැඩ වැඩි වුණාම දැන් වැඩ ටික පහසු කරගෙන කොහොම හරි ක්‍රම ටිකක් හොයාගෙන වැඩ ටික පහසු කරගන්න පොඩ්ඩක් හිතලා බලන්න නේද? ඔළුව මහන්සි කරගන්න නැතුව එහෙම වැඩි. ඉතින් මාව අහගෙන ඉන්නවා මේ වෙලාවේ යටි අන්තොට පැත්තෙන් සචිනි තමයි මැසේජ් එකක් දාලා තියෙන පවුලේ හැමෝමත් එක්ක එයාගේ අම්මගේ අද බර්ත්ඩේ එක කියලා තියෙන සුබම සුබපන්දනයක් කියලා ප්‍රාර්ථනා කරනවා හાર્ට් බීට් එකෙන්. ලස්සන සින්දුවක් දෙන්නම් අනිවාර්යයෙන් මම්ම ඉල්ලපු එකම. හායි, අපි පානදුරෙන් EMD ගාමන්ට් එකේ සෙට් එකම අද අපි ඉලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙනවා. එයාගේ විශේෂ කෙනෙක්ගේ අද බර්ත්ඩේ එකක් තියෙනවා. දන්නවද, දැන් ආයතනික වුණත් ඉහළට ඉන්න කට්ටිය ගොඩක් හොඳ වුණාම දැන් වැඩ කරන අයට පහසු වෙනවා, ලේසි වෙනවා, සතුටින් වැඩ කරන්න පුළුවන් වෙනවානේ. ඒ වගේ කෙනෙක් ඉන්නවා මෙයා වැඩ කරන තැනත්. නිලු මිස් නේද? නිලු මිස් ගැන තමයි මම මේ කියන්නේ. එයාගේ බර්ත්ඩේ එක, ඉතින් එයාට ගොඩක් ආදරේ කියලා තමයි කියන්නේ. ඒත් එක්කම එයා ගොඩක් හොඳ කෙනෙක් කියලාත් තියෙනවා, ඒත් එක්කම සහෝදරියක් වගේ අපිත් එක්ක ඉන්නවා කියලා. ඉතින් එයාට ගොඩක් ආදරේ කියනවත් එක්කම සුබ ප්‍රාර්ථනා එකතු කරනවා නිමේෂා, දිස්නා, සමිතා, ශිරෝමි, ඒත් එක්කම ශාන්ති, චමිලා, ගොඩක් දෙනෙක් ඉන්නවා නේද? හැමෝම එකතු කරගෙන සුබම සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා හાર્ට්බීටා අපිත්. වෙනද වගේම ජයේ මම මැසේජ් එකක් දාලා තිනවා වැහිබර දවසක් වේවා දුවේ. අපිටත් වහිනවා නේද? ඉතින් හાર્ට්බීට් අහගෙන ඉන්නවා. එකතු කරගන්න කියනවා වැඩ කරන තැන හැමෝමත් එක්කම ලස්සන සින්දුවකට. හෝමාගමින් තමයි මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ලස්ස ඊළඟ සින්දුවකට එකතු කරගන්න කියනවා. අනිවාර්යයෙන්ම හැමෝම එකතු කරගෙන යන්න හදන අපි ලස්සන සින්දුවක් අහන්න. ඊට කලින් මතක් කරන්න ඕනි ඔයාට, ඔයාටත් පුංචි බබෙක් එහෙම ඉන්න කෙනෙක් නම් මේ දවස්වල බෝ වෙන රෝග තියෙන්න පුළුවන්, ඒ වගේම වෛරස් වගේ දේවල් තියෙන්න පුළුවන් නේද? ඉතින් මේ වැස්සත් එක්ක ඒවා බෝ වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි දැන් මතක් කරන්න ඕනේ ආල, දැන් ඩෙන්ගු, ඉන්ෆ්ලුවෙන්සා, ඒ වගේම තමයි අත්පා මුඛ රෝග, ඒ වගේම මොලේ උණ, මේ වගේ රෝග පැතිරෙන්න පුළුවන් මේ කාලයේදී. දැන් පුංචි බබාලා එහෙම දැන් ගොඩක් වෙලාවට ඉස්කෝලේ හැම ගියාම අර කෑම බෙදාගෙන කනවානේ. එතනින් චුට්ටක් පරිස්සම් වෙන්න කියලා තමයි විශේෂයෙන් ආඩ කියන්න තියෙන්නේ. ඉතින් ඒත් එක්කම දැන් අත්පා මුඛ රෝග පුංචි බබාලට ඇති වෙන්න පුළුවන් මේ කාලයේදී වේගයෙන් පැතිරෙන වෛරස් එකක් කියලා තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේ අත්පාද කේ රතු පාට පුංචි බිබිලි වගේ දේවල්, දද, මේ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඇති වෙන කලින් වාගේ අවුරුදු 7-8ක් වගේ ඉන්නේ වයස්වල පුංචි බබාලව පරිස්සම් කරගන්නත් කියලා ඔයාට මතක් කරනවා. ඉතින් අර කෑම බෙදා හදාගෙන කනකොට තමයි අර මොලේ වුණ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් කියලා වෛද්‍යවරුන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේක පාසල් අතර, දරුවන් අතර තමයි ගොඩක් වෙලාවට ව්‍යාප්ත වෙන්න පුළුවන් තියෙන්නේ. ශ්වසන රෝග, ඒත් එක්කම අපිරිසිදු ආහාර, ජලය මගින් මේ හැම දෙයකින්ම මොලේ වුණ කියන දේ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකනත් පොඩ්ඩක් හිතන්න නේද? මේ හැමදේම ගැන හිතන්නකොට අපි පරිස්සම ගැන හිතන්න ඕනේ. පරිස්සමින් ආහාර කෑම බීම ගන්නකොට හොඳ ගුණාත්මක දේවල් ගන්නත් අමතක කරන්න එපා. ගුණාත්මක විදිහට පිරිසිදුවට එදා ඉඳලා අද වෙනකම්ම වෙළඳපොලේ රැඳලා ඉන්න දෙයක් නම් ඒ පැල්වත්ත නිෂ්පාදනම තමයි නේද? ඉතින් ඔයාගේ පුංචි බබාට හොඳ ගුණ දෙයක් දෙන්න බලාගෙන ඉන්නොත් පැල්වත්ත යෝගට් එකක් තියලා බලන්න. ඉතින් කිසිම බයක් නැතුව ඔයාගේ බබාට දෙන්න පුළුවන්. ඉතින් ඒ තරම් ගුණාත්මක වෙන්නේ පැල්වත්ත නිෂ්පාදන උදේ 11:30.

0: රටට වග කියන රේඩියෝ
1: උදේ 11:00 විනාඩි 38යි දැන් වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා

0: 11 විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

දෙකළහය විනාඩි 44 හඩ් බීට් අහගෙන ඉන්න වෙලාව. එයාගෙන ඉන්න ගමන් ගෙදර මේ වෙලාවේ දවල්ට එහෙම කැම ටිකක් එහෙම හදනවද? හදනවා නේද? කැම එහෙම හදාගෙන දැන් අපි ඉස්සර එහෙම නම් ওই ට්‍රිප් එකක් එහෙම යන්න කැමතිනේ. පවුල හැමෝමත් එකතු කරගෙන එහෙම නේද? එහෙනම් නම් ඉතින් හැමෝටම තියෙනවා නේද ගමනක් යන්න, ට්‍රිප් එකක් යන්න පවුල අයත් එක්ක. දැන් පහුගිය දවස් කීපයේ දැන් ඒ ට්‍රිප් එකක් කියන එකක් පොඩක් පැත්තක තියන් වුණා. දිත්වස රිකුණාටුවත් එක්ක පාරවල් කැඩිලා තිබුණා, ඒවා ආපහු හදලා තිබුණේ නැහැ. ඉතින් හැබැයි දැන් ගොඩක් වෙලාවට දිත්වස රිකුණාටුවත් එක්ක මාස 7කට පස්සේ ඔන්න ට්‍රිප් එකක් එම්ම යන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් නානුවේ දොම්රි ස්ථානයේ ඉඳලා බදුල දක්වා දොම්රිය ධාවන කටයුතු ඔන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ඒ ගමන යන්න, ට්‍රිප් එකක් එම්ම කෝච්චිය යන්නේ බලාගෙන හිටිය කෙනෙක් නම් නෙහිනෙත් හැබැවෙන්න යන්නේ. එහෙනම් ඉතින් ඔයාටයි මටයි හරි හරියට තියෙනවනේ රෝද හතරක හීනයක්. හැබැයි කරගන්න ඕවා ලෑස්තිද? ඔයා ගාවට එනකන් ඉන්නේ නැතුව ඔයා යන්න ඒ රෝද හතර හොයාගෙන පුළුවන්ද? ඔයාට කරන්න තියෙන්නේ ඔයා ඔය පාර යනකොට එහෙම කන්න බොන්න මොනා හරි රුපියල් 100 200 ඊට වඩා වැඩිපුර වියදම් කරනව නේද? ඔයාට කරන්න තියෙන්නේ පුංචි රුපියල් 40ක් අරගෙන මෙගා පවල් ලොතරැයි පත මිලදී ගන්න විතරයි. ලඟුම තියෙන ලොතරැයි කෝඩුවෙන් එම අරගෙන ඔයාගේ හීනෙට යන්න සල්ලි වලින් අඩුවක් කමක් තිබ්බනම් සල්ලි දිනා ගන්න. ඒ වගේම මෝටර් රථයක් එහීනේ හැබැයි කරගන්න. මේ හැම දෙයකම මෙගා පවල් ලොතරැයි පත ඔයාට ඔන්න වාසනාව අරගෙන ඇවිල්ලා දිනවා. වාසනාව ඔයා ගාවට එනකන් ඉන්නේ පොයා වාසනාව හොයාගෙන යන්න. එහෙම තමයි නේද? කවුරුත් අපි ගාවට එනකන් ඉන්න ඕනේ නේ. අපි යන්න ඕනේ අපිට ඕන දේ හොයාගෙන. එහෙම කියන ගමන් අපි යමුද පැත්තකට කොහේ හරි අර ඈත පැත්තකට සින්දුවක් අහන්න. එහෙම සින්දුවක් අහන්න ඕනේ. මොපලකම පියල්ජේ තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. අනිවාර්යෙන්ම අර සින්දුවක් දෙන්නම් අහගෙන ඉන්න. නිල්මිනි මැසේජ් එකක් දාලා තියෙනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා. කෑගල්ලේ නිල්මිනි තමයි මට මේ විදිහට ලස්සන සින්දුවක් කියලා තියෙන්නේ. හරි මාදරෙන් ආවත් එකතු කරගන්නම්. මනපාත ලක්ෂ්මන් එක්කම තමරාශිරා නිශානී චේතනා පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සේරුවාවල කෙඩියේ සමරසිංහ මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියනවා. ධනේශ්‍රීගේ ලස්සන සින්දුවක් තමයි ලෑස්ති කරන් ඉන්නේ. ළඟට අහලා බලන්නකෝ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: අදසිවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: ciao ciao, ci vediamo presto.
1: Heartbeat.
2: ජීවිතයට රසයක් හොයනවා වගේම රස කෑමක් කන්න, රස කෑමක් බොන්න, රස කෑමක් ගැන හිත හිත ඉන්න කෙනෙක් නම් ඔයත් නාඩු පුළුවන්. පැල්වත්ත නිෂ්පාදනත් එක්ක එකතු කර ගන්න ඔයාගේ ජීවිතයට රසයක් එකතු වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් පැල්වත්ත යෝගට්, පැල්වත්ත බටර්, ඒත් එක්කම පැල්වත්ත අයිස්ක්‍රීම්, මේ හැම රසයකින්ම ඔයාගේ ජීවිතේ රස කර ගන්න පුළුවන් කියලාත් මතක් කරනවා. ඉතින් අපි නිවුස් එහෙම අහලා ඊළඟ පැයෙන් එකතු වෙමු. උදේ 11 වෙනාඩි 58.
1: Radio ITN.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: දොතරයියේ පෙරලි කරන NLB Mega Power දවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට සුපිරි මෝටර රථයක් NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.

0: на столе.
1: පෝෂණ සතිය ඇරඹෙයි. පාසල් ලාපන ශාලාවල කෙටි කෑමට සහ පැණිබීමට තහනමක්. රට පුරාම අදත් හද වැසි මාර්ග රැසකුත් අවහිර වෙයි. ඩෙංගු දැඩි අවධානමේ දිනකට රෝගීන් දහසක් ඉක්මවයි.

0: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය මනෝජ් ගොඩවිතාරණ. දරුවන් අතර බෝනවන රෝග ව්‍යාප්ත වීමේ අවධානම අවම කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය පාසල් ලාපන ශාලාවල විකිණීම තහනම් කරමින් ආහාර ද්‍රව්‍ය ලයිස්තුවක් ප්‍රකාශයට පත් කිරීමට පසුගියදා කටයුතු කළා. නිරෝගී දරු පරපුරා දෑයට දායාද කිරීමේ අරමුණින් දිගු කාලීන පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. ඊට අනුගත වෙමින් කටයුතු කිරීම වැඩිහිටියන්ගේ මෙන්ම පාසල් ලාපන ශාලා හිමිකරුවන්ගේ වගකීමක් බවයි සෞඛ්‍යාංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. අධික ලෙස මේදය, සීනි, ලුණු සහ කෘතිම රසකාරක අඩංගු ආහාර ගැනීම තුළින් දරුවන්ගේ දිගු කාලීන සෞඛ්‍ය සම්පන්න භාවයට අභියෝගයක් එල්ලවනවා. ඒ අනුව පාසල් පරිසරය තුළ සම්පූර්ණයෙන්ම විකිණීම තහනම් කර ඇති ආහාර වර්ග කොටස් කිහිපයකට වර්ග කර දක්වා තිබෙනවා. අහිතකර මේදය සහ ට්‍රාන්ස්මේදය අධික ආහාර, සන්තෘප්ත මේදය සහ ට්‍රාන්ස්මේදය අධික ආහාර ළමා සෞඛ්‍යයට අතිශය හානිකර බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. සොසේජස්, බේකන් වැරි පිරිසැකසුම් කළ මස් වර්ග, පැටිස්, පැස්ටා, රෝල්ස්, සමෝසා, බැදපු අර්ථාපල් ඇතුළු ගැඹුරු තෙලේ බැදපු ආහාර මෙන්ම සීනි අධික ආහාර සහ පැණිබීම මෙම අහිතකර ආහාර කාණ්ඩයට ඇතුළත්. අධික සීනි භාවිතය නිසා දරුවන් තරබාරු වන අතර ප්‍රධාන වේල් සඳහා ඇති රුචියද අඩු කරනවා. එමෙන්ම චොක්ලට්, ඩෝනට්ස්, ඉක්ලෑස් වැනි අධික ලෙස පිරිසැකසුම් කළ ආහාර වර්ග, කෝලා වර්ග, කෘතිම පළතුරු බීම මේ අනුව සෞඛ්‍යයට අහිතකර බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. දෙවයින පුරා සිටින පාසල් සිසුන්ගේ දිගු කාලීන යහපැවැත්ම උදෙසා මෙම නව මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් අදාළ අංශවලින් ඉල්ලා සිටිනවා. දෙවයිනේ ප්‍රදේශ රැසකට අද දිනේද තද වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් තුළත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක තීට අයත් ඌව සහ නැගෙනහිර පළාත් තුළ ස්ථාන ස්වල්පයක පස්සරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි හට ගැනීමේ හැකියාව පවතිනවා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත් තුළත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වෙටින් විට තද සුළං නැතිවී හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගෙගුරුම් සහිත වැස් සමග ඇතිවී හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. අධික වර්ෂාව හේතුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ නිවාස දෙකකට අර්ධහානි සිදු ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ මොලතෙව් සිට කංකසන්තුරේ හරහා මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55ත් 60ත් දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර අද උදෑසන පැවති අධික වර්ෂාව හමුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසක රථවාහන තදබදයක් හටගෙන තිබුණා. කටුනායක අධිවේගී මාර්ගයේ ඔරුගොඩ වත පිටවීමේ දොරටුවේද දැඩි රථවාහන තදබදයක් පැවති බවයි දක්නට ලැබුණි. ඩෙංගු වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍යාංශ අවධාරණය කරනවා. දිනකට ඩෙංගු රෝගීන් 700කට වැඩි පිරිසක් වාර්තා වන බවයි ඔවුන් පවසන්නේ. ඩෙංගු වසංගතයක් බවට පත්වෙමින් පසුගිය සතියේ දිනකට රෝගීන් 1000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ අවස්ථාද හමු වූ බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. මේ මාසයේ පළමු දින 20ට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12196ක්. ඒ අනුව රෝගීන් වැඩිම පිරිසක් මේ වසරේදී වාර්තා වී ඇතේද ජුනි මාසයේදී. මේ වසර ආරම්භයේ සිට මේ දක්වා ආසාදිතයන් 46037ක් සහ මරණ 28ක් වාර්තා වී තිබෙනවා. ඉන්හායි දිනකම වයස අවුරුදු 15ට අඩු දරුවන්. ඩෙංගු අධිවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂ සංඛ්‍යාව 112 දක්වා ඉහළ ගොසින්. ඩෙංගු මර්ධන සතිය තුළ පිරිසිදු කිරීම රට පුරා සිදු කෙරුණා. ඒ අනුව ඉදිරියේදී රෝගීන් සංඛ්‍යාව අඩු වෙතැයි යන්න අපේක්ෂාවයි. කෙසේ වෙතත් මේ වන විට ඇතැම් රෝහල්වල වාට්ටු ඩෙංගු රෝගීන්ගෙන් පිරී පවතින බවයි වාර්තා වන්නේ. තම පරිශ්‍ර මදුරුවන්ට බෝවිය නොහැකි පරිදි පිරිසිදුව තබා ගැනීම සියලු දිනාගේම වගකීමක් බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා අවධාරණය කළා.
1: දැන් අද වෙනකොට රෝගී සංඛ්‍යාව ගත්තොත් එහෙම 47179 රෝගීන් වාර්තාලා තිබෙනවා මේ 21 වෙනිදා වෙනකොට. මරණ සංඛ්‍යාව 28ක්. ඒකම ඊයේ දවසේ 24ක් ඇතුළත රෝගීන් 1000

0: 69ක් වාර්තා වෙලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ පළවෙනි වතාවට දවසකට රෝගීන් 18ට වඩා වැඩි වෙච්ච. අපි දැන්ටමත් දවස් 3ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්වුවා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින්. ඩෙංගු සතියක් ප්‍රකාශයටපත් කළා. දවස් 5ක වැඩසටහනක් පැවැත්වුවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින්. මේ තිබියදිත් තාමත් අපිට රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වෙනවා. මේ තුළ රෝහල් විශේෂයෙන්ම මහ රෝහල් සහ අනික් මූලික රෝහල් ලොකු බලපෑමකට සහ දැඩි පීඩනයකට පත් වෙලා තිබෙනවා. කාර්ය මණ්ඩල පීඩනයකට පත් වෙලා තිබෙනවා. ඒ අවශ්‍ය කරන පහසුකම් ලබා දීමේදී ඒ පීඩනයට පත් වෙලා තිබෙනවා. ඒ එහෙම ගත්තහම පද්ධතිය කඩා නොවැටි රඳවාගත යුතු තත්වයකුත් පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේ රෝගී මට්ටම අඩු කරගත යුතු වෙනවා. මං ඉල්ලා හිටන ජනතාවට මේ ගැන කල්පනාකාරී වෙන්න. මොකද මේ තුලින් මරණ සිද්ධ වුණොත් එහෙම ඒක හරි ඛේදවාචකයක්.
1: ලොක් පෙරහරකට රැගෙන අලියෙකු ඇත්ගොව්වා සහායකයන් දෙදෙනාටම පහර දී ඝාතනය කර තිබෙනවා. රක්වාන ශ්‍රී උබේ තිලකාරාමේ පොසොන් පෙරහර පසුගිය සෙනසුරාදා පැවතුණා. මෙම පෙරහර සඳහා රැගෙන වී තිබූ අලින් දෙදෙනෙකු විහාරස්ථාන භූමියේ බැඳ තිබුණා. ඇතුන් බලා ගන්නා පුද්ගලයාගේ සහායකයා එක් අලියෙකුට ජලය ලබා දීම සඳහා පන්සල අසල රක්වාන ගඟට ගිය අවස්ථාවේ අලියාගේ පහර කෑමට ලක්වීමට ඌට සිදු වුණා. ඔහුගේ කෑගැසීම ඇසී මේ ස්ථානයට පැමිණි ඇත්ගොව්වාටද සිදුවේ අලියාගෙන් පහර කෑමටයි. අලි ප්‍රහාරයෙන් දෙදෙනාම මියගොස් ඇති අතර පහර දීමෙන් අනතුරුව අසල කුඹුරු යායකට ගොස් සිටි අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට වංජීවී නිලධාරීන් කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු පවසන්නේ. නිෂ්පාදන සේවා තොග හෝ සිල්ලර වෙළෙන්සල් සමාජ ආරක්ෂණ දායකත්ව බදු සහ වැඩ් බදු සඳහා යළි ලියාපදිංචි විය යුතු වනවා. නුවරඑළිය දිස්ත්‍රික් ව්‍යාපාර සේවා හිමියන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී මේ බව ප්‍රකාශ කෙරුණා. එෙහිදී අදහස් දැක්වූ නුවරඑළිය දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ආදායම් කොමසාරිස් ඊ.ඩී. කරුණාරත්න මහතා.
2: කලින් වැඩ් සඳහා සහ SSCL එහෙම නැත්නම් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචි වෙන්න තිබුණු වාර්ෂිකව මිලියන 60ක් කියලා තිබුණු ඒ වෙළඳ පිළිවෙළුම් නිර්ණායකය අඩු වෙලා තියෙනවා මිලියන 36 දක්වා. දැන් 7 වෙනි මාසේ පළවෙනි දස්සිට අපි මංගල කිව්ව විදිහට නිෂ්පාදනය වෙන්න පුළුවන්, සේවා සැපයීම වෙන්න පුළුවන්, තොගසහ සිල්ලර වෙළඳාම වෙන්න පුළුවන්, තමන්ගේ බද්දරයටත් පිළිවෙළුම. වාර්ෂිකව නම් මිලියන 36ක් ඉක්මවනවා නම් ඔය එකේ පදු දෙවර්ගයේට ලියාපදිංචි විය යුතුයි. කාර්තුවකට මිලියන 9ක්. මාසිකව මිලියන 3ක්. මාසයකට ලක්ෂ 30ක් වෙනවා නම් දවසකට ලක්ෂයක් ඉක්මවන වෙළඳාමක් කියන සෑම කෙනෙක්ම 2026 7 වෙනි මාසේ පළවෙනිදා ඉඳලා බැඩ් බද්ද සහ SSCL බද්දට ලියාපදිංචි වෙන්න ඕන. ඒ ලියාපදිංචි වෙන විවිධාන නැත්නම් ක්‍රමය අන්තර්ජාලය ඔස්සේ පහසුකම් සලස්සලා දෙනවා දෙපාර්තමේන්තුවෙන්. අපේ ඕනෑම කාර්යාලයකට ඇවිල්ලා ඒ සම්බන්ධව දැනුවත් වෙලා අදාළ ලියාපදිංචි වීමේ පහසුකම් සලස්සලා දෙනවා.
1: එළමෙන පොසොන් සමයේ අනුරාධපුරයට පැමිණෙන සදහවතුන්ගේ ආරක්ෂාව උදෙසා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. බේමත්ව රියපදවන්නන්, මත්ද්‍රව්‍ය ව්‍යාපාරවල යෙදෙන්නන් සහ මාර්ග නීති කඩකරන්නන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි පොලිසිය අවධාරණය කළේ. මෙවර පොසොන් සමයේ අනුරාධපුරයට විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි විශ්වාස කෙරෙනවා. ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා පොලිසිය විශේෂ වැඩපිළිවෙළ සටහනක් සකස් කර තිබෙනවා. ඒ අනුව දියනෑමට සුදුසු වැව් සඳහා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමටද කටයුතු කරන බව උතුරුමැද පළාත් නියෝජ්‍ය පොලිස්පති IBP සුගතපාල මහතා පවසනවා. තිසා වැව, නුවර වැව, බසවක්කුළඹ, නාචාදුව සහ බහකණදරාව ඇතුළු දියනෑමට සුදුසු වැව් නම් කර ඇති අතර එම වැව්වල පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමට නියමිතයි. පොලිස් සානෙකු ස්වේච්ඡා ජීවිතාරක්ෂක කණ්ඩායම් සිටින ස්ථානවලින් පමණක් දියනෑම සිදුකන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අනුරාධපුර පොලිසියේ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම බසවක්කුළඹ වැව ආශ්‍රිතව සිදුකන ලද ජීවිතාරක්ෂක පෙරහුරුවක් නිරීක්ෂණය කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.
3: දිය මංකඩවල් ආශ්‍රයෙන් වන අනතුරු වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිස් ජීවිතාරක්ෂක සංගමය මුල් කරගෙන මෙවරත් ප්‍රධාන ජලාශ සියල්ලම ආවරණය වන පරිදි ජීවිතාරක්ෂක සේවාව පවත්වාගෙන යාමට කටයුතු කරනවා. මෙහිදී ශ්‍රී ලංකා පොලිසියේ ජීවිතාරක්ෂක සංගමයත්, ඒ වගේම ජීවිතාරක්ෂක සංගමය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ සිවිල් සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන්ගේ සහයෝගය මේ සඳහා උපරිමයෙන් ලැබෙන ස්ථාන 21ක් සඳහා අපේ පොලිස් ජීවිතාරක සංගමේ දායකත්වය ලබා දෙනවා. බසවක්කුළුම ජලාශය, නුවරවැව, තිසාවැව, කනදරාවැව, රාජංගනී ජලාශය, කලාවැව, විලච්චිය ප්‍රදේශයේත් මේ සියලුම වැව් ආවරණය වන පරිදි අපේ මේ ජීවිතාරක්ෂක සේවාව ලබා දීමට කටයුතු කරනවා.
1: අමරිකා ඉරාන පළමු අටේ සාකච්ඡා ප්‍රගතියක් සහිතව අවසන් වූ බව කටාර් රාජ්‍ය සහ පාකිස්තානය පවසනවා. අමරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු පළමු අරට පැවති සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. පළමු අටේ සාකච්ඡා පැවතුනේ ස්විස්ටර්ලන්තයේදී. කටාර් රාජ්‍ය සහ පාකිස්තානය සාකච්ඡාවල මැදිහත්කරුවන් ලෙස කටයුතු කළා. තාක්ෂණික සාකච්ඡා මෙම සතිය පුරා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රබල බෙල්ජියම සයිරාණ අතර තරගේ ජයපරාජයෙන් තොරව අවසන් වුණා. මුල සිටම තියුණු මුහුණුවරක් ගත් තරගේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ අනුව පළමු අර්ධය අවසන් වූයේ ගෝල බිඳුවට බිඳුවක් ලෙස සමතත්වයෙන්. කෙසේ වෙතත් දෙවන අර්ධයේද දැඩි තියුණු මුහුණුවරක් ගත් අතර එම අර්ධයේදීද කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ අනුව තරගයේ නියමිත කාලයේ අවසානයේදී බිඳුවට බිඳුවක් ලෙස තරගයේ ජයපරාජයෙන් තොරව අවසන් වුණා. බෙල්ජියම වැනි ප්‍රබල කණ්ඩායමක් හමුවේ ඉරානයේ ක්‍රීඩා කළ විලාසය පිළිබඳව පාපන්දු විචාරකයන්ගේ ප්‍රසාදය ඉරානය වෙත යොමුව තිබෙනවා. මේ අතර තරගාවලියේ නවසලන්තය සහ ඊජිප්තු අතර තරගයේ ගෝල 3-1 ලෙස ජය ගැනීමට ඊජිප්තු කණ්ඩායම සමත් වුණා. මේදී ප්‍රබල ක්‍රීඩක මොහමඩ් සලහා, මොස්තාපා සිකෝ, ට්‍රෙස් ගෙස්ට් යන ක්‍රීඩකයන් ඊජිප්තුව වෙනුවෙන් ගෝල 3ක් වාර්තා කිරීමට සමත් වුණා. තරගාවලියේ ආජෙන්ටිනාව සහ ඔස්ට්‍රියාව අතර තරගයේ අද පැවැත්වීමට නියමිතයි. පෝෂණ සතිය ආරම්භයි. පාසල් ආපන ශාලාවල කෙටි කෑමට සහ පැනිබීමට තහනමක්. රට පුරාම අදත් තද වැසි මාර්ග රැසකුත් අවහිර වෙයි. ඩෙංගු දැඩි අවධානමේ දිනකට රෝගීන් දහසක් ඉක්මවයි. රක්වාන පෙරහරට ගෙන අලියේ කුලපු වී ජීවිත දෙකක් බිලිගනි. පොසොන් දින අනුරාධපුරයට විශේෂ ආරක්ෂාවක්. අමරිකා ඉරාන ස්විස්ටර්ලන්ත පළමු අටේ සාකච්ඡා සාර්ථකයි. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු එකට
4: 24 පෑම සිරුවෙන් ලක්හඬ ප්‍රවෘත්ති.
1: දැන් සංචාරයේ විශේෂාංගය.

0: නැවතුම් තැන සංචාරයේ හිතේ ගතේ නිදහසට වගේම මානසික සුවයටත් විනෝදයටත් සංචාරය කරන්න අපේ රටේ තැන් ගොඩක් තියෙනවා. අද සංචාරයෙන් ඔබව රැගෙන යන්නේ අපේ රටේ තියෙන ස්වභාව සෞන්දර්යයෙන් අනූන තවත් අපූරු තැනකට. නලඟනකගේ රුවකට සමාන දිය ඇල්ලක් හරිම මනස්කාන්ත ලෙස ගලා බසින ප්‍රදේශයක් තමයි බුලත්කොහුපිටිය කියන්නේ. මේ ඇල්ලේ නම නලඟන දිය ඇල්ල. රුක්මලේ ඇල්ලත් ඒ ආසන්නයේම තමයි පිහිටලා තියෙන්නේ. සංචාරක සංවර්ධන අධිකාරිය යටතට පත් කරමින් ගැසට් කරලා තියෙන මේ සංචාරක කලාපය ස්වභාව සෞන්දර්යෙන් අනූන ප්‍රදේශයක්. මහනුවර ඉඳලා එනවනම් දොළොස්භාගේ මාර්ගයෙන් දේදුගලට ඇවිල්ලා පැල්ලම්පිටිය බුලත්කොහුපිටිය මාර්ගයෙන් 7 කිලෝමීටර කණුවසල කළුපහන කුඩා ජලවිදුලි බලාගාරයට පිවිසෙන මාර්ගයෙන් එන්න පුළුවන්. කොළඹ පැත්තෙන් එනවනම් රුවන්වැල්ල හරහා දේදුගල ඉහළ පැල්ලම්පිටිය පැත්තෙන් බුලත්කොහුපිටියට ළඟා වෙන්න පුළුවන්. කළුපහන කුඩා ජලවිදුලි බලාගාරයට ඇතුළු වන මාර්ගයේ අඩිපාර ඔස්සේ මීටර 300ක් විතර එනකොට මේ දිය ඇල්ල ලස්සනට දකින්න පුළුවන්. පාරිසරික සුන්දරත්වය සහිත මේ සංචාරක කලාපය ගැන අපට කියන්නේ සංචාරක සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ සංවර්ධන සහකාර අධ්‍යක්ෂ එස් ඩැඩීපන් මහතා.
1: සංචාරක සංවර්ධන අධිකාරියේ විසංචාර කලාප විදියට බුලත්කොහුපිටිය ගැසට් කරලා තියෙනවා. බුලත්කොහුපිටිය එන්නේ ස්කෑගල්ලේ ඩිස්ත්‍රික් එකේ බුලත්කොහුපිටිය සහ අර්නායත. ඒ දෙකක් කවරලා තමයි බුලත්කොහුපිටිය සංචාර කලාප තියෙන්නේ. එතන සංචාර කලාප විදියට අපි ගැසට් කරේ එතන තියෙන දියල ස්වභාවික ආන්තරය දේවත්ත ලස්සන සඳුවැටිය ඒ ටික සංචාරක ව්‍යාපාරයට සහ සංචාරයට බලන්න සෑයන ක්‍රියාකාරම් කරන්න පුළුවන් තත්ත්වය බලලා තමයි මේ සංචාර කලාප විදිහට අපි ගැසට් කරලා තියෙන්නේ.
0: නලඟන ඇල්ල සහ රුක්මලේ ඇල්ල ඇතුළු මේ සංචාරක කලාපය නැරඹීමට හොඳම කාලය තමයි පෙබරවාරි සිට අප්‍රේල් මාසය අතර කාලය. විනෝද චාරිකාවකට වගේම පරිසර අධ්‍යයනයකටත් මේක කදිම තැනක්. රිටිගහ ඇල ජලාශයෙන් ආරම්භ වෙලා මීටර 40ක් පමණ උසකින් ගලා බසින නලඟන ඇල්ල මනස්කාන්ත දර්ශනයක් පමනවා. රුක්මලේ ඇල්ලත් ඒ වගේම තමයි. මේ දිය ඇලි දෙකේම සීතල දියබිඳක පහස විඳගන්නටත් ඔබට පුළුවන්.
1: දියල්ල තියෙනවා, රුක්මලල්ල, නලගන ඇල්ල තියෙනවා. ඒ වගේ ලස්සන view point එකක් තියෙනවා. එතන සංචාරය ගිහිල්ලා එතන ගිහිල්ලා photography එකක් ගන්න පුළුවන්. ඒ වගේ මේ දියල්ල බලන්න විතර නෙවෙයි නාන්නත් පුළුවන්. ඒ වගේ තවත් තියෙනවා කඳුනගීම සහ එහෙම ගිහිල්ලා තේ කඩන්න. ඒ වගේ experience ගන්න පුළුවන් තැන තමයි මේ ටික. සංචාරු ගැතන නවතම පාසල් තියෙනවා. එතන ඉඳලා දිය පහන්දර ගිහිල්ලා පය දෙකක් තුනක් එතන ගිහිල්ලා අර නැචරලි තියෙන එන්වයරන්මන්ට් එක මාර්ග විදිහට එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඒ වගේ වෙලාව ගත කරන එක ඒගොල්ලෝ වඩා හැත්තෙම බෝරින් වෙන්නේ.
0: සංචාරයට, විනෝදයට හෝ අධ්‍යයනයකට මෙහි එනවනම් ඔබේ පාද සටහන් සහ මතකයන් හැර වෙනත් කිසිවක් මෙහි ඉතිරි නොකළ යුතුයි. ඒකට හේතුව මේ සංචාරක කලාපයේ පාරිසරික සුන්දරත්වයට හානි වෙන්න පුළුවන් නිසා. ඉතාම සංවේදී පාරිසරික කලාපයක් වෙච්ච මේ ප්‍රදේශයේ අනාගතයටත් ඉතිරි කිරීම අපි හැමෝගේම වගකීමක්. හිත නැවතුණු තැන සංචාරයේ ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Duck Hunter Radio ITN රටට වග කියන රේඩියෝ
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තටපයි වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
0: hina baby sindu hanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala tiyaganna
3: evening drive with chamit and charu
0: sama anugrahaya
3: marksman samuha vyaparayithin gen labita harina dan navanimavakin ena domas entry wiketi miyantrika sadambara himikaruwek wanna adumama tanna 01117979
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: දවල් 12 වෙනි 31යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. Heart beat.
0: වෙලාවත් බලලා ඇවිල්ලා තියෙනවා පහු හાર્ට් බීට් එක පැත්තට නිවුස් අහලා හැම ඔබ්‍යාව නේද මේ වෙලාවේ හાર્ට් බීට් අහන්නේ කවුද කියලා හොයාගෙන යන්න තමයි මම මේ හදන්නේ මොහොත්තව ගොඩින් පැත්තෙන් ඉන්නවා කවුද මේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ කුලියා පිටියේ තුෂාර එකතු කර ගන්න කියනවා යාගේ හස්බන් එක්කම නිශාන් දුවල තුන්දෙනා සිතු චතු නැතු එක මාව තරිම ආදරෙන් එකතු කර ගන්නවා කියලා තමයි තියෙන්නේ ඔයාවත් එකතු කර ගන්න ඊළඟ සිද්දුවට ලංකාවේ විතරක් ඉඳලා හරියන්නේ නැහැ ලෝකේ පුරා ලංකාවේ පුරා යන්න ඕනේ හાર્ට් බීට් අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න නේද ඒක නිසා මම හිතුවා ඩුබායි පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා එන්න ඔයත් එනවද යන්න ඩුබායි වලින් යහගෙන ඉන්නවා මහේෂ් තමයි මැසේජ් එකක් දාලා තින්නේ මේ වෙලාව ව්‍යා වැඩ කරන ගමන් සද්දට ලක්කන අහගෙන ඉන්නවා කියලා තියෙනවා ඉතින් ලංකාවෙන් කොච්චර දුර හිටියත් හිත තියෙන ලංකාවේ නේද හරි නේද එත් එක්කම ජේම් ලක්කා ගුඩ් මෝර්නින් ලක්කාන කියලා දැන් නම් ගුඩ් මෝර්නින් නෙවෙයි නේද මට පොඩ්ඩක් විතර පරක්කු වුණා මැසේජ් එක කියන්න අපි තෝයාව අහනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ ට්‍රින්කෝවලින් තමයි මට මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙන්නේ ඔයාවත් එකතු කරගෙන මේ යන්න හදන්නේ ලස්සන සින්දුවක් අහන්න

0: හඩ්බිට් අගෙන ඉන්න වෙලාව දවල් 12 විනාඩි 46.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන නම් මේක තමයි.
5: ඔබ කැමතිම ලක්කන වැඩසටහන නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
6: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

මටත් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් ඔව අහගෙන ඉන්න කවුද කියලා මතක් කරන්න ඕනේ. මොකද මට බැනුම් අහන්න තමයි වෙන්නේ නැත්තම්. යශාකි කොහොමද? ඔයාට මන්නම් ගොඩක් හොඳින් ඉන්නවා. ඔයත් ගොඩක් හොඳින් ඉන්නවා නේද? හෂිනි තමයි මකින් අහලා තියෙන්නේ විදිහට ලස්සන සොන් එකකට එකතු කරගන්න. මං අම්පාරෙන් කියලා තමයි තියෙන්නේ. අක්කි ඔලවල් රිසල්ට් ආවා මං එයාට සුභප්‍රාර්ථන එකතු කරන්නම් නේද? ඔයා ආයිගෙන ගැන වැඩික හොඳට කරගන්න. ඉතින් ඒ වගේ ඒත් එක්කම මම යන්න බැලුවේ නංගි අපේ මැසේජ් කියන්නේ නැද්ද? නෑ නෑ නෑ කියනවා, යන්න ඔන්න මෙන්න තියලා හරි කියනවා. ඔයාවත් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. වැල්වයින් රවි අජිත් මුදු කුමාරගේ සින්දුවක් දෙන්න කියලා අහලා තියෙනවා. අපි බලපු නේද? පවුලෙ හැමෝමත් එකතු කරගෙන පුදා මලිත් සහ මිනිදු හපුතලේ සෝදි ඇතුළු පවුලෙ හැමෝම එකතු කරගන්න කියලා දෙනවා. චුට්ටක් විතර මැසේජ් එක පැහැදිලි මදි කමක් නැහැ. ඒත් එක්කම සුභ ප්‍රාර්ථනාවක් එකතු කරන්න තියෙනවා. සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා. 6:20 තමයි උපන්දිනය තිබිලා තියෙන්නේ. එයාගේ 30 වෙනි උපන්දිනය. කවුද මේ නම නම් දාලා නැහැ. සිතාරි තමයි මැසේජ් එකක් දාලා තියෙන. එයාගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට සුභම සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. හાર્ට් බීට් අපිත් යන්න කලින් අපි ගැනත් කියන්න කියලා තියෙනවා. හොමගම සසිප්කායිකේ ස්ටාෆ් එකේ හැමෝම මේ වෙලාවෙ එකතු කරගන්න කියන ලස්සන සින්දුවකට හින්දි සින්දුවක් නම් මේ වෙලාවේ නම් ලෑස්ති කරගෙන නෙවෙයි තියෙන්නේ. කමක් නෑ, අපි හෙට බලමු නේද? හෙට අනිවාර්යෙන්ම ඔයාගේ ඉල්ලපු සින්දුව දෙනවමයි. එහෙනම් මං අදට ගිහින් එන්නම්. පරිස්සමට සතුටින් ඉන්න. මම යෂ්.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකතනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න. ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න එපා.

0: කරන්න ඕනම නම් සතිය දෙන දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jamie.

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වෙන්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හ

0: අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් කම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120, ලක්ෂ 2 ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.

0: තහනුලීගා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ප්‍රදේශ රැසක නිවාසවල රන්බාණ්ඩ සහ මුදල් සොරාගත් බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවලපිටිය, රංගුපිටිය, කැන්දෝපිටිය සහ වැලිගම්පොළ ඇතුළු ප්‍රදේශවල සොරකම් සිදු කර ඇති බවටයි ඔහුට චෝදනා එල්ල වී තිබෙන්නේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය, කැන්දෝපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක පුද්ගලයෙක්. ඔහුට එක්කා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. වසරෙන් පසු ජපානයේ පළමු වරට වීසා ගාස්තු ඉහළනන්වා තිබෙනවා. ඒ අනුව පසුකුණේකින් එරට වීසා ගාස්තු වැඩි කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලබන මස පළමුවනදා සිට මෙම වැඩිවීම ක්‍රියාත්මකයි. විදේශ මාධ්‍ය පෙන්වා දෙන්නේ දැනට අය කෙරෙන යෙන් 3000ක තනි ප්‍රවේශ වීසා ගාස්තුව නව සංශෝධනයක් සමග යෙන් 15000 දක්වා

0: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: ඔබට එල්ලාම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක් තෝරගන්න.

0: කරන්න ඕනම නම් සතිය දෙනකන දවල් එක ඉඳන් හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: ගෙන ගහන මත්දහනේ දන් හිත නිවන හැන්දෑව වෙනකන් චෙල්ලගේම ලස්සන සින්දු පිරුණු පෑතුන
0: All time beats with Jam.

දවල් එක පහු වෙලා විනාඩි 11යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. දවස් දෙකකට පස්සේ අපි මුණ ගැහෙන්නේ දද ජුනි මාසයේ 22 වෙනිදා අලුත් සතියක ආරම්භයත් එක්ක සඳුදා දවසක. වැස්ස හුඟක් පැතිවලට ඒ වැස්ස නැත්තේ උනත් මම වහන් ඉන්න ඔයාට මම ගරු කරනවා. FM 93.5 93.7 අද තවස 4 වෙනකම් මම වහන් ඉන්න ඔයාට පුළුවන්කමක් තියෙනවා. ඕල් ටයිම් බෙඩ් සිට චාමි පටන් අරගෙන තිනවා කියලා තමයි මේ කියන්න හදන්නේ. දැන් වැස්ස වෙලාවට කුඩේ මහා මෙරක් වුණාට වැස්ස නැවතුණාම ඒ කුඩේම අතට බරක් කරදරයක් කියලා හිතිලම නැද්ද මං අහන්නේ? ජීවිතේත සමහර මිනිස්සු හරියටම ඒ වගේ තමන්ට අවශ්‍යතාවයක් තියෙනකන් විතරක් අපේ අගේ උපරිමම දැනෙන ඒ වැඩේ වුණාට පස්සේ අපිව බරක් විදිහට දකින මිනිස්සු මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. අවශ්‍යතාවය මත විතරක් තීරණ වෙන බැඳීම්වල ඇත්තම ස්වභාවය තමයි ඔන්න ඕක. ඒක හිතට දුකක් වුණත් ලෝක ස්වභාවය කියලා තේරුම් අරගෙන උපේක්ෂාවෙන් ජීවිත දිහා බලන්න පුරුදු වෙනවා නම් ඉතින් ඔයාලා දුකක් කනස්සලක් පීඩාවක් නැහැ නේ, චිත්ත පීඩාවක් එම නේද? හරි නංගද හවස හතරට ගම වහන් ඉන්නකෝ. 0.7 0.3 0.95 0.97 මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒකයි විනාඩි 13.

0: 105 FM 93.7 Lakana Radio ITN
1: දවල් 1යි වෙනට 17යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්?
3: කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා තියනවානේ.
2: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
5: evening drive with chamit and charu
2: sama anugrahaya
5: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
2: vijaya products අපේ රසය රටේ සැමට
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: ලකන්ද රේඩියෝ

0: Anda Radio ITN
1: පසරු එකයි වෙනාඩි 22යි.
2: නතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් මානවී

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථය NLB

0: හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ රේඩියෝ
1: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?

0: හැවීමත් කලාම
1: ඔටයි බීට් විත් චාමි
0: සතේ දෙනවන දවල් එක ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට හිතුනා
1: ඔටයි බීට් විත් චාමි
0: ඒක තනි කරන ඇපැය පසරු එකාය වෙනහටේ වෙසි හතරයි වෙලාව බිඳුවයි හතයි බිඳුවයි තුනයි අනූ තුනයි පහයි අනූ තුනයි හත එ අපේ මැසේජ් නම්බ එකන නේද කියන්නත් දෙයක්දගල මගින් ආනුවනේ හැබැයි අද මුලිම මවාහන කෙනෙක් ඉන්නවනම් ඒකෙන මගේ නම්බේක දන්න නෑන ඒක නර්තම මංගේ මතක් කලේ එක්කෙනෙකුුණත් යමට සෑහැන වටිනවානේ හරිද හයි සුබ දවසක් චාමියගේ පළවෙනි මැසේජ් එක එල්ජ එක ලකී ඔයාගේ ගැන දවසම ලකී මද ඔගේ මැසේජ් එකනම මුලින්ම දකින්නේ ආදරණීය යාළුවෝ කොමල එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එකේ කියලා තියෙනවා අයිෆෝන් චාමි මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න බුලත් කෝපිටිය ලෑවල ගමින් සචන්ත වර්ණකුල සූරිය අපි ලස්සන සින්දුවක් අහමු ඊට පස්සේ මේ ඉන්නේ කවුද චාමි අක්කා දවස් දෙකකට පස්සේ නේද කියලා අහලා තියෙනවා ඒක නේන්නම් මාතිනාකේ ධර්ණියගලින් තරුෂි බස්නායක වගේ මැසේජ් එක ඔයාවත් එකතු කරගන්න ඊළඟ සින්දුවටම යටියතුට ඉහළ පරුසල්ල හායි කොහොමද ඉන්නේ නිතු ගරාජ වරන්දල ලක්ෂාන් රුක්ෂාන් පුපුදු කුමාර ජයපති සෙල්ලම් ඔයාලව එකතු කරගන්නවම සබදාව ලක්වේ වාලසුද සින්දුවක් අහමු ඒජේ අනුර පුස්සල්ලව බී එෆ් ජනපදෙන් එකතු කරගන්න ඊට පස්සේ කොහෙටද මගේද යන්න වෙන්නේ කියලා බලන්නේ මං සුබතව සක්ෂාමි ධර්ණියගල්ට වැහි දෙයියෝ ආතරේ වැටෙද මන්දා වහිනව දෙකටම කියලා තියෙනවා ඔයා හිතන්නේ ඔහට විතරයි කියලාද වැහි දෙවිය හැම පැත්තරම ආදරේ මේ දවස්වල ඔහොම තමයිනේ අපිට විතරයි ආදරේ කියලා හිතුමට නෑනේ හැමතැනටම වැස්ස ධර්ණියගල වෙලගම සේනගම්ලත් පත්මලාල් යසේන්ද්‍ර බින්දක රුවන් සමග කොරියාවෙන් අවන්තවත් එකතු කරගන්න කියලා තියෙනවා එයාවත් එකතු කරගෙන සින්දුවා කාලය මොදටක් ගාලා එකයි වෙනවනේ 26යි

0: එකයි වෙනට සැකයි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: සතේ දවස් වල හරියටම දවල් එක වෙනකොට
2: මරිය වදින්න ඔය හිතට මන්දා දන්න මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
1: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධේ
0: ඕල්ටයි බීට්ස් විත් චාම්
3: යමුදලගේ වදිය මගේ කුලම තෝලා
1: හැම කාලෙටම ගැළපෙන හැම තාලෙකම සින්දු මගේ අරගන්න එපා.

දවල් එකයි වෙනට 35යි වෙලාව. මේ මැසේජ් එක පින්නවලින් අලියෙක්ද නැහැ. චන්දි, ඔයාගේ මැසේජ් එක මම චුට්ටක් ලඟුණත් එක්ක කතා කරන්න ගිහින් කී ගැවනේ කන. මට හොඳට මස්සිදීපෙන් හිටියේ කියලා තියෙනවා. දැන් හොඳයි දාර චන්දි. එක්මනින්ම සනීප වෙන්න කියලා අපිවට ආතරෙන් ආශිර්වාද කරනවා. හොඳේ සින්දුවකට දරුවෝ දෙන්නයි හස්බන්ඩ් සමින්දවයි එකතු කරගන්න කියලා තියෙනවා. ස්තුතියි. කොහොමරි වෙලාවක් වහගෙන අස්නීපතරේ වුණත් මට මැසේජ් එකක් එවුවද. චෝමිනන්ගේ සුබ දවසක්. රැස්ස හොඳටම වැඩ කරන ගමන් අපිත් ඒත් අහන් ඉන්නවා කියලා. ඔබ මල්ලේ මාලිකාමන්ට කේ නේද? ගීතා, චම්මි, රංගිකා, චතුරිකාව එකතු කරගන්න කියලා තියෙනවා. ස්තුතියි. ඊට පස්සේ චාමි අක්කේ මාවත් සින්දුවකට ඇඩ් කරගන්න. හා හොඳයි. දැන්නියකල මාලි බොඩින් ශාන්ත කුමාර ඔයාගේ මැසේජ් එකේ මං කිව්වේ සුබ දහවලක් මනෝ අපි දෙන්න අදත් අහගෙන ඉන්න කියලා තියෙන. තනු, ඔයාවත් ආතරෙන් එකතු කරගන්න. මං අද ෆෝන් එක දාලා ඇවිල්ලානේ. අතක් පැක් නෑ වගේ මගේ. හැබැයි ඉතින් පොඩ්ඩක් සනසීමේ හිටියා. ඔගොල්ලෝ මං වගේ වෙන්න ෆෝන් එක ගෙදර දාලා ඇවිල්ලා බලන්නේ වෙන සත් විඳගන්න. ඒ සනසීම විඳලා බලන්න ආසිතනවා. හයි, අපි සුරෝෂන් ගාමන්ට් එකෙන් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. සුමනා, ශ්‍රියානි, නිරෝෂලා, ලතා, පියුමි, නිරෝෂා, ඩිලාන්, ලීලා, ජීවනන්ද මේ හැමෝම එකතු කරගන්න කියලායි තියෙන්නේ. නිරෝෂ වෙන්න ඇතිනේ. දැන් නිරෝෂගේ මූන්නේ දික්කලානේ තියෙන්නේ. මම නම නිරෝෂා කිව්වනේ. නිරෝෂ පස්සෙන දැක්කේ නිරෝෂව කියලා. ඊට පස්සේ අපි යනවා කොට්ටාවට. වෙනදාමෙන් අතත් අපි ඔබගේ හඬැස්සීමට බලා සිටිමු කියලා තියෙනවා. ඔක්ටි ආඛ්‍යාත පිහිටවල ලස්සනට වාක්‍ය ගලපලා තියෙනවා. ජය මාමා, thank you. කල්දේන්නේ ලොකු බොස්ස, පොල් පොඩි බොස්, වරුණ, ලක්ෂ්මි මිස්, ධනුෂ්ක, මදුශංක, ජගත්, විජය, ඔයාලවත් එකතු කරගෙනම මේ සින්දු අහන්න යන්න. හාද? හානං හා. එකයි වෙනාඩි 37යි.

0: 7 ලකන රේඩියෝ ITN
1: දවල් එකයි වෙනදි 40යි
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට පැදී 2 වන්නක්

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ත්‍රී වී කිටිමියන්ත්‍රයක සාදම්බර හිමිකරයකු වන්න අදමාව තන්න බිතුව එකැකයි හතයි හයිසි හතනමයයි පන්සේ හැතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප්ටෙක් සෝලා වෝට පම්ස් අදම අවතන්න 0271 711 711 1 0705 93 5 93 7 හවස 4 වෙන්න කලින් මට මැසේජ් එකක් එවලා තියන්න.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: පසුව එකයි විනාඩි 48යි වෙලාව. මොකෝ කරන්නේ ඉතින්? මොකද කරන්න කියලා තැවුවම කේන්ති යනවානේ. හොඳටම වැඩ ඉන්න වෙලාවක, බිසි ඉන්න වෙලාව කවුරු හරි ඇවිල්ලා මොකද කරන්න කියලා අහුවම ගොඩක් අඩ කේන්ති යනවා. එතන වැඩේනේ ඉන්නේ යන්නේ. ඔය අනම් අනම් අහන්න ඒවට උත්තර දෙන්න වෙලාව නැහැනේ. එච්චරට වැඩ. එච්චරට කල්පනාවෙන් වැඩ කරන්නට තුති උපහාර පිණිස තමයි මම එක කිව්වේ. අපි ඔෆිස් එකේ තින්න. ආදරේ අහස තරම් කියලා කියලා තියෙනවා මේ දවස්වල නම් වැස්ස හැබැයි. ඒකට වැඩිය මනාප වෙන්න බෑ. මහියන් ගෙරින් සුපුනාගේ මැසේජ් එක මොකක්ද මේ කියන්නේ? එකම බන මඩුවක දීත් කියලා තියෙනවා. එකම බන මඩුවක බන අහන දවසක මෙතේ බුදුන්ටත් හොරෙන් මට උනේ නුඹ දිහා බලන් ඉන්න නුඹේක නිවන් යන්න. ඒකනම් වෙන්නේ නැහැ. එහෙම හොර කරන්න බෑ. ඒ කියන්නේ හිත ඔය ආශාව අත්හැරලා නෑනේ. බෑ බෑ බෑ බෑ. තව දුරයි නිවන. ඊට පස්සේ මේ තියෙන මැසේජ් එක කාගෙද කියලා බලමු. මහියංගනේ නේහා මොකද මේ කියන්නේ? ඒ දවසේදී පියවරුන්ගේ දින තිබුණ එක ගැන මතක් කළා වෙන්න ඕනේ. මේ පෝස්ට් එක ෂෙයා කරලා තියන්නේ. ලෝකෙම තාත්තව බදාගෙන සතුටු වෙනකොට මම අහස දිහා බලලා ඔයාව මතක් කරනවා. තාත්තේ අතත් මගේ හිතේ ලොකුම හිස්තන ඔයාමයි කියලා තමයි ඔය පෝස්ට් එකේ කියලා තියෙන්නේ. නේද? සමහර දරුවන්ට තාත්තා නැති අගය දැනෙනවා, ඒ අඩුව දැනෙනවා. තාත්තලා ඉන්න සමහරු තාත්තලා නෑ වගේ හැසිරෙන එක තමයි ඊළඟ කාරණාව. ඒ කියන්නේ නැති වෙනකම් බලන් ඉන්න එපා කෙනෙකුගේ අගය දැනෙන්න. හැම වෙලාවකම අම්මා තාත්තා ඔබ වෙනුවෙන් කරපු කියපු දේවල් කියව කියව ඉන්නේ නෑනේ. හැබැයි ඔබේ හිතට ඒ දේවල් දැනෙනවනේ නේද? ඔයා දැන් වැඩිහිටි මනුස්සයෙක් කියලා හිටියත් ඔයාගේ පුංචි කාලේ ඔයාට කිසිම දෙයක් කරගන්න බැරව ඉන්නකොට ඒ හැම දෙයක්ම කියන්නේ ඔයාගේ කැතකුණු වත ගාලා ඔයාට වැටෙන වැටෙන සැලේට ඔයාට නැගිටින්න අත දීලා අද ඔය ඉන්න විදිහට සිංහසයියාවෙන් ඉන්න ඔයාට හයිය හත්තිය දුන්නේ ඔයාගේ ආදරණීය අම්මා තාත්තා. ඒක නිසා තමයි පුළුවන් කාලෙදී ඒගොල්ලන්ට බැරි වෙනවනේ. ඒගොල්ලන්ට එතකොට අපි පුංචි කාලේ වගේ වෙනා නේද? ඒගොල්ලන්ට ඇවිද ගන්න බැරි වෙනවා, දහසක් දෙඩ තියෙනවා, අමතක වෙනවා, කේන්ති යනවා. පොඩි දෙයක් වචනයක් හදෙච්චක මං සෑහෙන කේන්ති යනවා, තරහ වෙලා ඉන්නා නේද? එහෙම තමයි අපිත් පුංචි කාලේ හැමනේ. ඒක නිසා ඔය ඒගොල්ලන්ගෙන් වෙන අඩුපාඩු ටික තේරුම් ගන්න පුංචි කාලේදී අපේ අඩුපාඩුත් ඒගොල්ලෝ ඉවසවනේ. එහෙම හිතලා පුළුවන් තරම් දුරට අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්න කාලෙදී ඒගොල්ලන්ට ඔයාලගේ ආදරය දැනෙන්න දෙන්න. එතකොට හස බලාගෙන කඳුළු සරන්න වෙන්නේ නැති වෙයි මං හිතන්නේ. හරි, ඊළඟ මැසේජ් එක බලන්න යන්න. මඩ පාත පැත්තට යන්නේ මම. ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, තේජාවූර්, පුංචි පුතා භාග්‍යාවිෂ්ක එක්ක සේරුවාවලින් කෙටිය සමරසිංහව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණේ. මේ කවුද මේ? සිහින මැදින් ඔබ වෙන්වී ඈතට ඇදුනා, හදවත පතුලේ රිදුම් තතින්ම දැනුණා, රාත්‍රිය පුරා නැතින් කඳුළු විතරක් ඉතුරු වුණා, මගේ මුළු ලෝකෙම පාළ සොහොනක් වුණා කියලා මදුශංක වෙලා තියෙන පෝස්ට් එකක්. කවුරුන් නිසා ඔයාගේ ජීවිතය පහළ සොහොනක් කරගන්න එපානේ? ඒක දිව්‍ය විමානයක් කරගන්න. ඔයා හිතන විදිය වෙනස් කරගෙන බලන්නානේ. කවුරුන් නිසාගේ ජීවිතේ නාස්ති කරගන්න එපා. එකයි වෙනාඩි කීයේ කියලාද හිතන්නේ? හා, එකයි වෙනාඩි 52යි යන්නේ.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Ekai venate panasayai.
2: Dekhya, sureke mumakatota. Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
1: ජුනි 23 වනදා සිද්ධ විනායකර් මහාවිද්‍යාලය මන්නාරම සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
1: අපේ මේ සිින්දුවාගෙන ඔල්ටයිම් බේට්ස් චාමි දෙවැනි පෑට යනවා මැසජයක් කියවලා තියන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: ශ්‍රී ලංකාව සෑම විටම කටයුතු කරන්නේ මධ්‍යස්ථව සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව බව අමාත්‍ය විජිත හිරත් මහතා පවසනවා. දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යරයා මේ බව ප්‍රකාශ කළා. අමාත්‍ය විජිත හිරත් මහතා සහ දකුණු සහ මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් එස් පෝල් කපූර් මහතා අතර සාකච්ඡාව පැවතුනේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී. අමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාවට ලබා දෙන නිරන්තර සහාය පිළිබඳ අමාත්‍යරයා ඇගයීමට ලක් කළා. මැදපෙරදිග යුදමේ වාතාවරණයේ හමුවේ ශ්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීමට ලබා දුන් සහාය පිළිබඳව අමාත්‍යරයා ස්තුතිය පළ කළා. ශ්‍රී ලංකාවේ ආරක්ෂිත හා ආයෝජනිතකාමී පරිසරයන් නිර්මාණය වී ඇති බැවින් අමෙරිකා ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු සඳහා ආරාධනා කරන බව අමාත්‍යරයා කියා සිටියා. ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර පවතින සම්බන්ධතාව යලින්ම අගය කරන බවයි කපූර් මහතා මෙහිදී කියා
2: සිටියේ.
1: ඔස්ට්‍රේලියා භූගත බංකරයක සිදු කළ වැටලීමකින් නිරටදී මෙතෙක් අත්අඩංගුවටගත් විශාලතම කොකේන් තොගය පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිඩ්නි නගරයේ බටහිර ප්‍රදේශයේ පිහිටා ඇති භූගත බංකරයක සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ටොන් 2.5

0: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

හවස දෙකයේ වෙනදි පහයි All time bits with Charmy අපි අපේ දෙවන පැය පටන් ගත්තා 0.7 0.3 0.5 0.7ට මැසේජ් එකක් එවන්න

0: මම තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැල්පනාක
1: Overtime Beats with Jami
0: සතියේ දෙනවල දවල් එකේ එදත් හව

හවස දෙකයි වෙනටිය කළහයි වෙලාව එසේ මනු තුනයි දශම පහෙන් හරි අනු තුනයි දශම හතෙන් හරි ඔයා මේ වෙලා වැහකරන්නේ ඕල් ටයිම් බේට්සෙත් චාමි මට මැසජයක් එවන්න හිතනවනම් ප්‍රෝග්‍රෑම් එක හංගින අතරතුරේදී කටයුත්ත එකතු කරගෙන 0.7003 0.95 0.97 හවස හතර වෙන්න කලින් මට මැසජයක් එවන්න පුළුවන් හරි සුබතහවලක් ඔයාට අපිත් ඉන්නවා කියලා බරුදල් පොලින් මේ මැසේජ් එක එස්එල් ප්‍රනාන්දු ලහිරු ශහනි නතාලේ ශනාරා දුමින්ද සයුරි ෂනල් මෙරොන් ඇන්ටන් වසන්ත මැක්සිමස් ඔයාලවත් ආදරෙන් මතක් කරනු චාමි අපි පහන් ගාමට ගෙනාව අහගෙන ඉන්න ගමන් වැඩ කරනවා කියලා තේනු නාලික අක්කා රෝෂිනි අක්කවත් එකතු කරගෙන සිංදුවක් අහමු මාතරේ නදේශානි ස්තුතියි මැසේජ් එකක් එව්වට සුබ දවසක් ඔයාට චාමියෝ කියලා තේනු සුබ දවසක් වේවා බතේක මාගලියෙන් ශාන්තා ගුණවර්ධන වැඩ කරන ගමන් කියලා තේනා නේද අපි ආරල එකතු කරගන්න ශාන්ත ගුණවර්ධන වෙන්නදී සුබ දහවලක් කුරුණෑගල ප්‍රසන්න කුමාර වයිෆ් නිම්නා තරුෂිකා චුරිදුව ආයුෂි දහරා ලස්සනවක් තාතරොයි අම්මයෝ මලී සංගීත එකමනන්ගේ සන්තිනි දෙව්මිනි හැමදාම හංගින්නවා කියලා තියෙනවා ලස්සනයි සින්දු කියලා තියෙනවා ස්තුතියි වෙනුවෙන් ඔයාට ඊට පස්සේ මට පේන්නේ අපිට හෝමාගමට යන්න වෙන්නේ හෝමාගම සුසිත් කා එක ස්ටාෆ් එක එකතු කරගෙන ඊළඟ සින්දුව අහමු කියලා තියෙනවා හැබැයි හින්දි සින්දුවක් ඕනේ කියලා තියෙන අපි හින්දි සින්දුවක් ඇහුවනේ යාළුවෝ සිංහල සින්දුවක් අහන්න දීලා හිමීට අහන්න දෙන්න හින්දි සින්දුවක් හොඳේ හින්දි සින්දුවක් ඉල්ලලා තියෙනවා බලමු ඊට පස්සේ මේ මැසේජ් එක කොහෙන්ද කියලා බලමු රන්දස ෆුඩ් සෙන්ටර් එකෙන් කළුතර උතුර අපි ප්‍රෝග්‍රෑම් එක අහනවා කියලා තියෙනවා කඩේ වැඩ කරන ගමන් ස්තුතියි ප්‍රෝග්‍රෑම් එක දෙන කමෙන්ට්ස් වලට ඔයාගේ ගෙදර අම්මා අසිත අයියා එකතු කරගන්න කියලා තියෙනවා thank you ඊට පස්සේ මේ කවුද කියලා බලමු සුබම සුබ දවසක් ශාමී අපි පිළියන්තල MLA ගාමට එකෙන් ලලිත් සර් සිසිල් සර් තනුජ මිස් කුමාරි අක්කා ගීත අක්කා මදු තිලින රුක්ෂානි ශ්‍රියානි වාසන රක්ෂා රමණී රූප මාමා ලක්මාලි වරුණ රෝෂිනී සහ මැෂිනාශී සිසිරයවත් අනිවාර්යෙන් එකතු කරගන්න කියලා තියෙනවා අනුෂ්ක බයයි නේ සිසරයට අනිවාර්යෙන් යාව විතරක් එකතු කරගන්න කියලා තියෙන්නේ අනිත් ඇගේ නම් මගරුණට කමක් නැහැ හැබැයි ඒ කියන්නේ සිසරය සරයි ඔය ෆස්ට් එකකුත් තේරලා තියෙනවා නේ අනුෂ්ක මොකද තියෙන්නේ කියලා බලන්න මිනිස්සු විවිධාකාරයි මිනිස්සු පුදුමාකාරයි hina moonu asse napurukam miturukam asse haturukam suba patum asse kohagakam e minissunge wenasa therum ganan jeevath enna ne man kochcharawat kiyanawan ithin kiyala de na handa guru උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි කියලා කතාවක් තියෙනවනේ මං ඉතින් ඒ උනට ඔයාලට එහෙම කියන්නේ නැහැ මිනිස්සු ආශ්‍රය කරලා ඉතින් ආශ්‍රය කරලම බලන්න වෙනවා රැවටිලා බලන්න වෙනවා පැරදිලා බලන්න වෙනවා හැබැයි එක සැරයක් වුණාට පස්සේ ආයෙයි වරද්ද ගන්න එපා හරි හවස දෙකයි විනාඩි 15යි

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 2:19
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: අයියේ ඔයා කියන විදිහට මේක ධර්මයෙන් විසඳන්න බෑ. එහෙම කරොත් එහෙම තව එකෙක් මේ වගේ කරන්න පුළුවන්. එතකොට අයියගේ බිස්නස් මගේ දේවාලේ. එතකොට අපෙන් ජීවත් වෙන ඇලන් වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ?
3: මම ඔයාට කියන්නේ ප්‍රශ්න උසලකාරින්ද කියලා. මං කිව්වේ ඒකට උත්තරේ හොයනකොට සංයමයෙන් උත්තරේ හොයන්න කියලා.
1: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
4: අන්න ඔයාගේ වැඩේ කරලා තියෙන ගානට කෙලින්ම කටුස්සගේ ටැංකිය ගැලෙව්වා. අලුතෙන් ටැංකියයි තඩු දෙකයි හයි කරලා දිනවා. දැන් වැඩේ දිනවා නිකන් කිරි කොයියා වගේ. කියලා
1: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0766 366 176 අංකයට

0: Lakhanda Radio ITN අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: හවස දෙකයි වෙනාඩි 22යි

හවස දෙකයි වෙනාට විසි හයයි වෙලාව සංකේ අලුත්ම සින්දුවේ ෆීමේල් වර්ෂන් එක තමයි වටහන්න දුනේ මන් ටිකකට කලින්. ඒක ගැන සෑහෙන තිබුණා නේද උද්‍යෝගයක්. මන් මැසේජස් ගොඩක් ගාව. සින්දුව ලස්සනයි කියලා. ඒ සින්දු සංකේ සින්දු තරිම ලස්සනයි නේ. අදිටිතක කියන සින්දුව අහලා බලන්න. ගෙදර දීම දැන් සෞඛ්‍ය ආරක්ෂිතව ඔයාට පොල් තෙල් හදා ගන්න ක්‍රමයක් තියෙනවද ලේසියෙන් කියලා හිත හිතානම් ඉන්නේ. මං ඒකට විස්තමක් කරගෙන යාවේ. තොලන්න. Doma Home Oil Maker ගැන මං කියන්න හදන්නේ මිලවෙන රුපියල් 84000යි. දැන් වැඳපළ තියෙන පොල් තෙල් වෙනුවට ගෙදර දීම පහසුවෙන් අලුතින් පොල් තෙල් හදා ගන්න පුළුවන්. සිංගල් පේස් විදුලියෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ Doma Home Oil Maker එක. ධාර්තාවේ ගත දින් පැයට බෝතල් 1ක් 2ක් 4 ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. පොල් තෙල් විතරක් නෙමෙයි සමහර කෑම වර්ග වලට සමහර බෙහෙත් වර්ග වලට උමනා වෙන තෙල් වර්ග ඒ කියන්නේ මොනවද? අබතෙල්, එඬරු තෙල්, කොහොඹ තෙල්, රටකචෝ, කචෝ, සූර්යකාන්ත වට්ටක මේ දේවල් වලනොත් වට තෙල් හදාගන්න උවමනාවක් කියලා තියෙනවා නම් ඒ වැඩේ පහසු වෙන කරගන්න පුළුවන්. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියාගන්න 011767979 ට කෝල් එකක් දීලා තව වැඩි විස්තර ඔයාලට ඕන නම් හොයා ගන්නත් පුළුවන්. හරි. ඒ අතරේ 07.03.93.5.93.7 මල් ළඟ දැන් තිරනම්බ එක. එකට මැසේජ් එකක් යවන්න හවස 4 වෙන කලින් යවුතින් මං කියන්න. නැත්තම් මං චාරුටයි චමිටයි බාර් දීලා යන්න යනවා. ජන්නම යනවා. හරි හරි. සුබ දවල්ක් වේවා කියලා දෙන මැසේජ් එක බලමු. අවිස්සාවේල්ලි හොටෙල් සර්ප්‍රයිස් එකේද. ඒක ඔයා ටයිප් කරලා තියෙන විදිහ. සර්ප්‍රයිස් ඉන්නේ මමු. එකතු කරගන්න අපේ බොස් සංදීප බාබු සුනිල් අංකල් සුදු පැන්ටි එකතු කරගන්න කියලා ශාම් තමයි මට මැසේජ් එක කරලා තියෙන්නේ. නැවත බලන්න වගේ මැසේජ් එක කොහොමද තියෙන්නේ කියලා. අනේ වාසනාව. ගල්පත පැත්තට යන්න. HKD ගමන්ට ගෙනින්නෝ මාෂා දෙල්හානි, කමල් දෙශාන්ත, දම්මිකා විනේතා චන්ද්‍ර, ලතා ශ්‍රියානි, එරන්ගේ ගානි කාන්ති මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න දුමින්ද මැල්ලත්ත අද තමයි වගෙනම හරියට හොයාගත්තේ. කුවටලින් ප්‍රියන්ත, වයිෆ් කාන්ති, ජාල කපුවත්තේ මාලනී අක්කවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. චාමී අපි තින්නවා යමී ප්‍රඩක්ස් පොත්පිටිය වාත වෙන සමන්ත, thank you මැසේජ් එකක් එව්වට. යටියන්තොට ඉහළ පරුසැල්ලේ අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඔය මේ සමහර නම් මේවනවනේ අර නිකම් පාතාලේ වගේ මං කියන්න යන්නේ. ඒ නම් ප්‍රසිද්ධ කරන්නේ මං. ඒක නිසා මට එහෙම නම් මෙවන්න එපා. කරුණාකරලා වගේ දෙමව්පියන් දාපු ලස්සන නම් එවන්න ප්ලීස්. හවස දෙකයි වෙනාටි දෙහයි.

0: දෙකයේ වෙනාට 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: මූඩ් එක අහුලෙන්නම් ඉන්නේ. එන්නානේ මම්මේ ලස්සන සින්දුවක් හොයාගත්ත අහන්න දෙන්න. මේ සින්දුවට පස්සේ හරි මූඩ් එක ෆික්ස්.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වනාටේ සාදායි
2: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
3: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
4: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා. මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
5: හිනා වෙවි සින්දු අහන්න. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
6: Evening Drive with Chamit and Chan.

0: මම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට රීදා වයි බී එකිට මික්ස් වෙනවා.

0: හෙදෝර ගගේ තලනහි නහ දෙමවි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
1: ලකඳ රේඩියෝ ITN
3: හවස දෙකයේ වෙනාඩි 46
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
5: ඉවරයි TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: හැදිලා තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Charlie.
2: Suno na sange mal mal.
0: හවස දෙකයි වෙනාටේ හතලිස් හයයි වෙලාව. ටික වෙලාවක් මං කතා නොකර හිටපු නිසා වැස්සක් පෑවෝ වගේ හැඟීමක් ආවද? පොට්ටක් ඉතින් මම සින්දු ටිකක් අහන්න දුන්නා නේ වැඩිපුර. කෑගල්ල පැත්තට යනවා මම මැසේජස් බලන්න ඇවිල්ලා. අරන්දර දිනේෂ් මණ්ඩාගල, ඉන්දිකා ප්‍රියදර්ශනී, තිසර මණ්ඩාගල, හංසනී මණ්ඩාගල ඔයාලව එකතු කරගන්නවා. චාමි අපි බණ්ඩාරගම උමා ගමන්ට් එකෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. බොස්පොතික කුමාරී, නිරෝෂා, ශ්‍යාමලී, රංජනී, චන්ද්‍රිකාව එකතු කරගන්නම්. ඊට පස්සේ මේ මැසේජ් එක සුබ දවසක් චාමි, කාලෙකින් නේද කියලා අහලා තියෙනවා. කාලෙකින් කියන්නේ ඉතින් ඇත්තටම කිව්වොත් තියෙන දවස් දෙකකින්. අත නම් වහිනවා හොඳටම කියලා තියෙනවා. අංජන ජයතිලකගේ මැසේජ් එක නේද කියනවා. වේගය අතල කරගන්න එපා, යන්නේ ඉස්සරහට නම් බඩගාගෙන හරි කමක් නෑ. යන්න ඉස්සරහටම කියලා තමයි මැසේජ් එක කියලා තියෙන්නේ. ඒක ඇත්ත නේද? ඊට පස්සේ අබුදාබි සරත් අයියා කියලා තියෙනවා. ඔයත් අහගෙන දෙන්නේ. අටත් අපි ලස්සන සින්දුවක් අහන්න දෙනවා. මේ මැසේජ් එක අපිටත් සින්දුවක් දෙන්න කියලා තියෙන්නේ. ඕල් ටයිම් එකට වැස්සත් එකතු වුණාම මඩුවනේ කියලා තියෙනවා. හෑ? විනුවත් ගුඩ කැනට අඩටයි සිදකගේ මැසේජ් එක. ලස්සන සිද්ධක් දෙන්න ලක්මල්, තරෝෂ, රවිඳු, පාලිත, කුමාර, ශහන්, ලසන්තිකානන්ගේ, ශ්‍යාමලීනන්ගේ, තරිඳු ඇතුළු කැනටීම් එකම එකතු කරගන්න කියලා තියෙනවා. අද නිහල් මාමා හොරට වැරට ඇවිල්ලා නෑ කියලා කියන්න කියලා තියෙනවා. ඒ බොස්ට ඇහෙන්න දැයි එහෙම එහෙම මැසේජස් වන්නේ පානේ. මටත් හැබැයි ඔන්න එක නොකියන්න තිබ්බනේ. අපි හරි කුරිරුයි. නිහල් මාමා තරහ වෙන්න එපා, හෙට වැඩට එන්න. චම්යකි සපුමල් වෙන බට්ටි වගේ මැසේජ් එක ඊළඟට මන් දකින්නේ මේ. මෙවලාවේ සද්දට මහගෙන ඉන්නවා කියලා තියෙනවා. රොෂාන් කැරේජ් එකේ ඔක්කුමලව එකතු කරගන්නම්. රොෂාන් අයියා, නෙළුපුල් මල්ලි, සංජු මල්ලි, අම්මා බිසෝමෙනගේ තාත්තා උදේනිස්, ඕෂණී, තරුෂ පුතා, ලක්කඩාර හැමදෙනාම එකතු කරගන්න කියලා තියෙන්නේ. චමිලයි අතින්නා කියලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ මැසේජ් එක චමිලගෙන් නේද? අම්මා තාත්තා මල්ලි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ලිහිණි වස්කමුවෙන් හැමදාම අහන් ඉන්නා කියලා තියෙනවා. ප්‍රෝග්‍රෑම් එක ස්තුතියි වහට. හයි චමි, කොහොමද? සුබ දවසක්. එසේම වේවා. සත්‍යෙටම ලක්කඩ හන් ඉන්නේ කියලා තියෙනවා. අනුරාධපුර එයාපෝට් රෝඩ් එකේ සංජීව දෙසනායක අනුරාධපුර එන්නේ නැද්ද කියලා අහනවා. මං අනුරාධපුරේ ආවනේ කේසතිය 2:49:49.

ඔබත් අදම මිලදී ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ඩෙංගු තවදුරටත් අධි අවධානම් තත්ත්වයේ පවතින බැවින් පරිසරය පිරිසිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
2: වැසි තත්ත්වයේ නැවත වර්ධනය වෙමින් තිබෙනවා. මෝසන් වැසි තත්ත්වයේ ශීඝ්‍ර වෙමින් තිබෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් ඇතුලේ අපි පහුගිය දවස්වල ශ්‍රමදාන කටයුතු සිදු කරත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ වත්ත මම ඊයේ සුද්ධ කරගත්තා මගේ මට ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මේ ඇති වෙන කාලගුණයේ වෙනස්කම් තුළ මේ මෝසන් වැසි තත්ත්වයේ ඇතුලේ නැවත තමන්ගේ පිරිසුදු කරපු වත්තේ උනත් පිරිසුදු කරපු පරිසරය ඇතුලේ උනත් නැවත ඩෙංගු කීටයන් බෝ වීමේ ඉඩකඩ වැඩි. 20 වෙනිදා දක්වා මේ සිදු කරපු ශ්‍රමදාන වැඩසටහන් වලට සීමා නොවි මේ මොහොතේ සිට ඔබේ පරිසරයන් ඔබ ගැවසන තැන් ඔබ ඉන්න ස්ථාන මේ සියල්ල අවධානය යොමු කරලා ඩෙංගු රෝගීන් එහෙම නැත්නම් කීටයන් බිහිවන තැන් පරීක්ෂා කරලා බලලා ඉතා ඉක්මනින් ඒවා විනාශ කරන්න මැදිහත් වීමක් කරන්න මේ පිළිබඳ අපි මෙතරම් අවධානය යොමු කරන්නේ. මේ ඇති වෙලා තිබෙන තත්ත්වය තවදුරටත් වර්ධනය වුණොත් සෞඛ්‍යංශ අප සමග සාකච්ඡා කරන්නේ දැනටමත් කරුණු වාර්තා කරන්නේ රෝගී තත්ත්වයන් වෙනස් වෙමින් තිබෙන ඒ රෝග ලක්ෂණ වෙනස් වෙමින් තිබෙනවා වාර්තා වෙන ආකාරය. ඒක නිසා මෙහි තියෙන අවධානම් තත්ත්වය වැඩි. මේ අවධානම් තත්ත්වය හොඳින් තේරුම් අරගෙන පුරවැසියන් විදියට ඉදිරි කාල සීමාව තුළ අඛණ්ඩව ඔබ ඉන්න ස්ථාන පරීක්ෂා කරලා ඩෙංගු කීටයන් බෝවන ස්ථාන ඉතා ඉක්මනින් විනාශ කරලා ඔබත් ඔබේ දරුවන් අපි පුරවැසියන් විදියට රැක ගැනීම වෙනුවෙන් රැකබලා ගැනීම අපේ මැදිහත් වීම කරගමු. රජයේ වෙනුවෙන් නිරන්තර මැදිහත් වීම සිදු කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා සුවිශාල වැඩපිළිවෙළක් මේ වටත් ක්‍රියාත්මක කරනවා. නමුත් අපි කවුරුත් සෞඛ්‍යංශයට බාර දීලා සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දීලා රෝහලට බාර දීලා විතරක් පාඩු ඉන්න එපා. අපි ඔබෙන් අවධාරණය කළ ඉල්ලන්නේ මේ ඇතිවෙමින් තිබෙන තත්ත්වය ඉතාම ඉක්මනට සමනයට පත් කරගන්න ඕන, පාලනය කරගන්න ඕන. ඒ සඳහා පුරවැසියන් විදිහට ඔබගේ සහයෝගය රජයට ලබා දෙන්න.
1: බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය කීර් ස්ටාම අග්‍රාමාත්‍ය ධූරයෙන් සහ කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය

0: ග්‍රාමාත්‍ය ස්ථාම දුරෙන් ඉල්ලා අසුහොත් ඇන්ඩි බර්න්හැම් කම්කරු පක්ෂයේ නායකත්වය හා ග්‍රාමාත්‍ය දුරයට තේරී පත්වනු ඇති බවටයි දේශපාලන විශ්ලේෂකයින් මත පළ කරන්නේ. මෙලක ලක්කන ප්‍රවෘත්ති පස්සරු හතරට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: ලස්සන සින්දුවක අංගිට යන්නේ. ඒ වගේ සින්දුවට හැම දවසකම අහන්න ඕන නම් හරියටම දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව ඇහුවා නම් හරි. හස තුනයි විනාඩි 13යි.
1: ලාංකේය විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න. අදම අමතන්න. 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.
2: ಕೃಷಿ ಕ್ಷೇತ್ರයට ನವ ಪನಕ್ ಲಭಾ ತೆಬಿನ್ ಕಸಾಕಲ ಪ್ಲಾಂಟೇಷನ್ ಮಗಿನ್ ಅರಂಭ ಅತಿ ಪ್ರಧಾನ ವ್ಯಾಪ್ರತಿ ಅತರ ಒಬಟ ಸಮೀಪ ಕಸಾಕಲ ಗ್ರೀನ್ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯ ಇತ ಅಡು ಮಿಲಕನ ನೆಟತೆ ಒಬೆ ಪಸು ಮೀಟ ಸಹನಯಕ್ದ ಮಸಕಟ ರೂಪಾಯಿ 25000ಕ್ ದಕ್ವ ಮಿಲತಿಗೆ ನೇಮ್ ಸಂದಹ ನಯ ಸಹನಯಕ್ದ ಹಂದುನಾದುನ್ ಏಕಮ ಸೂಪರ್ ಮಾರ್ಕೆಟ್ ಚಾಲಿಯೈ.

0: හැම දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
4: ලකාණ්ඩ රේඩියෝ ITN.
5: හවස 3:15 වෙලාව. දයාලෝත් එක්ක ඉන්නකොට පාටි සෑම තියෙනකොට ඒකල කියලා තියෙන දොර ලස්සන සින්දු කියන්න පුළුවන් අද අනිවාර්යයෙන්ම සින්දුවක් කියන්න ඕනේ කියලා. අපි දැන් එහෙම කතාවක්වත් කියලා නැහැ. හැබැයි ඔයාට පුළුවන් ලස්සන සින්දු කියන්න නේද? ඒකේ වැඩක් ගන්නව අදහසක් ඉතිලා නැහැ. දැන් මොන චාන්ස් එකක් තියෙනවා? ඔයා වයස අවුරුදු 50ත් අතර නම් ඔයා ආසම සින්දුවක කැමැතිම කොටස රෙකෝඩ් කරලා 0.7.6 366ට WhatsApp message එකක් දාන්න බලන්න. සමහර විට වාසනාව මෙතනින් පෑදෙන්නත් පුළුවන්. අවස්ථාව මග අරගන්න එපා හොඳ? 0.7.3.3.5.3.7 මේ වෙලාවේ මල්ලගේ තියෙන නම්බර් එක කියලා දන්නවනේ. ඒකනේ මේ හෝගල මැසේජස් එවන්නේ නේද? බලමු කාගෙද මේ මැසේජ් එක කියලා. අසර සම්පත ඇදරමුල්ල ඔයා මොකද මේ කියන්නේ? ලෝකෙම අත ළඟ. අතැගලි තුඩගෙන් එහා මෙහා යන පුංචි තෙරයක් මත දැන් මුළු ලෝකයම එකම බහලකට එකම මොහොතක එකම පවුලක අයත් වෙනස් ලෝකවල ඈත අය අත ළඟම ළඟම අය දුර ඈතක. ඒක ඇත්තනේද? අපි ඉතින් හරිම බිසීන් අපිට ෆෝන් එක කොච්චර වැඩ තියෙනවද? එහෙම වෙන්න එපා. කවුරක්වත් කියන්නේ කිසිම දවසක මුණනග හැවුණු ඔයා දන්නේවත් නැති නිකන් නමකින් දන්න කෙනෙක් ඔයාගේ පෝස්ට් එකට ලයික් එකක් දානකම් බලන් හිටියට ඔයා ගෙදර දරුවෝ ඇවිල්ලා කෑවද බිව්වද කියලා සමහර වෙලාවට දන්නේ නැහැ. අම්මා තාත්තා අසනීපෙන්ද කියලා සමහර වෙලාවට දන්නේ නැහැ. කූඩු වෙලා ඉන්නේ කාමරවල ඉන්නේ සමහර අය. ගෙදර ආවට පස්සේ හොයා ගන්න නැහැ කන වෙලාව දන්නේ නැහැ. නේද? එහෙම ඉන්නව සමහර බෝඩින් කාර්ය වගේ තමන්ගේම ගෙදර. එහෙම වෙන්න නරකයි. හරිද? වැදෙන තැනකට වැදෙන්න කියලා කිව්වේ වැදුනානේ. මන් දන්නානේ. එහෙම වෙන්න එපා. ගෙදර ඇත්ත එක සතුටින් සමාදානෙන් ඉන්න. සුබ දවසක් චාබි ඔයාට. වැඩ කරන ගමන් ලක් අඳහගෙන ඉන්න කියලා චින්තක කොරියාවෙන් යපු මැසේජ් එක. බෙනිද ඉන්නවා අචිනි දුව කුසිදි ලොකු පුතා මෙන් දද පොඩි පුතා ගඟුල් ඔයාවත් අතරින් එකතු කරගන්න. සුබ දවසක් ලස්සන සින්දුවකට අපිත් එකතු කරගන්න. මහත්ය ජූඩ් කුමාර අයියා මිනෝල් ඩිෂානි අනෝෂා කංචුක්කුලියන් කියලා තමයි තියෙන්නේ. එහෙම නම් කදමයි යවුවේ මං. කොහි පළාතේද ඒ නොත නොත්කමට සමාවෙන්න කොහෙද කියලා මට කියන්න. යටි අන්තට සීපොත් ජනපදයේ චතුනි නේත්‍රාවගේ මැසේජ් එක. ලස්සන සින්දුවක් අහන නංගේ ධනුෂි දෙදුලංගනාවත් එකතු කරගන්න කියලා තිනවා. හායි චතුනි, අද ඔයාට මට මැසේජ් එක එව්වේ. තැන්ක් යූ. හායි අකේ, මාත් ඉන්නවා අචානු රත්තොටින්. ඊළඟ සින්දුවට එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ චාමී සුබ දවසක් වේවා ඔයාට. හොඳටම වැස්ස අපිට කියලා තියෙනවා. අපිත් වෙනද වගේම අහගෙන ඉන්නවා කියලා තියෙන්නේ. කෑගාලෙන් උදේශිකා ධෝනි රිසිනිවත් එකතු කරගන්න ඊළඟ සින්දුව අහන්න. ඊට පස්සේ කවුද මේනි කියලාත් බලමු ටක්කාලා. ලස්සන ගීතයකට අපිත් ඉන්නවා. ජා ඇල ඇන් ඉරෝෂණි පවුලයාත් එක්ක කාන්ත ඉන්නවා. ඉසුරු මල්ලි සිල්වටේච. මොකද මේ කියන්නේ? හින උනොත් එක දවසක් හතවසක් අඬනවා. සොයා ගියත් සනසීමක් එහි කඳුළුම තියෙනවා. හිත අපෙත් හැට දවසක් සුබ වේ යයි සිතනවා. අහුව නමුත් ඒ දවසත් මිරිඟුවකයි සිතනවා. මම මේකට විරුද්ධයි ස්වාමීනි. මෙහෙම හිතුවින් ඉතින් අපිට සතුටෙන් ඉන්න බෑ නේද? අපි බලන් ඉන්නවා නම් හෙට කියන දවසේ සතුටෙන් ඉන්න. හෙට කියන දවසේ සනසීමෙන් ඉන්න. මතක තියාගන්න හෙට කියන දවස කවදාවත් එන්නේ නැහැ. හෙට කියන්නේ හැමදාම හෙටක් තමයි. ඒක හරි අවිනිශ්චිත දවසක්. හැබැයි අපිට බලාපොරොත්තුවක් ඉතුරු කරලා දෙනවා හෙට කියන අනුමානය. හැබැයි ඊට වඩා කෝකටත් හොඳයි නේද මේ අපි හුස්ම ගන්න තප්පරේ ඔයා සතුටෙන් ඉන්න ගානේ? දුක් වෙන හේතු ඔච්චරට තියනවාද? අර කන්න නැති උද්දෙන් පීඩාව දෙන මිනිස්සුත් එක්ක ඔයාට මොනවද නැත්තේ? සතුටෙන් ඉන්න. 3:19.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: හවස 9 වෙනාට 22

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ලකාණ්ඩ රේඩියෝ ITN.
1: තුනයි විනාඩි 23 වෙලාව. කවියක් තියෙන එක කියවගන්න පුළුවන් ඉද කියලා මම මේ බැලුවේ. වේයන් ගොඩින් දීපා බලමු ට්‍රයි එකක් දීලා. රෑ කරුවල සමගින් මෝසම් වැසි ඇවිත් දඟකම් කරයි දස අත සොලන් හමාරෙත් ගත සිත සිසිල් කරවයි බැලිකම සමග වෙත් පිනවයි අපේ දෙසවන චාමි ඕල් ටයිම් සමග ඇවිත් කියලා තියෙනවා. අර කියම් බතේ හරි වෙනස්සනයි. Thank you. සුබ දවසක් කරාට අපිවත් සෙන්දකට එකතු කරගන්න අනුව කලතරින් ගීතික නන්දන ගනාත මින්දෝදි ශශිනී වලව එකතු කරගන්න. මම මේ ටෙක්ස්ට් මැසේජස් පැත්තට ආව මට කියන්න බැරි වුණානේ. යසයි දැන් හරි කිව්වනේ. මහයගන මාපාකඩ 2190 ජයලංකා ගම්මන්ට් එකේ. මම ලියුමක් එවයි කියලා හිතාගෙන මේ මුළු ඇඩ්‍රස් එකම කිව්වා යා. බොස් ඇතුළු වැඩ කරන්න හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. දානේ චාන්දනී රසිකා අනුලා දයා ලක්ෂිකා කරුණා ඇතුළු හැමදෙනාටම මම සින්දුවක් අහන්න දෙන්නම්. ඊට පස්සේ වෙලානගමින් නවරත්නනේ දාද නම වැඩියට ටයිප් කරලායිද කලබල ආක බලබල මැසේජ් එකක් මට එව්වේ ඔයා. සර්ව වෙල පැත්තට යන්න. කේටිය සමරසිංහ සමග යාළුවෝ කෝමලව එකතු කරගන්න කියලා තියෙන එතන යාළුවෝ ගොඩක් ඉන්න නිසා ඉතින් නේද. චාමි මමත් ඔයා අහගෙන ඉන්නේ. රත්නපුරේ එරන්නේ තමරා කුමාරි ඔයත් මම අහන් ඉන්නවා කියලා තිබ්බට ස්තුතියි. මේ සින්දුව මතකද ඔයාලට? සහස්‍රය ඇසිස්ට සින්දුව.

විනාඩේ 28 වෙලාව. 0.7 0.3 0.5 0.7 අපි මැසේජ් නම්බර් එක. හයි, කොහමද? මාතාන කොහමද? අපි නම් හොඳින්, පොඩ්ඩක් අසර තෙමුණට. ලකඩහගෙන ඉන්නේ ඊළඟ සිද්දුවට අපිවත් එකතු කරගන්න කියලා කරුණාකරින් චම්පි ඔයා එවපු මැසේජ් එකේ මං කිව්වේ. හයි අක්කා, අපිට සිද්දුවක් දැම්ම. මල්ෂා ඉන්නවා කියලා තියෙනවා. බෙලි අතේ තිලින රණමුක ආරච්චි තමයි ඉන්නම. වයිෆයි එකතු කරගන්නම්. හෙමස් එකේ නෙළු මෝඩ් එකේ ඉන්නවා කියලා තියෙනවා. එයා එකතු කරගන්නම් හනේ. ඊට පස්සේ කොහෙද දන්නද යන්නේ? දන්නව නැති මං කියන්න ඕනෙත් නෑ ඉතින්. හැබැයි මල්ලගෙන මේ මැසජස් එක තියෙන එක නිසා අලව පැත්තට යන්නේ. ගුණසිරි කුලහස්සගේ උපාලි ඉන්නවා පාඨමිනී, උදය කුමාර, වසන්ත, සමන්, අතුල, සමිතා, නිලන්ත, නිමේ නිලන්ති. ඊට පස්සේ ඉන්ද්‍රලතා දෙමුතු එකතු කරගෙන සිද්ධා ගන්න පුළුවන් ද කියලා අහලා තියෙන්නේ. චාමි මාත් ඉන්නවා. චන්දේ මහවත්ත පස්සේ රඳවට කවි සිතක් පහළ වුණේ නෑ වගේ මං හිතන්නේ නේද? අත කවියක් කියවලා නෑ ඔයා. හිතරි දුන්නද මොද දීප මට කවියක් කියවුවනේ. ප්‍රශ්න ඇති කරන්න නන්නේ. චාමි, අපිටත් ලස්සට සෙන්තුවක් දෙන්න කියලා නුවරින් සංජීව මැසේජ් එකක් කියලා දෙන්න. ඊට පස්සේ කැකුලාවල්ට ගියාම රත්නක හඳව සුනිලා චාංගනී ස්වර්ණි වේගතු කරගත්තා. රිකෙල්ල ගස්කරට ගියාම ඉෂාරේ නෑ පැත්තේ ඔවිඳු සහනාරියවත් එකතු කරගන්න කියලා තියෙනවා. දැන් මාව කියලා කිව්වහම වාගේ නම් ඉතින් මේකේ නෑනේ. වාගේ නම මොකද්ද? ඔවිඳුද? මං ගෙස් කරන ඔයා ඔවිඳු කියලා. හවස 3:30 වෙලාව මැසේජ් එකක් එවනවා ඉක්මන් කරන්න.

0: දස තුනයි වෙනාඩ දෙස් අතරයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: මම හිතන දේවල් වරදිනවා කියලා මන් තේරුම් ගත්තේ අද. මං හිතුව මේ වැස්සත් එක්ක අද නම් මැසේජස් අඩු වෙයි. මට කතා කරන්න දෙයක් නැති වෙයිද දන්නේ නැහැ කියලා. නෑ මට කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා. එතකොට මට මැසේජස් ගොඩාක් තියෙනවා. බලන්න ඉතින් නේද? ආදරයට බොහොම ස්තුතියි. බලමු බලමු බලමු මැසේජස් ගොඩාක්. ගොඩ ගහලා තියෙනවා. ට්‍රැෆික් එකේ ඉන්න වෙලා තියෙනවා ලටනේ. පටක් කොමින් හෝ. සුභ සන්ධ්‍යාවක් චාමිනන්ගේ ලස්සන සින්දුකට අපිවත් එකතු කරගන්න. හොරණින් ඉනෝකා උපාලි දුව සිතුවත් එකතු කරගත්තා. හයි කොහමද ආට? මං හොඳින්. ලක්කඩාගෙන ඉන්නේ ඊළඟ සින්දුවට එකතු කරගන්න. කුරුණෑගලෙන් චම්පි අනිවාර්යෙන් මං වට ලස්සන හින්දි සින්දුවක් නැස්ති කරා. මං මොනරාකල නිෂානේ බොයෆ්‍රෙන්ඩ් ප්‍රසාද් අයියා, අක්කා කුෂානී, නංගි රෂානී, අම්මා තාතා අක්කෝයාවත් එකතු කරගෙන ලස්සන සිද්ධා කවම කියලා තියෙන්නේ. ඊට පස්සේ මං ආයි යනවා. දැන් ආයි වට්ස්ඇප් එක ෆුල් වෙලා තියෙන්නේ. අපෝ බලමු. චාමි සුබ සන්ධ්‍යාවක් ඔයාටත්. අදත් අපි වහගෙන ඉන්නේ කියලා නිෂූ ඔයාපු මැසේජ් එක. සමහර මාර්ග වැහෙන්නේ ඔයා වෙනුවෙන් තිබෙන සුදුසු මාර්ගයට ඔයාට මඟ පෙන්වන්න වෙන්න පුළුවන් කියලා ලස්සන පෝස්ට් එකක්, වැදගත් පෝස්ට් එකක් කියවලා තියෙනවා. අපි බලමු මොකද කියන්නේ කියලා. ඔයාගේ ජීවිතේ නිර්මාණය වෙන්නේ 50%ක් ඔයා කරන දේවල් වල බලපෑමෙන් වගේම ඔයාට පාලනය කරන්න බැරි සබාධාමය බලපෑම 50%ක් එකතු වෙලා. ඔයාගේ ජීවිතේ නැවතත් නැවතත් ආයාසකින් දේවල් කරන්න යනකොට ඔයාගේ වැරද්දක් නැතිවත් ඒ දේවල් වල දොරවල් සබහා ධර්මයේ වසහ දානවා නම් සමහර වෙලාවට ඔයාට සුදුසු ඒක නොවෙන්න පුළුවන්. දේවල් සාර්ථක කරගන්න උත්සාහ කිරීමේ ප්‍රශ්නයක් නැහැ. නමුත් සමහර දේවල් වලට බාහිර පරිසරයේ ඔයාට නැවත නැවතත් අවසර නොදෙන්නේ ඔයාට සුදුසු දේ එතන නොතිබීම නිසා වෙන්න පුළුවන්. ඒක නිසා සමහර අවස්ථාවලදී අල්ලගෙන ඉන්න පුළුවන් උපරිම දුරත් අත්හැරලා දානුන අවස්ථාවන් පිළිබඳව ස්වභාව ධර්මයේ ලබා දෙන ඉඟි සහ හදවතේ හඬට සවන් දෙන එක ඔබට නිදහසට හේතුවක් වෙනවා කියලායි නිෂු අපිට මතක් කරලා දෙන්නේ. මසුරන් ටිකක් හොයාගත්ත දවසකට මම ඔයාව හොයාගෙන එනවා මැලේසියාවට. හරි ලස්සනයි අනේ. Thank you Nishu. මේ සින්දුවත් අහන්න දීලා මං එන්නද එහෙනම්? 3 වෙනාදී

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 9:40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
1: ටේකියා සුරකි මුමකටට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
6: ජුනි 23 වනදා සිද්ධවිනායකර් මහාවිද්‍යාලය මන්නාරම. සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
0: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ටේක්යා සුරේකි මුමගතොට.
7: ලුකයියා මාරෙ වෙඩනේ ඌනේ දොක්කි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
8: මෙමරි ලොස් කෝල්ද ඩොක්ට යාද සුන්නද?
7: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අයියා මට.
8: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියෙනවානේ.
0: හිනා වෙවි සිංදු අහන්න FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
9: Evening drive with Chamit and Charu.
0: Sama anugrahaya.
9: Marksman samuha vyapare vithin genwa pitaharana dan navanimawakin ena domaswantri wikitime yantrika sadambara himikaruwe kuwanna. Adumama tanna 21.1
10: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
0: ලකන්ඩ රේඩියෝ ITN සතියේ දිනවල දවල් එකට All Time Beats with Chami.
1: හවස 9:42යි. අපිත් ඉන්නවා කියලා අරව් අලව්පුර මක්කරි වෙනගන්නේ කිව්වේ. අලව්පුර අපරල්ලකේ ගෑනු දරිවියෝ ටික එකතු කරගන්න කියලා දර්ශනී කුමාරතුංග මට මැසේජ් එකක් එවලා තිබුණේ. ඊට පස්සේ පොකුණුමිට සංජීවනි මං ගෙස් කරා ආගෙ වෙන්නද කියලා මේ මැසේජ් එක. මහත්තයා දමින්ද පුතාලා දෙන්න සඳළු සහ රශ්මිතව එකතු කරගන්න කියලා තියෙනවා. මොකද්ද මේ කියන්නේ? යාළුවෙක් වුණත් නෑදැයෙක් වුණත් ඔයාව ගණන් ගන්න නැත්නම් ඔයාව මග හරිනවා නම් දෙපාරක් හිතන්නේ නැතුව අත්හැරලා දාන්න. මොකද අපි වටිනාකමක් දෙන්න ඕනේ, අපිට ආදරය කරන අපිව වටින මිනිස්සුන්ට විතරයි කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා මෙහෙම දෙයක්. නියගලා පිටතට හරි ලස්සනයි, ඒත් ඇත්තටම විසයි. සමහර මිනිස්සුත් ඒ වගේ කතාව පෙන්ව සුදුරුයි, හදවතින් හුඟක් දරුණුයි කියලා තියෙනවා. ඒගොල්ලෝ ඉතින් ආශ්‍රය කරලම තමයි තේරුම් ගන්න වෙන්නේ නේද? ඔයාට අපි වමතකුණාට අපිට ඔයාව මතක් වුණානේ කියලා මට මැසේජ් එකක් කියලා තියෙන්නේ. කවුද? රයි ගොමින් සරා චන්ද්‍ර ඩයස්. ඇත්තනේ නම් අමතක වෙන්න ගියා, ඒත් අමතකුණේ නැහැ. මැසේජ් එක කිව්වද කියලා තියෙනවා. චානුරත්තොටින් කිව්වානේ, මම ඉතින් ආයි කිව්වා. ඊට පස්සේ අපිටත් ලස්සන සිද්ධාක් ඕනේ. පල්ලේ වත්තේ නේචර්ලන්ඩ් ගාමන්ට් එකේ කට්ටියෝ මේකතු කරගෙන ලස්සන සින්දාක හමු කියලා නිරෝෂා එවපු මැසේජ් එකට ස්තුතියි. ඊට පස්සේ සුබ දවසක් අපි පම්බල හෙළපොචුන් එකෙන් ලස්සන සින්දකට එකතු කරගන්න. ශාලිකා ලක්මිනී චම්රා ඉන්දු සරෝජනී නදී පෝෂිනා ලස්සන නමක් එයාවත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ චාමි අම්මෝ මැසේජස් ගොඩාක් කියලා තියෙන මන් දැක්කේ නෑනේ. පරාද මේක දැන් ආයෙම නොකිය ඉන්න තුෂාරේ. මම දැක්ක මැසේජ් එක නොදැක්කසේ යන්නද? ඈ පොල් ගහල රංජි ඔයාලව එකතු කරගන්න කියලා තියෙනවා. සුරේකා සාසාකර අයව හමු වුණා කියලා තියෙනවා. හසදරා දෝනි වැටිලලු බලන්න ඉතින් ඕප දූපණේ. අපි නම් අහන්න කැමති නෑ. ඒත් ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ වැටිලනේ. වඩුමඩුවේ සුදු අයගේ නම හොයාගත්තලු. එයාගේ ඇත්තම නම ප්‍රේමදාස. ප්‍රේමදාස මහත්තයා ඔයාව එකතු කරගන්න. ආදරණීය බෙන්ද චෝටියක් අවත් එකතු කරගෙන මන් දන්න ඔය වඩමඩුව අපිට සත්‍යෙට මහගෙන්නවා කියලා. ලස්සන සින්දුවක් අහන්න දෙන්නම් ඊළඟටත්. හරිද? මම මැසෙජ්ජ කැන්න පඩක් වුණා කියලා සෑහන දෝස්මුට අත්තියනවා. එල්වට හිතරද වඟකොට සැලේ කියලා. නැත නැත නැත. අඩ පොඩ්ඩක් හිත පොඩ්ඩක් හෙට විටුණා. හවස 3යි විනාඩි 45යි. තව විනාඩි 10ක් මං ඉන්නවා.

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN.
1: හවස 3යි විනාඩි 48යි වෙලාව. වැස්ස නිසා වෙන වැඩ කරන්න බැරි නිසා මට මැසේජ් එකක් එවුවද? මැසේජස් ගොඩායි නේ වෙනදටත් වඩා වැඩි. ලස්සන සින්දුවක් දෙන්නානේ. මම මලිති මත්ය කොටින්. හරි මලිති අපි ලස්සන සින්දුවක් අහන්න යන්නේ. ඊට පස්සේ චාමි සුබ දවසක්. වැස්ස උනාට හොඳටම වැඩ කියලා තියෙනවා. අපිටත් ලස්සන සින්දුවක් අහන්න දෙන්න කියලා ගාත්මි මට මැසේජ් කරලා තියෙන මාධ්‍යවලින් අහන්න දෙන්නම් සින්දුවක්. චාමි අපි මෙරිහානේ ඩියස් අපරල් එකෙන් දෙසඳ දෙමුතු ඉන්දික කොමුදු සඳුනි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඉන්දිකා වෙන්නේ නැතිනේ. මට දැන් ඉන්දිකාගේ මුණ වැවිලා පේනවා. ඉන්නට අද්දක තියාගෙන චාමි මොකක්ද කිව්වේ නම කියලා නේ හිතුවේ. එහෙම වෙනවා. එයා ඉන්දිකා නම් ඒ අකුරු දෙකක් ගන්නකට. තේරුණානේ පැහැදිලිනේ. මට තේරුණා. 3 විනාඩි 50යි.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: හවසතුනයි වෙනදී 52යි.
2: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද? මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වනයක වින්දනය සමඟ ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 366 176 අංකයට

0: Radio ITN.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

හවස 3:55 වලාව එකට ආව හතරට යන්න එහෙනම් අපි අපා මොන ගහන්නේ හැට දවල් එක වෙනකොට පරිස්සමට ඉඳලා එකනකොට මම වහන්න හැට එන්න ඕනේ මැසේජස් ගොඩාක් එවුවට ස්තුතියි අංගිරට ස්තුතියි ගිහින් එන්න මම චාමිකා මනෝජිනී සුබ දවසක්

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව පස්සරු 4යි.

0: සහයෝගීත අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: බස්රථයා තවත් වාහන හයක ගැටීමෙන් මාර්ග රියානතුරක් සිදු වුණා. ඒ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේදී. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේදී බස්රථයා තවත් වාහන හයක ගැටීමෙන් අනතුර සිදු වුණා. නුවර දෙස සිට පැමිණි බස්රථයා ප්‍රතිවිරුද්ධ දිසින් පැමිණි ත්‍රිරෝද දෙකක වෑන් රථ දෙකක ලොරි රථයක සහ යතුරු පැදියක ගැටී තිබෙනවා. ඉන් 12 දෙනෙකු තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කෙරුණා. ත්‍රිරෝද රථයක පිටුපස සිටි කාන්තාවක මියගොස් ඇති අතර ඇගේ අනන්‍යතාවය මෙතෙක් කෙළිව නැහැ. බස් රථයේ රියදුර අත්තරංගොඩ ගෙන ඇති අතර කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. මද්රම්බේ චාබාරම් මැඩලීමේ මෙහෙයුමේ යටතේ ඊයේ දිනේදී සැකකරුවන් 973 දෙනෙකු අත්තරංගොඩ ගෙන තිබෙනවා. මේ අතර අපරාධ මැඩලීමේ මෙහෙයුමේ යටතේ පුද්ගලින් 27870 දෙනෙකු පරීක්ෂා කෙරුණා. මද්රම්බේ මැඩලීමේ මෙහෙයුමේ යටතේ ඊයේ දිනේ වැටලීම් 971ක් සිදු කෙරුණා. එහිදී සැකකරුවන් 977 දෙනෙකු අත්තරංගොඩ ගත්තා. දෙදෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ අතර රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් ගණන 6ක්. මෙම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 464ක්, අයිස් ග්‍රෑම් 63ක් ඇතුළුව කුෂ්, හෂීෂ්, මත්පෙති ඇතුළු මද්‍රව්‍ය සොයා ගැනුණා. මේ අතර අපරාධ මැඩදීමේ මෙහෙයුම යටතේ ඊයේ දිනේදී පුද්ගලයන් 27870 දෙනෙකු පරීක්ෂා කෙරුණා. සැකපිට අත්තරංගොඩගත් පුද්ගලින් ගණන 644ක්. අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලින් ගණන 19ක්. වරන්තුකරුවන් 273 දෙනෙකු සහ විවෘත වරන්තුකරුවන් 174 දෙනෙකු මෙම මෙහෙයුමේදී අත්තරංගොඩ ගැනුණා. රථවාහන සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් 567 දෙනෙකු අත්තරංගොඩ ගැනුණු අතර බේමත් රියදුරන් 74 දෙනෙකු සහ අපරීක්ෂාකාරී රියපැදවීම සම්බන්ධයෙන් 240 දෙනෙකුද ඒ අතරමනවා. කටාර් රාජයේ ස්වභාවික වායු සැකසුම් මධ්‍යස්ථානයක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා. කටාර් රාජයේ ද්‍රව වායු සැකසුම් මධ්‍යස්ථානයේ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයන් 54 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. තවත් 18 දෙනෙකු අතුරුදන් බවද සඳහන්. රාස් ලෆාන් කාර්මික නගරයේ පිහිටා ඇති මෙම ස්වභාවික වායු සැකසුම් මධ්‍යස්ථානයේ පිපිරීමට තාක්ෂණික දෝෂයක් හේතු වී ඇති බවයි අනාවරණ වුණේ. ලක්කන්ද ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ව්‍යාපාරය විතින් ගෙන්වා අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රී වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමාව තන්න බිදුව එකකයි හතයි 479 579
2: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝස්සේ මිශ්‍රණය
3: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: හතරයි විනාඩි 9යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යාවක් ගුඩ් ඉවනිං.
0: නැසිබර කාල ගුණයක් තියනවා නේද? ගුඩ් ඉවනිං. ගුඩ් ඉවනිං. ඒක නොකියුවත් හරි නෑ නේ.
1: ඒකනේ පැන්නනි මැදින්.
0: වැසිබර කාල ගුණයක් තියෙනවා. ඉතින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් ගිගුරුම් සහිත වැසි ඇද හැලෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් වැස්ස නැති ප්‍රදේශවලට අපි මෙහෙම කියනකොට අපිට බනිනවා ඇති. සමහර ඔය දඹුල්ලේ පැත්තේ එකක් ඇහට යනකොට ටිකක් වහින් නැහැ කියලා කියනවා.
1: වහින අඩුයි.
0: වහින අඩුයි කියලා කියනවා. ඉතින් මේ අපි කියනකොට මෙහෙම වැසිබර කාල ගුණයක්
1: මොන වැස්සක්ද?
0: මොන වැස්සක්ද? ඒ ඉන්න බෑ ගිනි කූටකේ
1: මේ වහිනවලු. මේ අපි ඉන්න ප්‍රදේශෙට පොඩ්ඩක් වහිනවා. ඒකයි
0: ඒකයි කිව්වේ මෙහෙට වහිනවා කියලා. මෙහෙට කියලා කියන්න ඕන වැරදුනා. මෙහෙට වහිනවා.
1: හ්ම් හ්ම්.
0: වැසිබර කාල ගුණයක්.
1: ඔව්.

0: හරි ඉතින් වැස්සේ යන අය හෙවන ඉන්න අය ඔෆිස් වල වැඩ කරන අය
1: හරි
0: කොතන ගියත් අහන වෙලාව තමයි ඉවිනින් ඩ්‍රයිව් කියන්නේ රේඩියෝ එකෙන්
1: ඇත්තටෝ
0: ඉතින් ඉවිනින් ඩ්‍රයිව් අහගෙන හවස 6 අමාරු වෙනකන් අදත් ලස්සන සින්දු ගොඩක් එක්ක වාඩින්න පුළුවන්කම තියෙනවා
1: ඉතින් මේ සතියේ පුරාවටම අපි ඉනෝ දැන් අද සඳුදා සිකුරාද වෙනකන් ආට පුළුවන්කම තියෙනවා වෙනද වගේම ඉවිනින් ඩ්‍රයිව් අපිත් එක්ක අහන්න ඒ වගේම එකතු කරගෙන කට්ටියක් එන්න පුළුවන් වාට මේ පත්‍රය දාන්න මෙසේජ් එකක් දාන්න වාට පුළුවන්කම තියෙනවා 0.7 0.3 0.3 5 0.7 0.7 0.3 0.3 5 0.7 කට්ටි එකතු කරගෙන මෙසේජ් එකක් දාලා තියන්න මේ පැත්තට
0: දැන් වහිනවා කිව්වට පස්සේ දැන් මේ වැස්සත් එක්ක විශේෂම මාර්ග ලිස්සනවා දැන් මාර්ග අනතුරක් සිද්ධ වෙලා තියෙනවා කෑගල ප්‍රදේශයේ අපේ ප්‍රවෘත්ති වලට අහන්න ලැබෙන්නේ නැති වාහන 7ක් එකිනෙක ගැටිලා
1: එකෙක් මිය ගිහිල්ලා තියෙනවා තව 10 දෙනෙක් රෝහල්ගත වෙලා
0: තියෙනවා ඉතින් ඒ නිසා මේ ටිකක් පරිස්සමෙන් පාරවල් ලිස්සනවා රේස් යන්න එපා බස් වල විශේෂයෙන්ම බස් රථයක් තමයි මේකේ ගැටුම හේතුව
1: පිටිපස්සෙන් බස් එකක් එයි මාව පාස් කරගෙන යන්නේ කියලා
0: ඔව් දැන් ඒ නිසා මේ ටිකක් පරිස්සම ගැන හිතන්න අනිත් එකේ බනිත් බස් එකේ යන මහත්මයටත් කියන්න කෝල් කරනවා නේද මගින් මගට හෝල්ටේකට කෝල් කරනවා මම මෙතන පහුණා අර බස් එක පහුණා මේ බස් එක පහුණා කියලා ඔය රියදුරු මහතුරු අතර සම්බන්ධයේ බොහොම දිගට තියෙනවා ඒ රූට් එක යනකොට ඉතින් අනේ කියන්න මම අද පොඩ්ඩක් මේ හිමින් යන්නේ පාර ලිස්සනවා ඒ නිසා ඔයා චුට්ටක් හිමින් පස්සෙන් එන්න කියලා පොඩ්ඩක් කතා කරගෙන යන්න
1: ඔව් එතකොට වැඩේ ඉවරයිනේ හදිසියක් නැහැනේ එතකොට
0: අනිත් කෙනා පස්සෙන් එලෝගෙන එනවා කියලා මෙයා කඩාගෙන ඉඳගෙන ගිහිල්ලා පාර යන අහිංසක මිනිස්සුත් යට කරලා
1: ලොකු අනතුරක් වෙන්න පුළුවන්
0: ඒ නිසා පරිස්සමෙන් යන්න හිමුනොතින් ඔබටත් හොඳයි පාර යන අයටත් හොඳයි
1: හැමෝටම හොඳයි ඒ යන ගමන් අපිව හගෙන යන්න
0: FM 93.5 FM 93.7 මීටරේ වෙනස් නොකර කනලාගින්ම තියාගන්න

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.

0: හතරයි විනාඩි 19යි වෙලාව.
1: හරි.
0: යන්නවා Facebook එකට. ගිහිල්ලා සර්ච් කරන්න ලක්හඬ අපේ ඔෆිෂියල් Facebook page එක.
1: හරි.
0: ඒකේ තියෙනවා post එකක්.
1: හහ.
0: එතන තියෙනවා ප්‍රශ්නයක්.
1: ඔව්.
0: අනේ ප්‍රශ්නේ උත්තරේ හොයාගන්න.
1: සතිය පටන් ගද්දිම අපි ප්‍රශ්නයක් දීලා තමයි කටින් පටන් ගන්නෙ.
0: ලොක්කට බරපතල කරලා වගේ මං කිව්වට පොඩි ප්‍රශ්නයක්
1: තියෙනවා. පොඩි ප්‍රශ්නයක් නිකන් නේ ජොලියට.
0: සරලව ගන්න.
1: හා මොකද අපි දාලා තියෙන්නේ ඉතින් කියනවද?
0: දාලා තියෙන්නේ මෙන්න මේ කතාව.
1: හරි.
0: වාගේ පවුලේ එක එක ඥාති හිත මිත්‍රයින් ඉන්නවනම්. හා
1: හා.
0: එතකොට මේක ගලප ගන්න හරි ලේසි.
1: ඔව්.
0: කියන්නේ වාගේ සහෝදර සහෝදරී ඉන්නවනම්. හා. කෙටියෙන්ම කියනවනම් මෙන්න මේකයි කතාව. වැල් වට අරන් නැතුව.
1: හරි.
0: අපි කියන්නම් අමු වෙන්න.
1: හා.
0: පියෙකුට පුතුන් 5 දිනක් ඉන්නවා.
1: ඕකේ.
0: එම සෑම පුතෙකුටම එක් සහෝදරයෙ බැගින් සිටිනා. එක් සහෝදරිය බැගින් සිටිනා.
1: හරි.
0: එම පියාට සිටින මුළු දරුවන් සංඛ්‍යාව කීයද?
1: හරි. අර විභාග ප්‍රශ්න පත්‍රය වගේ.
0: කීයද? චාරුගෙන් මං ඇහුවා.
1: හරි. මං දුන්න හරිම උත්තරේ.
0: 10 කිව්වා.
1: ඉතවා කියන්න එපා.
0: ඒකේ
1: වැඩක් ඉද්දිනේ ඔයා ඇහුවේ මගෙන් ඒක. ඒ නිසා මට ඒක හරියට බලන්න බැරි වුණා.
0: හරිද?
1: අම්මෝ.
0: අම්මෝ.
1: තව පොඩේ ෆෝන් එකක් කඩා ගන්නද?
0: හරිද? දැන් මේක දැන් කටිය කියන්න පුළුවන් ප්‍රශ්නේ පැහැදිලි නෑ අය කියන්න.
1: ඔව් අය කියන්න කියලා. ඔයා කියන්නකෝ අය.
0: හරිද? මේක වැඩි කිව්වොත් ඩග්ගාල උත්තර හොයාගන්න.
1: ඒකනේ අපි තව එකපාරක් කියමු කට්ටියට දැන්
0: දාපු නිසා. පියෙකුට පුතුන් 5 දිනක සිටි.
1: ඕකේ.
0: එම සෑම පුතෙකුටම එක් සහෝදරිය බැගින් සිටි නම් එම පියාට සිටින මුළු දරුවන් සංඛ්‍යාව කීයද?
1: හරි. ඕක තමයි අපි අහන්නේ.
0: ඕක තමයි ප්‍රශ්නේ.
1: ඕකට උත්තරේ දන්නවා නම් ඔයා යන්න අපේ ලක්කඩ ඔෆිෂියල් Facebook page එකට ගිහිල්ලා ඒකේ අපේ post එක තමයි ඕක. ඕකට comment එකක් දානවාට පුළුවන්කම තියෙනවා.
0: එහෙම නැත්නම් අපි ඔය ප්‍රශ්න අහගෙන ඉඳලා ඔයාට දැන් පුළුවන් WhatsApp එකට ගිහිල්ලා අපේ WhatsApp number එකට
1: හරි
0: message එකක් එවන්න. උත්තරේ මොකද්ද කියලා 0703
1: 935 937
0: මේ දවස්වල වැස්සට ඉස්සරහට ටිකක් වැසි අඩු තත්ත්වයක් එනවා කියලා කියනවා.
1: ඔව්.
0: කාලගුණේනොත් ඉතින්
1: නේද?
0: ජාත්‍යන්තර කාලගුණ වාර්තා සපේ නායත් කියනවා.
1: හහ්.
0: එන්නේනෝ තත්ත්ව ගැන රෝමේව ගැන කියනවනේ. ඉතින් මොන දේටත් සූදානම් ශරීරයෙන් ඉන්න එක අපි හොඳයි. වැස්සොත් හොඳයි, නොවැස්සොත් හොඳයි කියන්න පුළුවන් මට්ටමට.
1: හරි.
0: අපි ලෑස්ති වෙලා ඉන්න ඕන
1: වගාවක්. ලෑස්ති වෙලා ඉන්න ඕනේ.
0: වගාවක් එම කරනවා.
1: හහ්.
0: අන්න ඒකට තමයි ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගෙන දැම්ම තියාගන්න කියලා කියන්නේ. සූර්ය ශක්තියෙන් පමණක් වැඩ කරන බිදුලි වෙලට තිත තියලා වාට ඕන කරන වගා බිමේ වතුර ටික සපය ගන්න දැන් ඩීප් ටෙක් එක පුළුවන්.
1: ඉතින් අපේ ගොයිම හොඳට යන පුළුවන්කම තියෙනවා. මේක හොඳම හොඳ චාන්ස් එකක් අස්වැන්න සරු කරගන්න, පිරවැය අඩු කරගන්න. ඩීප් ටෙක් සූලා වතුර මෝටරයක් ගන්නන්න පුළුවන්කම තියෙනවා. මොකද ඩීප් ටෙක් ආයතනය සුවිශේෂීව මිලාඩු ක්‍රීම් එක තමයි ඩීප් ටෙක් සූලා වතුර මෝටරය ඔන්න ඔබට දෙන්න සෝදනම්ෙන් ඉන්නේ. නිසා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න හොඳ මන්න අම්බික කියනා 0711 711 711 එකට කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: හරි. එතකොට දැන් අපේ ගෙදර කෑම ටික හදාගන්නකොට රසට හදාගන්නවා.
1: හා.
0: ඒ වගේම රස විතරක් තිබිලා මදි කියලා හිතනව නම්, එහෙම හිතනව නම් නෙමෙයි, රස විතරක් තිබිලා මදිනේ.
1: මදිනේ.
0: අනිවාර්යයෙන්ම රසත් එක්ක ඒකට තියෙන ඕන ගුණයක් එකතු වෙලා තියෙන ඕන අපි හදන කෑම වේල. ඉතින් ඒ වගේම වසවිසෙන් තොර වෙන්න ඕන, පෝෂ්‍යදායි වෙන්න ඕන.
1: අන්න
0: එහෙම තෝරා ගැනීමක් ඔයා කරනවා නම් විජේ නිෂ්පාදනත් එක්ක තමයි ඔයා කෑම හදන්න පටන් ගන්න ඕන.
1: හැබැයි ඉතින් විජේ නිෂ්පාදන තෝරගන්නකොට දැන් වෙළඳපොලේ අනුකර නිෂ්පාදන රසක් තියෙනවා. හැබැයි විජේ කියන නමට ලං වෙන්න බෑ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා විජේ නිෂ්පාදන තෝරගනිද්දී අනුකර නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජේ ලාංඡනය තියෙනවද කියලා බලලම විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: රයිට්. හෙබකෙම හොයන්න පුළුවන් දැන් ඔයාගෙම ව්‍යාපාරයක් පටන් ගන්න, බිස්නස් එකක් පටන් ගන්න, බිස්නස් එකක් දියුණු කරන්න ඩෝම මැෂින්ස් දැන් ගණනාවක් හඳුන්වා දෙනවා. මේ මැෂින්ස් අරගෙන ඔයාගේ ව්‍යාපාරය අප්ග්‍රේඩ් කරගන්න ඉස්සරහට යන්න ඔන්න මාක්ස්පෙන් හෝල්ඩින්ග් සමාගම හඳුන්වා දෙන සහ නිෂ්පාදන ආශ්‍රිත මැෂින්ස් ටික හොයන්න මිලදී ගන්න පුළුවන්. එකින් එක නේද?
1: කළුවට ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීම යන්ත්‍ර, එතකොට සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, මේ වගේ සහල් නිෂ්පාදන අවශ්‍ය සියලුම යන්ත්‍ර උපකරණ එකම වහලක් යටි අවශ්‍ය ධාරිතා වලින් අවශ්‍ය මාදිරි වලින් ගන්න පුළුවන්කම තියෙන එකට යන්න තියෙන හොඳම තැන තමයි අලවියෙන් පස හොඳ සේවාවක් ලබා දෙන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. කතා කරන්න තවදුරටත් විස්තර දැනගන්නවට අවස්ථාව තියෙනවා 0111 679 579 ට.

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3/5 කුඩු ගම්රිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තතියන විජේ ප්‍රොඩක්ට්ස් රස හඳුනන පිප අග ඇති නම විජේ ප්‍රොඩක්ට්ස්
0: ඉදර කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්
2: සිරොම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් I'm going to live a new green life.
3: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: හතරයි විනාඩි 34යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත. දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත. ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට ටීවී රේඩියෝ
2: දියුණු මානව සම්පතක් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දායකත්වය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය බදුර සෙනවිරත්න මහතා සමකින් ඔන්නියා පොලිටික්ස් හෙට රාත්‍රී 10:30ට.
3: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව තැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම නොතරයේ NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
2: අවසන් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: ශි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: කෝල් ඩ්‍රයිව් එකට
2: ලකන ඊවෙනින් ඩ්‍රයිව් ලකන රේ

0: හතරයි විනාඩි 40යි වෙලාව, ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. ණය ගන්නකොට අපි මොනහරි ආයෝජන මොනහරි ඉතිරියක් කරන්න යනකොට, විශේෂයෙන්ම ඉතිරියක් කරන්න අපි තෝරගන්න තන ගැන වඩාත් සැලකිලිමත් වෙන ඕන, විශ්වාසයක් ගොඩනගාගෙන ඉන්න ඕන මුලින්ම. ඒක තමයි කරගන්න ඕන. අපි නැතුව ඔය ගමන් නෑ එහෙම කියලා
1: ළඟම තියෙන තැනට ගිහිල්ලා හරියන්නේ
0: නෑ. ඔව්, එහෙම නැත්නම් කවුරු හරි කියනවට විතරක් අපිට එහෙම විශ්වාසයක් ගොඩනගින්නේ නෑනේ. අපි ඒ මොන හරි දෙයක් සම්බන්ධව අපි කතා බහ කරලා හොයලා බලලා කොච්චර කාලයක් මේක තියෙන එකක්ද වගේ හිස්ටරි එකක් බලනවා. එහෙම තමයි අපි තැනකට යන්නේ. අපි ලොකු මුදලක් ආයෝජනය කරන්න, ඉන්වෙස්ට්මන්ට් කරන්න, එතකොට මොන හරි ඉතිරියක් කරන්න, ස්ථිර තැන්පතුවක් දාගන්න. ඒ වගේ යනකොට අපි මූල්‍ය ආයතනයක් එක්ක ගනුදෙනු කරනකොට මොන හොඳම තැනක් තමයි RDB කියන්නේ. අපේ මුදල් වලට ලොකු වටිනාකමක් ලැබෙන, ඒ වගේම ස්ථිර තැන්පතුවක් දානවා නම් හොඳ විදියට ලොකු පොලියක් එක්ක ස්ථිර තැන්පතුවක් දාගන්න යන්නවන්න පුළුවන් RDB බැංකුවට.
1: දැන් RDB කියලා කිව්වහම දිවෙනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඉතින් රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණයත් එක්ක අන්නාට ස්ථාවර තැන්පතුවක් දාගන්නවා නම් ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය ඔයාලට ලැබෙන්නේ RDB බැංකුවෙන්. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා ශාඛා 272ක් තියෙනවා දෙවින පුරාම. මේ ශාඛා 272ම ඔබට අවශ්‍ය මූල්‍ය පහසුකම් ඔබ වෙනුවෙන් ලබා දෙන්න RDB බැංකුව සූදානම්ෙන් ඉන්න. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් වගේ ස්ථාවර තැන්පතුව සඳහා RDB බැංකුව තෝරගන්න.
0: වාසනාවට අපි අතවනලා අපිට කතා කරලා ලං කරගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි, එකම ක්‍රමය තමයි ගොවිසතල උතරයක් මිලදී ගන්නවා කියන එක. ඉතින් වාසනාව ගැන විශ්වාසය තිබුණට වාසනාව උරගා බලන්න නේද අපිට කවදාවත් අපේ වාසනාව අපිට ළඟ එන්නේ නැහැ. ඒ නිසා අත ගහලා අත දාලා කතා කරලා ළඟට එන්න කියලා.
1: මෙහෙ එන්නකෝ.
0: මෙහෙ එන්න. එනවා කොහෙන්ද?
1: හරි.
0: කියලා කණෙන් අල්ලලා ගෙට දාගන්න පුළුවන් ක්‍රමයක් තමයි ගොවිසතල උතරයක් ගන්නවා කියන්නේ.
1: ඉතින් කෝටි 6කින් ලැබෙන සුපිරි තැගක් එක්ක ඔන්න සතිය දින 7ම දිනුම්ම දින ලොතරැය තමයි ගොවිසතල උතරය කියලා කියන්නේ. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ කෝටිපති හීනය හැබෑ කරගන්න. එකට කරන්න තියෙන්නේ ගොවි ජනතාවට සත සලසන තැගි වැඩිම ගොවිසතල උතරය හිතේ හැටියට මිලදී ගන්න එක විතරයි.
0: ඔයාලා ගෙදර TV එකක් තියෙනවනේ?
1: තියෙනවා.
0: TV එකේ දිගපළල ගැන පොඩ්ඩක් හිතලා තියෙනවද කොයිලාක?
1: නෑ, ඒක බැලෙන්නේ නෑනේ.
0: ගෙදරින් ගිහිල්ලා TV එකක් කඩේට ගින් ගන්නකොට, ෂෝරූම් එකෙන් ගේනකොට,
1: ඔව්
0: ගේනවා අඟල් 43,
1: හරි
0: අඟල් 32,
1: අඟල්
0: 55,
1: හරි
0: ඔහොම කියලා අපි ගේනවනේ.
1: හහා
0: ගෙනාවට අපි ඔගේ කවදාවත් දිගබල්ල බලන්න නැහැ. ඉතින් ඔක විශ්වාසයිනේ අඟල් 43 කියලා ගහපු TV එකක් කවදාවත් ඔක මේ අඟල් මේ 25ක් වෙන්නේ 30ක් වෙන්න දෙන්නේ නැහනේ. අපි මොකරි බ්‍රෑන්ඩ් නේම් එකක් එක්කනේ ගේන්. ඉතින් එහෙම කියලා හිතනවනේ.
1: ඔව්.
0: පහුගිය දවසක මගේ යාළුවෙක්ට ඔක ලොකු ප්‍රශ්නයක් වෙලා.
1: මොකද්ද?
0: හරිද? මිනිහා කියනවා මට කතා කරලා, මචං මේ අපි TV එක අඟල් 43 වුණාට,
1: හරි
0: මේක අඟල් 43ක් නෑනේ.
1: ඒ මොකද?
0: අඟල් 38යි තියෙන්නේ. 38 කියන්නේ 37.8ක් වගේලු තියෙන්නේ. හරිද? ඉතින් මිනිහා කියනවා මෙහෙම එක. ඊටස් මංකෝ රයිට්. ආලා ගෙදර එකනේ. එහා ගෙදර එකත් බැලුවද?
1: ඔව්.
0: එහා ගෙදර TV.
1: හා.
0: ඔව් ඒකත් බැලුවේ. ඒකෙත් 37.9යි 37.8යි.
1: හා.
0: ඔහොම තියෙන්නේ එක එක. ඒ කියන්නේ එක ගල් ගෙවල් දෙක තුනක බැලුවේ එකක 38යි.
1: ඔව්.
0: ඔහොම කියන්නේ.
1: මේක තියෙන සයිස් එක නෙවෙයි.
0: නෙවෙයි අඟල් 43 කියලා කිව්වට ගහලා දිනනට බොක්ස් එකෙත්
1: ගහලා. ඒක වඩා අඩුයි.
0: අඟල් 38යි තියෙන්නේ.
1: හා.
0: ඔයාලා ගෙදර අපි අහගෙන ඉන්න කට්ටිය.
1: හරි.
0: අක්කාල ගෙදර ටේප් එකක් තියෙනවා නะ.
1: ඔයා නැති ප්‍රශ්න ඇති කරන්න හදන්නේ.
0: මැඩලා බලන්න ওই TV එකේ දිග කොච්චරද කියලා. අඟල් 43ම තියෙද කියලා.
1: තියෙද කියලා.
0: ඕකේ නෑ.
1: එහෙනම් අපි එතනත් බොරු කාරයෝ කළාද?
0: 43ක් නෑ ওই ගෙදර තියෙන TV එකේ බලන්න. බොරු නම් මං
1: කියන්නේ. දැන් වටේල විකුණුවද කියලා අපි දන්නේ නෑනේ.
0: වටේ අවලා අපි වටේ අවලා හරිද? වටේ අවලා තියෙන්නේ. හරිද? දැන් ඔක ප්‍රශ්නයක්. මං ඊට පස්සේ ඔක ගැන මට හිතුණා දැන් මේක හොයා ගන්න ඕන.
1: ඔව් ඉතින් වඩ නිකන්
0: ඉන්නේ. අපේ ගෙදර TV එකෙත් බලුවා යකෝ. 43ක් නෑ ඒකෙත්. ඒකෙත් 38යි තියෙන්නේ.
1: හරි.
0: මල විනාශයක් නෙවෙන්නේ. මම බැලුවා දැන් මොකද්ද මේක කරන්න කියලා. මම උඩ පොඩ හොයලා බැලුවා. සමහර අය මේක දන්නව සමහර අය.
1: ඔව්.
0: අපි දන්නේ නැහැ කියලා. මං ඊට පස්සේ ඔක හර බැලුවාම ඇත්තම කතාව TV එකේ දිග නැත්තම් ඔය සයිසස් මනින්නේ, සයිස් එක කොච්චරද කියලා බලන්නේ.
1: හරි.
0: අපි සාමාන්‍යයෙන් කිව්වගම මනින්නේ දිග අතරනේ TV එකේ. TV එකේ දිග අතර. එක කොනක ඉඳලා අනිත් කොනට මනලා බැලුවාම තමයි 38ක් පේන්නේ. හැබැයි TV එකේ සයිස් එක මනින්නේ දිග අතර නෙමෙයි.
1: එහෙනම්
0: උඩ මුල්ලේ ඉඳලා අනිත් පැත්තේ ඇල අතට, හරස් අතට ඇල අතට උඩ මුල්ලේ ඉඳලා අනිත් පැත්තේ
1: යටම මුල්ලට. හරි.
0: එතකොට ඔන්න පුතේ.
1: හරි ගාන අපිට ලැබෙනවා.
0: 43 තියනවා. හරිද? යන්ද ගෙදර ටීවී එකේ 30 දිග මැනලා. අනේ අපේ ගෙදර ටීවී එකේ
1: 38යි.
0: තියෙන්න කියලා බය වුණා.
1: අපි මුන් රවට්ටලා.
0: ෂෝරූම් එකටත් ගිහින් බැන්නට පස්සේ තමයි.
1: හරි. අනේ නෑ මහත්තයෝ මේක මේ විදිහටයි මනින්නේ කියලා අපි අහගත්තොත්. මොකද කරන්නේ?
0: ලැජ්ජා වෙන්නයි වෙන්නේ කොල්ලෝ ලැජ්ජා වෙන්නේ. ඒක නිසා දිගාතර මනින්න එපා. කැලාතර මනල බලන්න. එහා මුල්ලේ ඉඳලා මෙහා මුල්ලට 43ක් තියෙනවා. 43 එකට ඊවේ ගන්න. 32ක නම් ඒ 32 විදිහට තියෙයි. උඩ මුල්ලේ ඉඳලා ඇලාතර අනිත් පැත්තේ මුල්ලට මැන්නට පස්සේ.
1: වැඩේ ගොඩ.
0: යන්න එපා ෂෝරූම් එකට බැනගෙන.
1: වැඩක් නැහැ.
0: 4:46 වෙලාව.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට ඔබ

0: ඇහේ දොර ගඟේ බලනහි නහදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ලකන්ඩ රේඩියෝ ITN.

0: හතරයි විනාඩි 52යි වෙලාව. කසාගල ප්ලාන්ටේෂන් කිව්වම රටම දන්නව නේද? ඉතින් එයාලගේ තියෙන සුපර් මාකට් ගත්තහම සුපර් මාකට් නම් ඕන තරම් තියෙනවනේ.
1: ඔව්.
0: ලංකා වටේම සුපර් මාකට් තියෙනවා. කේක විදිහේ කේක නම් වලින්, කේක බ්‍රෑන්ඩ් නේම් වලින්, කේක ටැග් ලයින් එක.
1: නානාවිද. කිව්වනේ වචනයක්
0: හරින්. නානාවිද කියලා නානාවා. නානාවා.
1: නානවා විදිමින් අපරාධ කිව්ව දන්න සිංහලේ කතා කරන් ඉන්නේ නැතුව
0: නානවා විදිමින් චාරු
1: මොනා කරන්න දෙක වැඩක් නෑ දැන්
0: රයිට්
1: අපිට කතාවකට යන්න
0: නානවිද ඒවා තියනවා කියලා කිව්වනේ
1: හරි
0: ඉතින් හැබැයි කසාගල සුපර් මාකට් එකේ කියෝදින්
1: අර
0: වෙනස්ම විදිහ අත්දැකීමක් මේකත් එක්ක විඳින්න පුළුවන් කියන එක තමයි අපිට කියන්න
1: තියෙන්නේ ඉතින් ශ්‍රී ලංකේ කෘෂිකර්ම මාතේ උන්නතිය හරහා සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීම තමයි කසාගල සමූහ ව්‍යාපාරයේ අරමුණ වෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට කියන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් වෙතින් දැනටමත් ඔබට ලබා දෙන නැවුම් අත්දැකීමක් කියලා ඔයා දන්නවා. මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම කරනවා නම් ඔයා ඒකට ණය සහනයක් හඳුන්වා දෙලා තියෙනවා කසාගල සමූහ ව්‍යාපාරය. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ රුපියල් 25,000ක් මිලදී ගැනීම 25,000ක දේවල් මිලදී ගැනීමේදී අවශ්‍යතාවය පරිදි ඔයාලට ඩිලිවරි පහසුකම ඔන්න නොමිලේම ලබා ගන්න පුළුවන් කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වුණොත් එහෙම.
0: අන්න ඒක තමයි අපි කිව්වේ නේද? වෙනස්ම විදිය අත්දැකීමක් ඔයාලට විඳ ගන්න පුළුවන් කියලා කිව්වේ. ඒ නිසා මොකද මේ ඩිලිවරි කරලා දෙන්නේ නැහැ නේ සුපර් මාකට් වලින්.
1: නිකන්.
0: ඔව්. ඒ රුපියල් 25,000කට වැඩි වෙනවා මිලදී ගැනීම කරවතින්.
1: හරි.
0: ණය සහනයක් හඳුන්වා දෙනවා වගේම
1: ඩිලිවරි පහසුකම නොමිලේ.
0: ඩිලිවරි පහසුකමත් ලබා දෙනවා. ඒක තමයි සුවිශේෂී අත්දැකීම. ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා.
1: සුපිරි සහන සැලැස්මක් හඳුන්වා දීලා තියෙනවා.
0: ඉතින් මේ සියලු දේ අත්විඳින්න ඔයාට කසාගල ග්‍රීන් සුපර් එක
1: පුළුවන්කම තියෙනවා.
0: ටයිට් දෙන්න ගිහිල්ලා ඔයා ගන්නකොට බඩු ලිස්ට් එක ග්‍රීන් සුපර් එකකින් ගිහිල්ලා කසාගල ගන්නකොට විජය අමතක කරන්න එපා විජේ නිෂ්පාදන. ගෙදරට ගෙනියන්න ඕන තුන පහ ටික ලුණු පැකට් එක මිරිස් කුඩු කහ කුඩු මේ කියන දේවල් ටික ගන්නකොට මාළු කරි එකක් මස් කරි එකක් රසට හදා ගන්නකොට ඕන කරන මස් කරි තුන පහ මාළු කරි තුන පහ මේ දේවල් ගන්නකොට ඔයාට මතක් වෙන්න ඕන විජේ කියන නම. විජේ නිෂ්පාදන කියන නම මතක් වුණොතින් ඔයාට රසවත් පෝෂ්‍යදායි ගුණදායි වගේම රසකාරක වර්ණකාරක නැති කල්දබාගෙන මිද්‍රව්‍ය නැති හොඳ ප්‍රොඩක්ට් එකක් ගෙදර අරන් යන්න පුළුවන්කම තියෙනවා.
1: හිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නම අපිට ලැබෙන විජය නිෂ්පාදන අපි අතරට පත් වෙන්නේ. ඕනම මුළුතැංගයක තියෙනවා ඉතින් විජය කොළඹට ගෙතනින් එහාට ගියාට පස්සේ ඔයාට අවශ්‍ය කරන නිෂ්පාදන නූඩල්ස් ඉන්දියාපද මේ කියන නිෂ්පාදන සියල්ලම ඔයාට පුළුවන්කම තියෙනවා. අපේ රසය රටේ සැමට බෙදෙන විජය නිෂ්පාදනම මිලදී ගන්න.
0: ස්ථීර තැන්පතුවක් දාන්න ඔයාගේ වත්කම හදාගන්න. ස්ථීර තැන්පතුවක් දාන්න පුළුවන් තරමට වත්කම හදාගන්නවා කියන්නේ ඔයා සාමාන්‍යයෙන් ස්ටේබල් නේද? කියන්නේ හොඳ තත්ත්වයක ඉන්නවා.
1: ඔව්.
0: කියන්නේ දැන් ගොඩක් වෙලාවට ඉන්නේ අද ගත්ත පඩිය
1: හෙට ඉවරයි. හෙට වෙනකනුත් ඉන්නේ
0: නැහැ. ඊට පස්සේ දවස් ටික ගෙවන්න අනුන්ගෙන් කීයක් හරි එහෙම වෙන්න එපා නේද? ඔයාට පුළුවන් නම් ඔයා කීයක් හරි ඉතුරු කරලා රුපියල් 50,000ක් වෙන පුළුවන්. ටික ටික ඉතුරු කරලා එක ස්ථිර තැන්පතුවක් දාගන්න. හොඳ පොලියක් ලැබෙනවා. ඊට පස්සේ මේක ටික ටික වැඩි කර ගන්නකොට ඔයාට ලැබෙන පොලියත් ඒ හා සමානව වැඩි වෙනවා.
1: ඉතින්
0: ඒ තත්ත්වෙට එන්න පුළුවන් නම් ඔයාට ඒක තමයි ඔයා හොඳ ස්ටේබල් මනුස්සයෙක් කියන්නේ. හොඳ ස්ථීර ආදායමක් තියෙන වත්කමක් තියෙන මනුස්සයෙක්
1: කියන්නේ.
0: ගැම්මට ඉන්න පුළුවන්.
1: හරි.
0: මට ස්ථීර තැන්පතුවකුත් තියෙනවා.
1: ඕන වෙලාවක මට ප්‍රශ්නයක්
0: නැහැ හදිසියකට ගන්න පුළුවන්. කාගෙන්වත් ණයට අතපාන්න ඕනේ නැහැ. අන්නේ තත්ත්වයට එන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒ වගේම තමයි ඔයා ස්ථීර තැන්පතුවක් දානකොට ඒක විශ්වාසවන්ත තැනක දාන්න හොඳ පොලියක් තියෙන තැනක.
1: එහෙම
0: නැතුව දාලා වැඩක්
1: නැහැ.
0: ඔය නිකන් දෙන්නම් කියන කාසි වලට රැවටෙන්න එපා. මේ ලබන මාසෙ ඉඳලා අපේ පොලිය වැඩි වෙනවා.
1: අපි
0: මෙහෙමයි අරමයි කිව්වට
1: දෙන්නේ නැහැ ඕවා.
0: ඒවට අහුවෙන්න එපා. දැනට තියෙන බැංකු ශේෂය ගත්තට පස්සේ දැනට හොඳ පොලියක් දෙන වගේම විශ්වාසයෙන් අපිට සල්ලි දාන්න පුළුවන් තැන තමයි RDB කියලා කියන්නේ.
1: ඉතින් මේ හැමදේම වටපිට කරගන්න පුළුවන්කම තියෙන විශ්වාසයෙන් යන්න පුළුවන් තැන තමයි දිවෙනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB කියලා කියන්නේ. ඉහළම පොලියක් එක වගේ ස්ථාවර තැන්පතුව ඔන්න වගකීමෙන් විශ්වාසයෙන් ගිහිල්ලා පටන් ගන්න පුළුවන් බැංකුව තමයි RDB කියලා කියන්නේ. යන්න ළඟම ශාඛාවට.
0: ශාඛා 200 ගානක් තියෙනවනේ.
1: 272ක් තියෙනවා.
0: 272ක් පොඩි නෑ. 4:57 වෙලාව.

0: Lakhanda Radio ITN
1: Dekya Sureke Mumakatota Clean Sri Lanka Wedasatahane Yatate Kriyaatmaka Wana Jaathika Marga Arakshawa Pilibanda Sisum Danuwat Kirime Dekya Meelanga Wedasatahana
2: Juni 23 Wanada Siddha Vinayakar Mahavidyalaya Mannarama Samvidhanaya Clean Sri Lanka Lekam Kadralin ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දේකියා සුරේකි මුමගතොට
3: සුබ සන්ධ්‍යාවක් හවස 5යි විනාඩි 1යි වෙලාව

0: හවස 5:06 වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් එක අපි දෙවෙනි පැයේ ඉන්නේ.
1: සුබ සන්ධ්‍යාවක්
0: මේ පැයත් පුළුවන්කම තියෙනවා. කැමතිම ලස්සන සිංදු අහන්න මැසේජ් එකක් අපිට එවන්න. මැසේජ් කරපුවා ඉක්මනට මතක් කරමුද අපි?
1: මතක් කරන්න දුන්නේ.
0: ඉක්මනට මතක් කරමු. අපි අර පෝස්ට් එකට කමෙන්ට් කරපුවා තියෙනවා මේ වෙනකොට අපි අහුවර සහෝදරයෝ 5 දිනක් ඉන්න තාත්තා කෙනෙක්ට.
1: හරි.
0: ඒ සහෝදර 5 දිනාටම
1: නෑ ඔය වැරදි කිව්වා.
0: නරුණානේ.
1: මෙයා බලන්න එතකම් මම කියන්නම් කට්ටියව. කුසලේ විඳන් අන්ඩර් මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාව එකතු කරගන්න එතකම කුලියා පිටේ යද්දී කුලියා පිටේ නිලක්ෂී නෝ මේ වෙලාවේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා පළවත් ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. කීර්ති ප්‍රදීප් නාලින්ද ලාල් ධර්මේ. එතකොට මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ඊපස්සේ බොයගොඩ පැත්තට තමයි යන්න හදන්නේ. බොයගොඩින් මේ වෙලාව සද්දට මහගෙන ඉන්නවා කියලා සුමුණ මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නවා. ගොඩක් ආදරෙයි. ලක්ෂ්මන් මැසේජ් එකක් දාලා තිනවා මඩපාති ඉඳන්. ඒ වගේම තීක්ෂණ ඔයාවත් එකතු කරගන්නවා. යටියන්තොට ඉඳන් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. හොයාගත්තද?
0: ඔව් ප්‍රශ්න මේකයි. හරිද?
1: හා
0: පියෙකුට පුතුන් 5 දෙනෙක් ඉන්නවා.
1: හරි.
0: සෑම පුතෙකුටම එක් සහෝදරිය බැගින් සිටිනම්
1: එම
0: පියාට සිටින මුළු දරුවන් සංඛ්‍යාව කීයද
1: කියලා.
0: ඔන්න ඔය සරල ප්‍රශ්න තමයි අපි අහුවේ. නිකමට ඔය වාහනේ යන ගමන් කල්පනා කර කර යන්න.
1: හරි අපිට උත්තරත් ඇවිල්ලා තියෙනවා.
0: ඔව් කල්පනා කර කර ගියාට ගමන් නැහැ පරිස්සමට යන්න ඕන. වෙන වෙන දේවල් කල්පනා කර කර යන්න එපා කියලා අපි
1: කියන්නේ.
0: ඒක වාහනේ යන ගමන් කාර් ගැන අවධානය ඉස්සරහින වාහන සම්බන්ධයෙන් අවධානය ඔක්කොම අය අවධානය තියාගන්න. පොඩ්ඩක් ඉතින් මේ ඔය කියන කතාව චුට්ටක් කතා
1: කරමු. කම්මැලි කමේ ඉන්න නිසා අපිවත් පොඩ්ඩක් මේක
0: ඔය සමහරවිට වාහනේ යනකොට නිදිමත එනවනේ. මොන හරි දෙයක් ඔය වගේ ප්‍රශ්නයක් නිකන් ලිහිලිහ යනකොට
1: මොකද්ද මේ කිව්වේ?
0: ඔය ගැටලුවක් निराකරණය කරමින් යනකොට සමහර නිදිමත එන්නේ. ඒ නිසා ඒක හොඳයි.
1: ඒ නිසා අපි මේ කියන්නේ ප්‍රශ්න.
0: ඒකයි මෙහෙම ප්‍රශ්න අපි දාන්නේ.
1: ඔව් අපි කට්ටිය ගැන හිතලා.
0: මේ ඒකනේ මම අහන්න හිටියේ. හරිද?
1: මොකද්ද ඔයා අහන්න හිටියේ?
0: අහන්න හිටියේ දැන්.
1: හා.
0: අර ෆෑග් බ්‍රේක් උනානේ.
1: කාගේද?
0: ඔයාගේ.
1: ඔව් අනේ.
0: ඒක බ්‍රේක් වෙනකොට.
1: හා හා.
0: පෙම්බතිය විදියට.
1: ඔව්.
0: ඔයා පෙම්බතාට. පෙම්බතානේ. බොයෆ්‍රෙන්ඩ් කියලා කිව්වේ.
1: හරි හරි.
0: එහෙම නම් කරලා තිබුණා.
1: ඔව්. හා.
0: බෝඩ් එක ගහලා. පෙම්බතාට.
1: මොකටද දෙන්නේ එන්නේ ඔයා?
0: එයාට
1: හා
0: සමුගන්න වෙලාවේ මොනවද කිව්වේ?
1: සමුගන්න වෙලාව එයා මගෙන් සමුගන්න වෙලාවේද?
0: ඔව් එයා දුක දුකයි නේ ඉතින්.
1: හා ඔව්
0: දුකෙන් නේ ඉතින් සමු ගැනීමක් වෙනවා කියන්නේ.
1: ඔව් ඉතින් දැන් නම් හැපි.
0: ඔව් දුකෙන් නේ සමු ගන්නෙ.
1: ඒ
0: දුකෙන් සමු ගන්න වෙලාවේ
1: හරි
0: ඔයා එයාට කියපු දේවල් ටික ඔයාට කෙටි කරලා වාක්‍ය පහකින් කියන්න පුළුවන්ද?
1: වාක්‍ය පහකින්?
0: ඔව් පහකින්. ඔයාට පුළුවන් ප්‍රමාණකින් කියන්නකො.
1: මං කිව්වා ඉතින් දැන් මම ඉන්නකම් කරා යාට
0: ලව් කරා.
1: ඔව් නෑ නෑ මං කියන්නේ එක එක දේවල් අරන් දුන්නේ එහෙමනේ.
0: එතකොට
1: මගෙන් ගත්ත දේවල් දීලා යන්න. මොකක්ද කියනෝ? මේ අපි මේ මේවා hina වෙලා කරේ එන දුකෙන් කියන්නේ හොඳේ.
0: දුකෙන් කිව්වා. යනකම් බලන් හිටියේ.
1: යනකම් බලන් හිටියේ මගෙන් ගත්ත දේවල් දෙන්න. ඊට පස්සේ එපා වෙලා හිටියේ කොහොමද?
0: සමුගන්න වෙලාව කියපු දේවල්.
1: මම දැන් සතුටින්.
0: මම දැන් සතුටින්.
1: යනකම් බලන් ඉතින් මම මගෙන් ගත්ත දේවල් දෙන්න.
0: මගෙන් ගත්ත දේවල් දෙන්න.
1: අපි එහෙමයි ඉතින් ආදරේ කරේ.
0: අන්න ඒයි එච්චරට ආදරේ.

0: කරලා යනකම් බලන් හිටියේ මගෙන් අත්ත දේවා දෙන්න.
1: ඔයත් එහෙම කියන්න කවුරු හරි කියන්න යන්න හැදුවොත්
0: හවස 5:10 වෙලාව.

0: ලකඩ රේඩියෝ ITN
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: සක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: දෙයංගම විහිතයි
4: ආයේ මේ පෙර පිනක් තියෙනවා ආයලන් මහත්තයා.
5: ඒක මේ පාරෙන් අහුලගෙන ආවේ ඒකල්. දැන් එතකොට අවුරුදු 10ක් විතර ඇති. දැන් මගේ වැඩ කටයුතු ඔක්කොම බලන් ඉන්නේ කොල්ලා.
1: අධ්‍යක්ෂණය ප්‍රගීත සිල්වා.
5: ලොකුකෝ ලොකු මහත්තයා බොඩි එක පිටු හදලා ගන්න පුළුවන් ලොකු මහත්තයා.
6: දෙවියන් සරණයි.
1: දෙයියන්ගේම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
7: අඩා ලොන්ලි සොල්ලංගා.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම්වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොනින් ඒසල්
2: සම අනුග්‍රහය.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල්ස් ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: හවස 5:23 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: හරි.
0: දැන් අපි අරහ ප්‍රශ්නෙට එක එක විදිහ උත්තර දෙනවා නේද? සමහරු 10යි කියලා
1: කියනවා. ඔව්.
0: සමහරු තව තව උත්තර දෙනවා.
1: ඔව්. හරි උත්තරෙත් දෙනවා.
0: හරි උත්තරත් ඒ අතර තියෙනවා.
1: මට වඩින් කියවෙන්නේ යන.
0: හරි උත්තරත් ඒ අතර තියෙනවා.
1: හා
0: හා. හරි ලේසියෙන් ওই ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් නේද?
1: ඔව් ඔව්. ඒක හරි ලේසි ප්‍රශ්නයක් ඉතින්.
0: පොඩ්ඩක් ඔය අඳලා තියෙන්නේ.
1: හ්ම් හ්ම්.
0: යන්දුම ඇඳගත්තේ නැත්තම්
1: ඔව්
0: ආඩ මේක උත්තර හොයාගන්න එක හරි ලේසි.
1: හා
0: හා. අපි අහුවේ මෙන්න මේකනේ කතාව.
1: මොකද්ද?
0: මෙන්න මේකයි කතාව.
1: හරිද?
0: අපි අහලා තියෙන්නේ පියෙකුට පුතුන් 5 දෙනෙක් ඉන්නවා.
1: හ්ම්
0: හ්ම්. එම සෑම පුතෙකුටම එක් සහෝදරය බැගින් සිටී නම් එම පියාට ඉන්න මුළු දරුවන් ගණන කීයද?
1: කීයද? හා
0: හා. සහෝදර හැම කෙනෙක්ටම එක සහෝදරිය ගාණින්
1: ඉන්නවා. සහෝදරි පහක් ඉන්නවා පුතාලා.
0: කොහොම පුතාලා 5 දෙනයි?
1: හරි.
0: ඒ හැමෝටම එක සහෝදරියක් ඉන්නවා.
1: හා හා හා.
0: කොහම ඒ තාත්තට ළමයි කීයක් ඉන්නවද කියලා තමයි අහන්නේ.
1: අහන්නේ.
0: බලන්නකෝ නේද?
1: නේද?
0: බලන්න නයනී. නයනී.
1: මේ වගේ හැටි. ෂාන් එතකොට අංජන ජයතිලක එතකොට පොල්ගහ වලින් සන්ධ්‍යා මේ කටි අපිට උත්තරේ දාලා තියෙනවා. හ්ම් හ්ම්. හරිද වැරදිද කියලා කියන්නේ.
0: හරිද වැරදිද කියලා අපි කියන්න අන්තිම.
1: අන්තිමට කියන්න.
0: අර හිතා ගන්න පුළුවන්. මං හරි කියලා. මං හරි කියලා හිතා ගන්න පුළුවන්.
1: හිතා ගන්න පුළුවන්. හරි.
0: කවුද ඇතරේ තව සිද්ධාක් අහන්න මැසේජ් කරපා ඉන්නවද ඉක්මනට මතක් කරගන්න.
1: ෂෙනායෝ අපි එකතු කරගන්න මේ වෙලාවේ මොරටුවේ මැසේජ් එකක් දාලා තියෙනවා. ඒත් එක්කම තෂිනී අම්පාරින්දන් තමයි එකතු වෙන්නේ. ඊට පස්සේ ශ්වේතා මැසේජ් එකක් දාලා තිනවා. අම්මා තාත්තා අයියා අක්කා මේ ගෙදර හැමෝම එකතු කරගන්න කියලා සින්දුවකට. කෑගල්ලෙන් තුෂාර මැසේජ් එකක් දාලා තිනවා. ඒත් එක්කම කුවේට් පැත්තට යන හදනේ. කුවේට් වලින් දිලෝච් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ලක්හඩහන හැමෝමත් එකතු කරගෙන මේ වෙලාව අපිට සින්දුවක් දෙන්න කියලා. ගල්පාත HKD ගාමන්ට් එක පැත්තට යනකොට මාෂා දිල්හානි කමල් දිශාන්ත ධම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රියාණි ඉරාංගි ගායනි කාන්ති චන්දනි හර්ෂණී මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මටේ ගොඩින් රුවන්ලි ඉන්නෝ මේ වෙලාවේ.
0: මත්තේ ගොඩින්.
1: මටේ ගොඩින් කියලා.
0: මටේ ගොඩින් නෙවෙයි බං මත්තේ ගොඩින්.
1: මේ දාලා තියෙන්නේ මටේ ගොඩින් කියලා.
0: මත්තේ ගොඩින් මත්තේ ගොඩින් රුවන්ලි.
1: රුවන්ලි රුවන්ලි.
0: රුවන්ලි අපි අහන කෙනෙක්.
1: හා
0: හා. යාලගේ ඉන්න ලී පරපුරක්.
1: එහෙනම් පොඩ්ඩක් ඔයා රුවන් ලී මැසේජ් එක පොඩ්ඩක් බලන්න මටේ ගොඩින් කියලා දෙ මම ඒක ඔයාගෙන් අහන්නත් හදලා ආයිතින් ඇහුවේ නෑ
0: රුවිනි ඔයා මෙයාව වැරදි පාරක යවලා තියෙන්නේ මටේ ගොඩින් කියලා බලන්න
1: ඕක ඒකනේ මාව අපහසුතාවයට පත් කරා
0: අපහසුතාවයට පත් කරා තම ටී අකුරක් දාලා එවන්න ඕකට
1: මටේ ගොඩින් කියලා දාලා
0: හම්මෝ
1: මං වගේ මේක ඇහුවා කොහොමද ඇහුන්නේ
0: රයිට් යාත්‍රේ අපි මතක් කරන්න ඕන දැන් ගෙදර ඉන්නකොට
1: හරි
0: පහුගිය දවස් දෙකේ නිවාඩු දවස් දෙකේ
1: හහා
0: මොනා විශේෂ කෑමක් කිම හදලා කන්නේම හිතුන්නේ
1: හිතේ නවයිති
0: හිතුණා විතරයි
1: හදාගන්න බෑනේ
0: අම්මේ අර හදමු මේව හදමු
1: අදවත් හදලා දෙන්නකෝ පොදු ප්‍රශ්න මේවයි
0: ඒ විතරයි කියන්නේ හදන්න නිකන් අඩුම ධර්මයේ මේ
1: හරි මොකක් හරි වෙන එකක් හරි එන්න හදන්නේ
0: ඔව් එහෙම try කරලා බලන්නවත් නැහැ
1: හහා
0: අම්මේ
1: හදලා දෙන්නකෝ කියන විතරයි
0: කියන විතරයි
1: ඔව් මේක නෝ ප්‍රශ්න වෙනවා අපි හැදුවට පස්සේ ඒ නිසා අපි අම්මට කියලාම හදා ගන්නවා මම බලාගෙන ඉන්නවා
0: උඳු වඩේ හැදුවම
1: මොකද
0: උඳු වඩේ උළුඳු වඩේ
1: හරි
0: හැදුවම හදන්න කියලා ගත්තට පස්සේ
1: පරිප්පු වඩේ තමයි
0: හැදෙන්නේ පරිප්පු වඩේ
1: හහ
0: ඒ වගේ වැඩනේ වෙන්නේ
1: ඔව්
0: ඒක නිසා දැන් අපි මේ අර වෙනස් විදියට කෑමක් හදාගෙන කන්න හරි ආසයි
1: හහ
0: ගෙදර ඉන්නකොට නිවාඩු දවසට එතකොට ගෙදරට කවුරු හරි නෑදෑයෙක් කෙනව කිව්වට පස්සේ
1: මොන
0: හරි අමුතු දෙයක් රසට හදලා අන්නාරි ආසයි. ඉතින් එහෙම හිතන වෙලාවට ඔයාලට පුළුවන් නම් ගෙදරට එන අයට සංග්‍රහ කරන්න හොඳ තෝසි ටිකක් හදලා දෙන්න.
1: හා කොච්චර හොඳද.
0: වව් නියමයි ඈ.
1: ඔකේ.
0: අපි කඩෙන් ගිහිල්ලා සමහර වෙලාවට පාම් පිටි වලින් හදපු රවුමක් කනවා ඒක තෝසෙයි කියලා.
1: ඔව්.
0: නමක් දාලා.
1: හා එතන අපි කාලා තින්නේ රොටි.
0: පාම් පිටි වලින් හදපු රොටි.
1: අපි එදත් කිව්වා. හරි.
0: ගෙදර ඔක ගෙදර ගිනිහිල්ලා විජය ඔසපිටි මිශ්‍රණය අරගෙන ගිහිල්ලා
1: හරි
0: ලේසින් පුළුවන් නේ ඔක හදාගන්න. ඉතින් ලොකු කරදර වෙන්න දෙයක් නැහැ. මේක ඇප් ගැලවෙන්නේ
1: නැහැ. ඔව්. හරි හදෙන්නේ
0: නැහැ. රෝසෝස් පෑන් එකටම ඇලිලා.
1: මේක
0: ගැලා ගැලවෙන්නේ නැහැ කිකේ වද විඳින්නේ. මේ වගේ කරදර වෙන දෙයක් නැහැ. විජය තෝස මිශ්‍රණය අරන් ගියා නම් හොඳ රහට.
1: අර
0: ඒ තෝස එකක තියෙන රහට. තෝස එකක් හදාගෙන කන්න පුළුවන්.
1: හරි.
0: ඒ නිසා කට්ටියට සංග්‍රහ කරන්න ගෙදර ඉන්නකොට පොඩා වෙනස් විදිහට කැමරේ එකක් හදාගන්න. විශේෂ තෝස මිශ්‍රණය, එතකොට කුරක් කම්පිටි ටිකක් ගෙනිහලා කුරක් කන්තලපයක් කැලපයක් මේ වගේ දේවල් හදාගන්න දැන් පුළුවන්කම තියෙනවා. නියම නිෂ්පාදනය විජේ නිෂ්පාදනය එක.
1: ඉතින් අපේ රසේ රටේ සම්මත බෙදෙන විජේ නිෂ්පාදන ආදාන ළඟම වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, අට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. වෙනත් වෙනත් නිෂ්පාදන වලින් හදාගන්න නිසා තමයි ඔයාට ඔය හරියට ඒ කියන දේවල් හදාගන්න බැරි වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ විශ්වාසෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන් විජේ නිෂ්පාදන.
0: ඩොම මැෂින් එකක් ඔයාට තියෙනවා නම් සහල් නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාර කරන කෙනෙක් විදියට ඔයා දැන් ඇත්තටම දියුණු කෙනෙක්. ඔයාත් යම් තත්ත්වයක ඉන්න කෙනෙක්. ඒ වගේ මැෂින් එකක් ගන්න පුළුවන් නම් ඒ නිසා දැන් ඔයාට තියෙන්නේ කණු දෙක එලිවේට යන්ත්‍රයක් නම් සෑහෙන දියුණු. ඔයාට පුළුවන් දැන් එතනින් ගිහිල්ලා වගේ බිස්නස් එක තව සාර්ථක කරගන්න, වේගෙන් වැඩ ටික කරගෙන යන්න සහ ලැසුරුම් යන්ත්‍ර, කණු දෙක එලිවේට යන්ත්‍රයට අමතරව එතකොට කළු වැටිවත් කිරීම යන්ත්‍ර
1: සහ ලැසුරුම් කිරීමේ යන්ත්‍ර
0: මේ වගේ මේ මැෂින්ස් ගණනාවක් තියෙන මේවා අරගෙන තව ටිකක්
1: දියුණු වෙන්න පුළුවන්,
0: ස්පෑන් කරන්න පුළුවන් නේද බිස්නස් එක. එතනින් එහාට ගිහිලා තව ව්‍යාපාර වෙනුවෙන් මැෂින් තියෙනවා.
1: ඇඹරුම් ආශිත මොන හරි ව්‍යාපාරයක් කරනවා නම් ඔයාලට පුළුවන්කම තියෙනවා. මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඉතින් ඩෝමා ඇඹරුම් යන්ත්‍රයක්, එතකොට පොල්තල් හිඳන යන්ත්‍රයක්, මේ ආදී යන්ත්‍ර සියල්ලම ඔයාලට ගන්න පුළුවන්කම තියෙනවා. අදාන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කිව්වහම අලෙවියෙන් පසු හොඳම හොඳ සේවාවක් ලබා දෙන තැන තමයි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඒකයි ඔයාට විශ්වාසෙන් අපි මාක්ස්මන් හෝල්ඩින්ග්ස් තෝරගන්න කියලා කියන්නේ. නොම්බර 31 කැලේන පාර මහරගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තැනට යනවාට පුළුවන්කම තියෙනවා. නැතන් කතා කරලා විස්තර දැනගන්න 011 6679 579 ට කෝල් එකක් දෙන්න.
0: හවස 5:30 වෙලාව.

0: හවස 5 විනාඩි 32යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
0: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
0: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
0: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස් අමතන්න 077 777 7374.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: හවස පහයි විනාඩි 38යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. දැන් චාරු මේ තාම බරපතල විදියට ඩෙංගු රෝගීන් ගිහල යාම වාර්තා වෙන්න පටන් ගන්න තියෙනවා. ගෙවුණු පැය 24ට රෝගීන් දහසකට වැඩි සංඛ්‍යාවක් දිවයිනෙන් වාර්තා වෙනවා කියලා සෞඛ්‍ය අංශ කියනවා. ඉතින් අපි ගිය සිකුරාද කිව්වා 44,000 ගණක් මට මතකයි.
1: සිකුරාදා අපි කිව්වා 44,000 ඉක්මවලා කියලා.
0: ඔව් 44,000 ඉක්මවලා තියෙනවා කියලා ගිය සිකුරාද කිව්වා. එතකොට අද වෙන විට මේ රෝගීන් සංඛ්‍යාව 46,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක ඉතාම බරපතල තත්ත්වයක් විදිහට තමයි වාර්තා වෙන්නේ.
1: දැන් තවත් වැඩි ඇති මොකද දැන් ගත වූ පැය 24 තුළ දහස ඉක්මවලානේ.
0: දහස ඉක්මවලා තියෙනවා. එතකොට මේ තත්ත්වය දැන් ගත්තොත් ඉතින් වාර්තාව දැන් මීටත් වඩා වෙනස්. ඉතින් මේක අපි විසින් පාලනය කරගන්න ඕන කතාවක්. මේක අපිට සෞඛ්‍යංශ වලටවත් රජයටවත් වෙනත් නිලධාරියෙකුට බාර දීලා මේක පාලනය කළ දෙන කියලා අපිට
1: ඍජුව අපිට පැත්තකට වෙන්න බෑ.
0: ඔව් ඇඟිල්ල දික් කළා අපිට පැත්තකට වෙන්න බෑ. මේක අපිම පාලනය කරගන්න ඕන තත්වයක්. මේකෙන් මරණ 28ක් ඊයේ දවස් වෙනකොට වාර්තා වෙලා තිබුණා. මේ දක්වා කාලය තුන ගෙවුණු ජනවාරි මාසයේ ඉඳලා මේ දක්වා මරණ 28ක් ඩෙංගු රෝගයත් එක්ක. නමුත් ආ විශ්වාස කරනවද ගිය අවුරුද්දටම මරණ 29යි වෙලා තියෙන්නේ. එතකොට මේ ජුනි මාසය ගෙවෙන්නේ එතකොට ජුනි මාසයේ වෙනකොට මරණ 28ක් මේ අවුරුද්දේ වාර්තා වෙනවා. එතකොට මේ තව මාස 6ක් ඉස්සරහට යනකොට අපි කොයි වගේ තැනක නතර වේද කියන එක සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නාර්ථයක්.
1: ඉතින්
0: ඩෙංගු බදුරුවා සම්බන්ධයෙන් විශේෂයෙන්ම සැලකිල්ල දක්වන්න ඕන. ඔව් මේ විශේෂයෙන්ම උදෑසන කාලයේ සටහා
1: සහ
0: සවස් කාලයේ වැඩි වශයෙන් උන් සැරිසරනවා කියලා කියනවා. ඒ වගේම තමයි දැන් ඩෙංගු කීටයා අපි වතුර භාජනයක් පෙරලුවට පස්සේ වියලි පරිසරයක වුණත් අවුරුද්දකට ආසන්න කාලයක් ඉන්න පුළුවන් කියලා කියනවා.
1: අවුරුද්දකට ආසන්න කාලයක්?
0: ඔව්ට. ඔහුට ජීවය නැති කරගන්න නැතුව යලි වතුර හම්බ වෙනකම්.
1: හරි.
0: එයාට පුළුවන් කියනවා මේ වියලි පසුබිමක වුණත් අවුරුද්දක කාලයක් ඉන්න. ඉතින් ඒක නිසා මේ තත්ත්වය හරි භයානකයි.
1: ඔව් ඒක හදිත් නේද?
0: ඔව් ඉතින් කොයි වෙලාවේ වැස්සක් වැටුණද එයාට ආයි නැගිටින්න
1: පුළුවන්. ඔව් ආයි පැතිරෙන්නත් පුළුවන්.
0: පැතිරෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ තත්ත්වය පාලනය කරගන්න මෙච්චර අමාරු වෙලා
1: තියෙන්නේ.
0: ඉතින් හොඳම දේ සහ අපිට කළ හැකි උපරිම දේ තමයි එකම දේ තමයි අපිට ජලයේ රැඳෙන තැන්
1: නැත්නම්
0: මදුරුවට බෝ වෙන තියෙන ස්ථාන අපි විනාශ කළා දාන එක. මේක විතරයි අපිට කරන්න තියෙන්නේ.
1: හරි පුංචි දෙයක් ඉතින් නේද අපි කරන්නේ නැතිකම තමයි මේ වෙලා තියෙන්නේ.
0: අපිට හරි පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. මේකට වෙන කොහෙන්වත් ඉන්ජෙක්ෂන් එකක් රටින් ගේනකම් බලන් ඉන්නවත් එහෙම නැත්නම්
1: කඩෙන් අරගන්නවත්
0: මුදල් වියදම් කළා කඩෙන් ගන්න දෙයක්වත් එහෙම දෙයක් නෙවෙයිනේ. වටපිටාවේ තියෙන වතුර පිරෙන තැන් ටික අපිම විනාශ කළා දානවා නම් එකතු වෙන තැන් අයින් කළා දානවා නම් මේක හරි සරලව බේර ගන්න පුළුවන් කතාවක්.
1: ඒක තමන්ගේ වටපිටාවේ තියෙන දේවල් නේද?
0: අනුන්ගේ වතු සුද්ධ කරන්න ඕනේ තමන්ගේ
1: වතු. කියලා නෑනේ.
0: තමන් සුද්ධ කරගන්නවා නම්
1: ඔය ඔක්කොම සුද්ධ වෙනවා.
0: අනිවාර්යෙන් ඔක්කොම මේ තත්ත්වයේ 50ක් ඉවරයි.
1: 50ක්
0: ඉවරයි. ඉඩඟඩ ඔය පොදු ස්ථාන ටික පිරිසිදු කරගන්නගෙන
1: තියෙන්නේ.
0: ඒ දේවල් ටික කට්ටිය එකතු වෙලා කරගත්තා නම් මේ ප්‍රශ්නය හරියටම විසඳගන්න ඔයාලට පහසුවෙන් පුළුවන් කිසිම වියදමක් යන්නේ නැතුව. ඉතින් අහිංසක ජීවිතයක්. අහිංසක ජීවිතයක් මදුරුවෙකුට විලිදෙනවද? වත්ත පිටිය සුද්ධ කරගෙන තමනුත් රැකිලා වටපිටාවත් රැක ගන්නවද කියන එක තම තමන් හිතන්න ඕන කතාවක්.
1: ඔව් එයාගේ ආදරණීය කවුරුත් තාම වෙලඩවලා නැතුව ඇති ඩෙංගු රෝගය වැළඳිලා නැතුව ඇති. හැබැයි ආතාවත් ඉස්සරහට මේක පැතිරුණොත් ඔයාගේ ආදරණීයන්ටුණත් මේකේ බලපෑම එන්න පුළුවන්.
0: බලපෑම එන්න පුළුවන්. තමන්ට මේ ප්‍රශ්න ආවට පස්සේ තමයි
1: තේරෙන්නේ.
0: රත් වෙන්නේ එතකොට.
1: හා හා එතකොට හැබැයි වැඩක් නැහැ.
0: වැඩක් නැහැ.
1: අර අපි කියන්නේ නැව ගිහින් ඉවරයි.
0: නැව ගිහිල් ඉවරයි. ඒ නිසා දැම්ම ඔයාගේ පරිසරය පිරිසුදු කරගෙන තමන්ගේ පවුලට ඩෙංගු වාහකයෙක් වෙන්න කලින් තමන්ගේ පවුල කෙනෙක් ඩෙංගු රෝගියෙක් වෙන්න කලින්
1: බේරගන්න
0: එක දැම්මම කරන්නම වෙනවා. හවස 5 විනාඩි 43 වී සිඳුවා කාලා හෙඩ්ලයින් අහන්න යන්න වෙනවා.
1: හරි.

0: ලකඩ රේඩියෝ ITN
1: 5:46.
0: ලකඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: ආපන ශාලාවලින් පාසල් දරුවන්ට දෙන කෙටි ආහාර සහ පැණිබීම ගැන මාර්ගෝපදේශ මාලාවක්. ජනපති අනුරයි ICC සභාපති ජේෂාත්‍ර ඇති උහමෝ ගැන පුවත්පත් වාර්තාව බොරු. ජනාධිපති මාධ්‍යංශය කියයි. වෙස්සයි 27 සිට පළාත් 9ටම එකම පෙරපාසල් අධ්‍යාපන ක්‍රමයක්. ඇමතිනි පෝල් රාජ් කියයි. ඩෙංගු අධිවසංගත තත්ත්වයක දෛනික රෝගීන් ගණන දහසක් තික්මවයි.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: Anda Radio ITN.
1: ලොතරැයි පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයි NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙතින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දියුණුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිත අහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
3: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
4: ලකන්ද Radio ITN

0: පහයි විනාඩි 55 වෙලාව. අපි ගොඩක් වෙලාවට අපි දකින්නේ ලැබෙන මුදල වියදම් කරලා ඉවර කරන පුද්ගලයෝ. ලැබෙන පඩිය ටක් ගාලා එක එක දේවල් වලට වියදම් කරලා ඉවර කරන අය. හැබැයි ඔය අතරේ ඉන්නවා ලැබෙන පඩිය අපිට වියදමටත් මදි, සමහර වෙලාවට මාසෙ වියදමටත් මදි.
1: හැබැයි ඉතුරු කරනවා.
0: හැබැයි පොඩි ගාණක් හරි ඉතුරු කරන, රුපියල් 1000ක් හරි ඉතුරු කරන අයත් ඉන්නවා අපි දැක තියෙනවා. ඉතින් ඒ අයට ඒක පුරුද්දක් විදිහට ගියාට පස්සේ එයාලා ලොකු මුදලක් ඉතිරි කරගෙන අවසානයේ ස්ථිර තැන්පතුවක් දාලා තමන්ගේ හදිසි අවස්ථාවකට ගන්න පොඩි ආයෝජනයක් කරලා තියා ගන්නවා. ඒ වගේ දේවල් අපි පුරුදු කරගත්තොත් ඒවා තමයි හොඳ පුරුදු කියන්නේ නේද? ජීවිතේට ඕන දේවල් අපිට හොඳ ගමනක් යන්න, අපි සාර්ථක පුද්ගලයෙක් වෙන්න කියන දෙයට ඉතිරි කිරීම කියන එක අනිවාර්යෙන් අපේ ඇඟේ තියෙන්න ඕන. ඒකට හොඳම තෝරා ගැනීමක් තමයි RDB කියන්නේ. ස්ථිර තැන්පතුවක් දානවා නම් දැන් හොඳ පොලියක් එක හොඳ විශ්වාසයෙන් වාඩ ගනුදෙනු කරන්න පුළුවන්. RDB බැංකුවත් එක්ක.
1: ඉතින් රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයේ ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතුවක් ඔයා දානවා නම් ඒ සඳහා අවශ්‍ය කරන ඉහළම පොලිය ඔයාට ලැබෙනවා RDB බැංකුවෙන්. ඒ නිසා ඔයාට විශ්වාසයෙන් යන්න කියලා අපි කියන්නේ. දැන් දිවයින පුරාම ශාඛා 272ක් තියෙනවා දිමේනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුව නමේ. ඉතින් අද පුළුවන්කම තියෙනවා ළඟම තියෙන ශාඛාවට ගියොත් මේ අවශ්‍ය කරන සියලුම පහසුකම් ටික, සේවාවන් ටික ලබා ගන්න.
0: හිතේ කහට තියාගන්න එපා කියලා අපි කියනවනේ.
1: හරි.
0: හිතේ කහට තියාගන්න එපා.
1: හහා මොන දේ වුණත් කමක් නැහැ.
0: මොන දේ වුණත් හිතේ කහටක් තියාගන්න එපා.
1: හ්ම්.
0: එහෙම කියලා අපි කියනවා.
1: ඔව්.
0: හැබැයි තේකේ කහට තියෙන්න ඕන.
1: හරි.
0: තේකේ කහට නැති වුණොත්
1: වැඩක් නැහැ.
0: අපේ හිතේ කහට හැදෙනවා. අපේ හිතේ කහට හැදෙනවා තේකේ කහට නැති වුණොත්.
1: ඒ
0: නිසා හිතේ කහට නැති වුණාට කමක් නැහැ. තේකේ කහට තියෙන්න ඕන.
1: හොඳ
0: කහට රහට තේ එකක් බොනෝ නම් අනිවාර්යයෙන්ම විජේතේ ඔයා ගෙදර ගෙනහිලා තියාගන්න ඕන.
1: තිස්වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි විජය නිෂ්පාදන අපි අතටපත් වෙන්නේ. ඉතින් ඒ විශ්වාසයත් එක්ක දැන් අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමට තරගට යන ඕන විජය නිෂ්පාදනයට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ හැම නිෂ්පාදනයක් ඔයා කැම වේලක් හදනවා වුණත් ඔයා දැන් කිව්ව විදිහටම කාට රහට ඔන්න තේකක් බොනවා නම් කෝපි එකක් බොනවා නම් මේ හැම දෙයකටම ඔයාට පුළුවන්කම තියෙනවා විජය නිෂ්පාදන එකතු කරගන්න. ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් ඔයාට විජය නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
0: අපි අර ප්‍රශ්නයක් අහුවනේ පියෙකුට පුතුන් 5 දිනක් සිටිනම් එම සෑම පුතෙකුටම
1: එක්
0: සහෝදරිය බැගින් සිටිනම් එම පියාට සිටින මුළු දරුවන් සංඛ්‍යාව කීයද කියලා.
1: ඔව්.
0: ඉතින් ඕක හරි සරලයි කල්පනා කරලා බැලුවොත්
1: ඒකට
0: හරි උත්තරෙත් ගොඩක් අය දීලා තිබ්බා.
1: ඔව්.
0: 5 දිනක් පුතුන් හිටියට මේ හැමෝටම
1: ඉන්නේ
0: එකම සහෝදරිය. අපි අහලා තියෙන විදිහෙන් ඒක පොඩ්ඩක් පැටලුණාට
1: එක්
0: සහෝදරිය බැගින් සිටී නම් කියලා කිව්වට
1: ඒතර හැමෝටම එක ඉන්න සහෝදරිය සහෝදරියම තමයි.
0: සහෝදරියම තමයි.
1: හරි.
0: එතකොට ඒ තාත්තට ඉන්න ඔක්කොම ළමයි ගාන 6යි.
1: 6යි.
0: ආයි 10ක් වෙන්න විදියක් නැහැ.
1: පිරිමි ළමයි 5 දෙනයි අර සහෝදරියයි එක 6යි.
0: ඔක්කොම 6යි. ඔක තමයි හරි සරලව අපි පටලවලා අහපු ප්‍රශ්නේ.
1: අයියෝ දැන් මට වැරදුනා කියලා හිතනවා නම් කමක් නෑනේ.
0: කමක් නෑ. ගණන් ගන්න එපා.
1: හරි.
0: ඔయిత වැඩිය.
1: දේවල් අපිට වෙනවනේ.
0: එන්නේ. එහෙම හිතා ගන්න. එවලං හවස 5 විනාඩි 58 වෙලාව සිද්ධාවක් අහන්න පුළුවන්කම තියෙනවා. මැසේජ් කරපුවායේ තව පොඩ්ඩෙන් අපි කියමු.
1: හරි.

0: මහට ලංකාවටම ලකන පෙරනෝවරු
1: හවස 6 විනාඩි 8යි.

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න. 0.76

0: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමු වරට ටීවී රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
1: දියුණු මානව සම්පතක් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දායකත්වය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය බදුර සෙනවිරත්න මහතා සමකින් ඔන්නියා පොලිටික්ස් හෙට රාත්‍රී 10:30ට
2: FM 93.5 FM 93.7 ලකනා

හවස 6:10 වෙලාව ඉවෙනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න වෙලාවේ වාට මතක් කරන දෙයක් තියෙනවා. RTB බැංකුව ගැන මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ වෙලාවේ සිඳුවක් අහන්න ඉන්න කටියවත් මතක් කරන්න ඕනේ. මුලින්ම මම මොකක් කරද්ද හොඳ? මුලින්ම වාට RTB ගැන මතක් කරලා ඉන්නම්. දැන් ඔයා ස්ථාවර තැන්පතුවක් දාගන්නවා නම් ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය ඔයාට හම්බෙන හොඳම තැන තමයි RTB බැංකුව කියලා කියන්නේ. ඉතින් ආතල්

දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව කියන්නේ RDB බැංකුවට. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා සාවර තැන්පතුවක් ඔයා දානවනම් බැංකුවක, ඔයා ඒ වෙනුවෙන් විශ්වාසවන්ත වගකීමක් තියෙන බැංකුවක් හොයනවා නම් ඒ වෙනුවෙන් තමයි ඔයාට තියෙන්නේ RDB බැංකුව තෝරගන්න. දිවයින පුරාම ශාඛා 272ක් තියෙනවා. ඔබට පුළුවන්කම තියෙනවා ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් ඔයාට අවශ්‍ය කරන සේවාව ලබා ගන්න. මේ වෙලාවේ සිංදුව ගහන අපිට මැසේජ් එකක් දාලා තියෙනවා නුවරින් ශහරා. ඔයාව එකතු කරගන්නවා ජේජේ ෆැෂන් එකේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මලිත ඔයාවත් එකතු කරගන්න ගමන් ෂෙවෝන් මේ පැත්තට මැසේජ් එකක් දාලා තියෙනවා. යටි අන්තර පැදින්නම් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එතකම කුසල්, එතකොට ඩිලාන්, සුරේෂ්, හිමාෂා මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා පවන්. ඊට පස්සේ ගම්පහ පැත්තට යන හදන්නේ ගම්පහින් රෙශ්මි මැසේජ් එකක් දාලා තියෙනවා. ඔයාවත් එකතු කරගන්නවා මෙන්න මේ ඇහෙන සිංදුවට. තව වෙලාව තියෙනවා අපිට ඉවිනින් ඩ්‍රයිව් එකේ ඉන්න පුළුවන්. හවස 6 අමාර වෙනකම් අපි වහගෙන ඉන්නවා. හවස 6යි විනාඩි 12යි දැන්.

0: රටට වග කියන රේඩියෝ.
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රිය වීකටීමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
3: කෝල් ඩ්‍රයිව් එකට
2: ලකන ඊවෙනින් ඩ්‍රයිව්.
4: ඉවිනිින් ඩ්‍රයිව් වහගෙන ඉන්න අතරේ අපි මදක් කරන්න ඕන විජය නිෂ්පාදන ගැන. සමහර වෙලාවට දවසකට එකම එක කෑම වේලක් වෙන්න පුළුවන් අපිට රසට කන්න ලැබෙන්නේ නේද චාරු? එතකොට අපිට ඒ කෑම වේල රසට කන්න නම් ඒක ගෙදර හදාගත්ත කෑම වේලක් වෙන්නම ඕන. මොකද ගෙදර හදන කෑම වේලක රස ඇරෙන්න වෙන කොහෙන් කන කෑමකවත් ඒ රසය ගන්න බෑ. හැබැයි ඉතින් ගෙදර හදන කෑම ටික රසට හදා ගන්න නම් ගෙදර තියෙන්න ඕන විජය නිෂ්පාදන.
5: ඉතින් ආට පුලංකම තියෙනවා විජය නිෂ්පාදන හොන ආදාන තත්වයෙන් වගේම ගුණාත්මක බවින් නිසා සීම ප්‍රමිතිර කුළුබර ටික අපිට ලැබෙන විජය කියන නමින්. ඉතින් ආට කිව්ව විදිහටම පුලංකම තියෙනවා ලැකම තියෙන විලන් සලෙන් හරි නැත්නම් සුපිරි විලන් සලෙන් හරි විජය නිෂ්පාදන බිලදී ගන්න. ඉතින් මතක ඇතුව ඔන්න විජය කියන නමින්ම විජය නම තියෙනවද කියලා බලලම ඔන්න මිලදී ගන්න.
4: එවගේම තමයි ඔබේ වාසනාව උරගා බලන්න මේ වෙලාව හොඳම වෙලාව කියලා මට හිතෙනවා. ගෙදර යන ගමන් වෙන්න පුළුවන් ඉන්නේ. ඉතින් මගදී හම්බෙන ලොතරැයි කූඩුවකින් අරගන්න ගොවිසත ලොතරැයියක් අද ඔබේ වාසනාව වෙන්නේ නැති ඔය ගෙදර අරගෙන යන්නේ.
5: ගොවිසත ලොතරැයි ගැන කතා කරනකොට අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිය සහයෝගය ලබා දීමට වගේම ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන්නේ ගොවිසත ලොතරැයි. ඉතින් මේ දේවල් වලට දායක වෙන ගමන් වාද පුලංකව ඔයාගේ කෝටිපති හිණියත් හැබෑ කරගන්න. එකට කරන්න තියෙන්නේ ගොවිසත ලොතරැයි ඔන වැඩි වැඩියෙන් මිලදී ගන්න එක.
4: හරි බලන් අපි සින්දුවක් අහලා ආයෙමත් කතා කරමු.

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස 6:22 දැන් ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011176679 ටෙක්කියා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ජුනි 23 වනදා සිද්ධ විනායකර් මහාවිද්‍යාලය මන්නාරම සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
3: ලක්කන
0: ඒවිලින් ඩ්‍රයිව්.

හවස 6 විනාඩි 23යි වෙලාව. අපිට යන්න වෙලාව හරි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරය ගැන. දැන් ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය උන්නතිය හරහා සෞභාග්‍යමත් දේශයක් නිර්මාණය කිරීම තමයි කසාගල සමූහ ව්‍යාපාරයේ මුඛ්‍ය අරමුණ වෙන්නේ. ඉතින් මේ වෙලාවට මතක් කරන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් වෙතින් දැනටමත් ඔබට ලැබෙන නැවුම් අත්දැකීමක් කියලා දාන්න. ඉතින් ඊට අඩු මිල ගණන් යටතේ ඔබේ පසුබිමට වාසි සහන සමග ඔබ වෙත ලබා දෙන තවත් සුවිශේෂී වාසි අතරට මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ඔන්න ඔබට ණය සහනයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ වෙලාවට මතක් කරන්න ඕනේ රුපියල් 25,000ක මිලදී ගැනීමේදී ඔයාට ඔන්න පුළුවන්කම තියෙනවා නොමිලේ ඩිලිවරි පහසුකම ලබා ගන්න. ඉතින් මේකට කරන්න තියෙන්නේ ඔයාට යන්න පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් කසාගල ග්‍රීන් සුපර් වෙනන්සල් ජාරයට. ඉතින් එතනදී ඔයාට පුළුවන්කම තියෙනවා මෙන්න මේ කියපු සේවාවන් සියල්ලම ලබා ගන්න. ඒකත් මතක් කරගෙන ගමන් එහෙනම් අදට අපිට යන්න වෙලාව හරි. ඉතින් හෙටත් හවස 4ට හරියටම අපි එනවා ඉවෙනින් ඩ්‍රයිවර් අරගෙන. එතකන් ඔයා පරිස්සමෙන් ඉන්න. එහෙනම් අදට ගිහින් ගෙද්දන් සුබ දවසක්.

0: මක්ස්පෙන් සමහ ව්‍යාපාරය විතුන්ගේ අපි තහරන දැන් නව නිමාවකින් එන ඩෝමාසවන්ත්‍රී වීකටම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවකු වන්න අදමම තන්න බිතුව එකකයි හතයි හයිසේ හැතනමයි පන්සේ හැතනමය.
1: රසයනුත් ඉහල ගුණයනුත් ඉහල විජය තෝස්සේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: застала.
1: ආපන ශාලාවලින් පාසල් දරුවන්ට දෙන කෙටි ආහාර සහ පැණිබීම ගැන මාර්ගෝපදේශ මාලාවක්. ජනපති අනුරයි ICC සභාපති ජේෂාතර ඇති වූ හමුව ගැන පුවත්පත් වාර්තාව බොරු. ජනාධිපති මාධ්‍යංශ කියයි. ඩෙංගු අධිවසංගත තත්වයක දෛනික රෝගීන් ගණන දහසක් ඉක්මවයි. නඩු වැටුනොත් ඩෙංගු වලට බය නැති ජනතාව ගැන හඳුන්වන්නේ තිගින් දැඩි ප්‍රකාශයක්. 20/27 සිට පළාත් 9ටම එකම පෙරපාසල් අධ්‍යාපන ක්‍රමයක් ඇමතිනි පෝල් රාජ් කියයි. යල අස්වැන්න නෙලනකොටම ගොවියාගෙන් වී ගන්න රජය වැඩ අරඹයි. බ්‍රිතාන්‍ය අගමැති ස්ථාම අගමැති කමෙනුත් කම්කරු පක්ෂ නායකත්වයෙනුත් ඉල්ලාස් වී. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ. කෙටි ආහාර ගැන නැවත සිතමු. සෞඛ්‍ය සම්පන්න ස්වභාවික කෙටි ආහාර තෝරමු යන්න තේමා කරගනිමින් 2026 වසරේ පෝෂණ මාසය ක්‍රියාත්මකයි. ඊට සමගාමීව නිරෝගී දරු පරපුරක් වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න පාසල් ආපන ශාලා පිළිබඳ මාර්ගෝපදේශ එළිදැක්වීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කෙටි ආහාර සම්බන්ධව එළිදැක්වූ මෙම යෝජනාවලිය පාසලට පමණක් සීමා නොකර සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශවල ඉහළ සිට පහළට පළමුවෙන්ම භාවිත කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. දරුවන්ට පාසල් ආපන ශාලා තුළින් සපයනු ලබන ආහාර නිසි පෝෂණයෙන් සෞඛ්‍ය ආරක්ෂිතව සහ දැරිය හැකි මිලකට සපයන සිසු හිතකාමී පාසල් ආපන ශාලා නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාම අරමුණ කරගනිමින් සෞඛ්‍ය සම්පන්න පාසල් ආපන ශාලා පිළිබඳව මාර්ගෝපදේශයේ අමාත්‍යරයාගේ ප්‍රධානත්වයෙන් නිලි දැක්වුවා. මේදී ප්‍රධාන අරමුණු පහක් අපේක්ෂා කෙරෙනවා. නිරෝගී පාසල් දරු පරපුරක් රටට දායාද කිරීම, පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර සැපයීම, සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳව නිවැරදි ආකල්ප ඇති කිරීමට දායක වීම, නිවැරදි ආහාර පුරුදු පාසල් දරුවා මගින් සමාජගත කිරීම, ආපන ශාලා නිසි පරිදි පවත්වාගෙන යාම සහ සනීප ආරක්ෂාව තහවුරු කිරීම එම අපේක්ෂාව බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ.
2: මට ඊයේ මුණ ගැහුණු සෞඛ්‍යට සම්බන්ධව එක අම්ම කෙනෙක් කිව්වා, දැන් මේටික් කරාට පස්සේ ස්කෝල් කැන්ටීන් එකේ මොනවද කන්න දෙන්නේ කියලා. මම හිතනවා එහෙම තමයි හිතන්නේ. නමුත් එයා තීරුම් ගත යුතුයි, අපි මේ වැඩසටහන සැලසුම් කරන්නේ 2070, 2080 සහ 2085 අපේ රටේ වයස්ක ජනගහනය බලපට පත්වීමට නියමිත දරුවොත් ඉලක්ක කරගෙන. 2025 ජාතික පෝෂණ මාසයේදී ඔබ ලබාගත් දත්ත තොරතුරු අනුව අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 10.1% මිටි බව, 8.6% කුෂ බව, 16.1% අඩු බර සහ 0.57% ස්ථූලතාවය හෝ අධි බර වාර්තා කරනවා. ගර්භණී මාතාවන්ගෙන් 13.2% අඩු බර පළමු මාස 3ේදී සහ මධ්‍යම සහ උග්‍ර මට්ටමේ රක්තහීනතාවයක් දිනවා 14.3% ගර්භණී මාතාවන්. බොහෝ බෝනෝන් රෝගත් එක්ක රෝග නිවාරණයේදී සම්බන්ධ වෙන ප්‍රධාන වේ තමයි පෝෂණය. පෝෂණය සම්බන්ධයෙන් අපේ තියෙන විසඳුම් දවසකින් දෙකකින් සතියකින් මාසෙකින් කරන්න පුළුවන් දේවලුත් නෙමෙයි. ඒ නිසා මගේ යෝජනාව තිබෙන්නේ අද මේ කෙටි ආහාර සම්බන්ධයෙන්, ස්නැක් සම්බන්ධයෙන් ඔබ අපි අද ඔක්කොම එකතු වෙලා සම්මත කරගන්නා මේ යෝජනාවලිය ස්කූල් කැන්ටීන් එකට පමණක් නෙමෙයි, ඉස්සෙල්ලම සෞඛ්‍ය අමාත්‍යාංශයේ, මෙතන ඉන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ, උඩ මට්ටමේ අපේ රැස්වීම්, අපේ සාකච්ඡා, අපේ උත්සව අවස්ථාවල ඉඳලා බිම ඔබ MOH වල ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය ඇතුළු පහළම දක්වා පළවෙනිම ඒ භාවිතාව කරන්න ඕනේ.
1: දරුවන් අතර බෝනෝන රෝග ව්‍යාප්ත වීමේ අවධානම අවම කිරීමේ ආරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය පාසල් ආපන ශාලාවල විකිණීම තහනම් කරමින් ආහාර ද්‍රව්‍ය ලයිස්තුවක් ප්‍රකාශයට පත් කිරීමට පසුගියදා කටයුතු කළා. නිරෝගී දරු පරපුරක් දැයට දායාද කිරීමේ ආරමුණින් දිගුකාලීන පියවරක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. ඊට අනුගත වෙමින් කටයුතු කිරීම වැඩිහිටියන්ගේ මෙන්ම පාසල් ආපන ශාලා හිමිකරුවන්ගේ වගකීමක් බවයි සෞඛ්‍යාංශ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. පාසල් දරුවන්ට යහපත් ආහාර පුරුදු සහ සෞඛ්‍ය සම්පන්න භාවයේ තහවුරු කිරීම සඳහා මෙම නව සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ හඳුන්වා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණාංශයේ වෛද්‍යවරුන් පවසනවා. අධික ලෙස මේදය, සීනි, ලුණු සහ කෘත්‍රිම රසකාරක අඩංගු ආහාර ගැනීම තුළින් දරුවන්ගේ දිගුකාලීන සෞඛ්‍ය සම්පන්න භාවයට අභියෝගයක් එල්ලවනවා. ඒ අනුව පාසල් පරිසරය තුළ සම්පූර්ණයෙන්ම විකිණීම තහනම් කර ඇති ආහාර වර්ග කොටස් කිහිපයකට වර්ග කර දක්වා තිබෙනවා. අහිතකර මේදය සහ ට්‍රාන්ස්මේදය අධික ආහාර, සන්තෘප්ත මේදය සහ ට්‍රාන්ස්මේදය අධික ආහාර ළමා සෞඛ්‍යයට අතිශය හානිකර බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. සොසේජස්, බේකන් වැනි පිරිසැකසුම් කළ මස් වර්ග, පැටිස්, පැස්ටා, රෝල්ස්, සමෝසා, බැදපු අර්ථහපල් ඇතුළු ගැඹුරු තෙලේ බැදපු ආහාර මෙන්ම සීනි අධික ආහාර සහ පැණිබීම මෙම අහිතකර ආහාර කාණ්ඩයට ඇතුළත්. අධික සීනි භාවිතය නිසා දරුවන් තරබාරු වන අතර ප්‍රධාන වේල් සඳහා ඇති රුචියද අඩු කරනවා. එමෙන්ම චොකලට්, ඩෝනට්ස්, ඉක්ලියාස් වැනි අධික ලෙස පිරිසැකසුම් කළ ආහාර වර්ග, කෝලා වර්ග, කෘතිම පළතුරු බීම මේ අනුව සෞඛ්‍යයට අහිතකර බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. දෙවෙන පුරා සිටින පාසල් සිසුන්ගේ දිගුකාලීන යහපැවැත්ම උදෙසා මෙම නව මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් අදාළ අංශවලින් ඉල්ලා සිටිනවා. 2027 වන විට පළාත් 9ටම එකම පෙරපාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පවසනවා. පෙරපාසල් ගුරුවරුන් 500 දෙනෙකු සඳහා ඩිප්ලෝමා සහතික ලබා දීමට යෝජිත වැඩසටහනට අදාළව ගිවිසුම් ගතවීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යය මේ බව සඳහන් කළා. බස්නාහිර පළා ශ්‍රවණාගාරයේදී මෙම ගිවිසුම් ගතවීම සිදු කෙරුණා. පෙරපාසල් ගුරුවරුන් සඳහා ඩිප්ලෝමා ලබා දීම ජාතික අධ්‍යාපන ආයතනය සහ විවෘත විශ්වවිද්‍යාලය මගින් සිදු කිරීමට නියමිත අතර මේ වසර 3ක් තුල බස්නාහිර පළාත තුල සිදු කිරීමට නියමිතයි. පෙරපාසල්වල ගුණාත්මකභාවයේ සහ පූර්ව ළමාවිය සංවර්ධන වැඩපිළිවෙලක් වත්මන් රජ ඉදිරිපත් කරන බවයි අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය මේදී වැඩිදුරටත් සඳහන් කළේ.
0: මේක අපි හැම පළාත් සභාවකම සෑම පෙරපාසලේකම පළාත් පෙරපාසල් ඒකකයක් කරාම ඒ ප්‍රදේශවල ඉන්න පෙරපාසල් ගුරුවරුන්ට එකම විෂය මාලාවක් තුලට අන්තර්ග්‍රහණය කරගන්න මේ කාලපරාසය තුල පවතින දැනුම් පද්ධතියට ඔවුන්ව ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදය තමයි අපි අනුගමනය කරමින් තිබෙන්නේ. ඒ නිසා මේක කිසිසේත්ම ඉන්නා ගුරුවරුන්ව පිටවන් කරන්නට හෝ ඔවුන්ට අගතියටපත් කරන්නට ගත්තු වෑයමක් නෙමෙයි. සෑම පෙරපාසල් ගුරුවරයෙක්ම ගුරුවරියක්ම ඇත්තටම ගත්තොතින් කාන්තාවන් තමයි වැඩිම පිරිසක් මේ පෙරපාසල් ක්ෂේත්‍රයේ ඉන්නේ. ඔවුන් මේ දැනුම් පද්ධතියට ඇතුල් කර ගැනීම සඳහා නවීන විද්‍යාත්මක අධ්‍යාපන ක්‍රමවේදය හරහා දරුවන්ට සමීප වෙන්නේ. ඇත්තටම ගත්තොත් පෙරපාසලේදී අපි උගන්වනවා කියන වචනේ පාවිච්චි කරන්න කැමති නැහැ. ඒක උගන්වනවා කියන වචනේ නෙමෙයි අපි එතනදී යොදව ගන්න ඕනේ. දරුවන්ට මේ නව දැනුම සොයා යන්න, ඔවුන්ගේ කායික මානසික විභවතා වර්ධනය කරන්න අවස්ථාව සැපයීම තමයි මුල්ලමාවිය සංවර්ධනයේදී අපි බලාපොරොත්තු වෙන්නේ.
1: ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේෂායන මහතුරුන් පසුගියදා හමු වූ අතර එදී ජේෂා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් සඳහන් කළ බව කියමින් ඩේලි මිරර් පුවත්පත පළ කළ ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ඩේලි මිරර් පුවත්පතේ මුල් පිටුවේ පළ වූ අසත්‍ය සහ නොමග යවන සුළු වාර්තාව ශ්‍රී ලංකා රාජ්‍යයේ දැඩි ලෙස හෙළා දකින බවත් එය ප්‍රතික්ෂේප කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළා. මෙම වාර්තාව කිසිදු පදනමකින් තොරව පළ කර ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ICCA සභාපති ජේෂා මහතා අතර හමුව හිතාමතාම වැරදි ලෙස නිරූපණය කර ඇති බවයි එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ. එම සාකච්ඡාව ක්‍රිකට් සංවර්ධනය බිම්මට්ටමේ සහ යෝන් ක්‍රිකට් වැඩසටහන් මෙන්ම තරුණ ක්‍රීඩකයන් සඳහා අවස්ථාව පුළුල් කිරීම මෙන්ම පමණක් සිදු වූ බවත් එහිදී කිසිදු අවසන් නිවේදනයක් අසාදු ලේඛනගත කිරීමේ තර්ජනයක් හෝ මැතිවරණ ඉල්ලීමක් සිදු නොවූ බවත් ජනාධිපතිවරයා සහ ICC සභාපතිවරයා CX ගිනුම් මොස්සේ සිය එය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ICC සභාපතිවරයාන දෙදෙනාගේම නිල ප්‍රකාශයන් ඍජුවම පරිශීලනය කිරීමට පාඨකීන්ට අවස්ථාව තිබියදීත් මෙවැනි ප්‍රබන්ධිත පුවතා පළ කිරීම අදාළ පුවත්පතේ විශ්වසනීයත්වය තවදුරටත් පළදුවන බව ජනාධිපති මාධ්‍යංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඩෙංගු ව්‍යාප්තිය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීම හමුවේ ඊයේ දිනේදී ඩෙංගු රෝගීන් 169 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඊයේ දිනේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,000 ඉක්මවා ඇති බවයි ඩෙංගු වර්ධන ඒකකය සඳහන් කළේ. මෙවැනි අධ්‍යවධානම් තත්ත්වයක් හමුවේ වුවද ජනතාව මේ සම්බන්ධයෙන් දක්වන අවධානය ප්‍රමාණවත් නැති බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. පසුගිය දිනවල සිදු කළ පරීක්ෂා කිරීම්වලදී නිවාස, රාජ්‍ය ආයතන, පාසල් මෙන්ම ආගමික ස්ථානවලදී ඩෙංගු මදුරුවන් බෝ වීමේ ස්ථාන රැසක් හඳුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. පාසල්, රාජ්‍ය ආයතන සහ පූජනීය ස්ථානවලට මෙතෙක් අවවාද කිරීමක් පමණක් සිදු කළද මෙවර නීතිමය පියවර ගැනීමට සිදුවන බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. මේ මාසේ පළමු දින 20ට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12196ක්. ඒ අනුව රෝගීන් වැඩි පිරිසක් මේ වසරදී වාර්තා වී ඇත්තේද ජුනි මාසයේදී. මේ වසර ආරම්භයේ සිට මේ දක්වා ආසාදිතයන් 47179ක් සහ මරණ 28ක් වාර්තා වී තිබෙනවා. ඉන් 6 දිනකම වයස අවුරුදු 15ට අඩු දරුවන්. ඩෙංගු අධ්‍යවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 112 දක්වා ඉහළ ගොසින්. පසුගිය සතිය පුරා ඩෙංගු මර්ධන වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කෙරුණා. එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂා කිරීම සිදු කළ අතර බොහෝ පොදු ස්ථානවල මදුරුවන් බෝවුන ස්ථාන පවතින බවටයි හඳුනාගෙන තිබෙන්නේ. ඩෙංගු රෝගයේ වසංගතය බවට පත්ව තිබියදී පවා ජනතාවේ සම්බන්ධයෙන් දක්වන අවධානය කිසිදු අයුරකින් ප්‍රමාණවත් නොවන බවයි ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අජිත් විතානගේ මහතා සඳහන් කළේ.
3: පසුගිය ඩෙංගු මර්ධන සතිය අපි සාර්ථකව නිම කළා. සාරාංශයක් විදිහට ගත්තාම පරීක්ෂා කරපු නිවාස 364න් 44කම මදුරු කීටේ ඉන්නවා. පල්ලි 4ක් පරීක්ෂා කළා 2ක මදුරු කීටේ ඉන්නවා. ඊළඟට පාසල් 9ක් පරීක්ෂා කළා පාසල් 5ක මදුරු කීටේ ඉන්නවා. රාජ්‍ය ආයතන 8ක් පරීක්ෂා කළා 8න් 4ක මදුරු කීටේ ඉන්නවා. ඉදිකිරීම වැඩබිම් 4ක් පරීක්ෂා කළා 3ක මදුරු කීටේ ඉන්නවා. විශාල පරිමාණයේ ආයතන පරීක්ෂා කළා 116ක් 47ක මදුරු කීටේ පොසොන් පෝය පැමිණෙනවා. විශේෂයෙන්ම අපි පරීක්ෂා කරපු පන්සල් 38න් 23කව මදුරු කීටේ ඉන්නවා. ඒ නිසා මේක සුළුපඩු තත්ත්වයක් නෙවෙයි. මොකද ඉදිරි පෝය සතියත් එක්ක ජනතාව වැඩි වශයෙන් පන්සල් වල ගැවිසෙනවා. ඉතින් විශේෂයෙන්ම අපිට කියන්න තියෙන්නේ පන්සල මූලික කරගෙන ජනතාව එක් රැස්වීම වැඩි වෙනවා. පරිදීමකින් හෝ මෙම තත්ත්වය වෙනස් නොවුනොත් ලොකු අවධානයකට පෙළෙනවා අපේ උපාසක ජනතාව. හැකි ඉක්මනින් දායක සභාව සිළු දෙනා එකතු වෙන්න එකතු වෙලා මේක පිරිසිදු කරන්න. අපි පළවෙනි වටේදී රතු නිවේදනයක් පමණයි නිකුත් කරේ රාජ්‍ය ආයතන සහ පාසල් ආගමික ස්ථාන සඳහා. හැබැයි අපි දෙවෙනි වටේදී අපි බලාපොරොත්තු වෙන්නේ කිසිම වෙලාවක රතු නිවේදන නිකුත් කර කර ඉන්න අපිට අකමැත්තෙන් හෝ සිද්ධ වෙනවා අධිකරණ ක්‍රියාමාර්ග ගන්න. ඒක ඓතිහාසික තීන්දුවක් වෙයි. මොකද මේ වෙනකන් ආගමික ස්ථාන කිසිවකට පාසලකට රාජ්‍ය ආයතනයකට අපි අත තිබ්බේ නැහැ. හැබැයි මේක රත් තියන්නේ නැතුව බෑ. ජනතාවගේ ජීවිත බේර ගන්න නම් එයාලගේ සහය ලැබෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි දිරේදී ආගමික ස්ථාන රාජ්‍ය ආයතන වලටත් මේ ක්‍රියාත්මක කරන්න.
1: ඩෙංගු රෝගයේ සීග්‍රෙන් පැතිරියාම හේතුවෙන් රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් බොහෝ රෝහල් වල ප්‍රතිකාර සේවා සැපීම ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති බැවින් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙස වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
4: මෙතන තියෙන දැවැන්තම අභියෝගේ බවට පත් වෙලා තියෙන රෝහල් පද්ධතියට මේ තත්ත්වය කොයිතරම් දුරට දරා ගන්න පුළුවන්ද කියන කාරණය. මොකද අපි දකින දේ තමයි මේ වන විටත් ජේෂන් බස්නාහිර පළාත, මාතර, ඒ වගේම රත්නපුර, මහනුවර, ගාල්ලාදී මේ ඩෙංගු අධ්‍යවදානම් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන ගත වෙලා තියෙන දිස්ත්‍රික්කවල ප්‍රධාන රෝහල් සියල්ලම වගේ පිරී ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. සමහර රෝහල් වල ඒ ඩෙංගු රෝගීන් වෙනත් වාට්ටුවලට පවා මාරු කරලා ඉඩ තියෙන ස්ථානවලට දාලා ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතනදී අපි තේරුම් ගන්න ඕනේ කවුරු හරි කියනවා නම් අලුතෙන් වාට්ටු හදමු, අලුතෙන් රෝහල් හදමු කියලා ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අපිට පැටව ගන්න බෑ දවසින් දෙක. ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට උනත් යම් ආකාරයක සීමාවක් වෙනවා. එතනින් එහාට මේක ඔරොත්තු දෙන්නේ නැහැ. මේ මට්ටමට යා නොදී මේ ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කරගැනීම අතිශයින් වැදගත්.
1: මේ අතර ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා වඩා ශක්තිමත් නීතිමය රාමුවක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.
5: මෙම ඩෙංගු රෝගේ බෝකන ස්ථාන පවත්වාගෙන යනවා අදහස් කරන්නේ යම් පුද්ගලයෙකුගේ ජීවත් වීමේ අයිතිය උදුරා ගන්නා පුද්ගලයන් ලෙස තමයි අපිට සැලකිය හැක්කේ. මොකද අන්තරායදායක රෝගයක් වන ඩෙංගු රෝගය බෝ කිරීමට සහාය වීම පුද්ගලයාගේ ජීවිතයට කරන තර්ජනයක් ලෙසයි අපි දකින්නේ. එම නිසා මහජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා මෙම ඩෙංගු රෝගය බෝ කරන බෝවන ස්ථාන වටපිටාවේ හෝ වෙනත් ස්ථානයක තිබෙනවා ඉවත් කිරීම රටේ පුරවැසියෙක් වශයෙන් ජනතාවගේ ඔබගේ යුතුකමට සලකනවා.
1: ඩෙංගු පාලනය සඳහා තනි තනි පුද්ගලයා වශයෙන් ක්‍රියාත්මක වෙමින් තම සමාජ වගකීම ඉටු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
6: වැසි තත්ත්වයේ නැවත වර්ධනය වෙමින් තිබෙනවා. මෝසන් වැසි තත්ත්වයේ ශීඝ්‍ර වෙමින් තිබෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් ඇතුලේ අපි පහුගිය දවස්වල ශ්‍රමදාන කටයුතු සිදු කරත් කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ වත්ත මම ඊයේ සුද්ධ කරගත්තා, මගේ මට ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මේ ඇති වෙන කාලගුණයේ වෙනස්කම් තුළ මේ මෝසන් වැසි තත්ත්වයේ ඇතුලේ නැවත තමන්ගේ පිරිසුදු කරපු වත්තේ උනත් පිරිසුදු කරපු පරිසරය ඇතුලේ උනත් නැවත ඩෙංගු කීටයන් බෝවීමේ ඉඩකඩ වැඩි. 20 දක්වා මේ සිදු කරපු ශ්‍රමදාන වැඩසටහන වලට සීමා නොවි මේ මොහොතේ සිට ඔබේ පරිශ්‍රයන් ඔබ ගැවසන තැන් ඔබ ඉන්න ස්ථාන මේ සියල්ල අවධානය යොමු කළා ඩෙංගු රෝගීන් එහෙම නැත්නම් කීටයන් බිහිවන තැන් පරීක්ෂා කළ බලලා ඉතා ඉක්මනින් ඒවා විනාශ කරන්න මැදිහත් වීමක් කරන්න මේ පිළිබඳ අපි මෙතරම් අවධානය යොමු කරන්නේ මේ ඇති වෙලා තිබෙන තත්ත්වය තවදුරටත් වර්ධනය වුණොත් සෞඛ්‍යංශ අප සමග සාකච්ඡා කරන්නේ දැනටමත් කරුණු වාර්තා කරන්නේ රෝගී තත්ත්වයන් වෙනස් වෙමින් තිබෙන ඒ රෝග ලක්ෂණ වෙනස් වෙමින් තිබෙනවා වාර්තා වෙන ආකාරයත් ඒක නිසා මෙහි තියෙන අවධානන් තත්ත්වය වැඩි මේ අවධානන් තත්ත්වය හොඳින් තීරුම් අරගෙන පුරවැසියන් විදියට ඉදිරි කාල සීමාව තුළ අකණ්ඩව ඔබ ඉන්න ස්ථාන පරීක්ෂා කළා ඩෙංගු කීටයන් බෝවන ස්ථාන තා ඉක්මනින් විනාශ කළා ඔබත් ඔබේ දරුවන් අපි පුරවැසියන් විදියට රැක ගැනීම වෙනුවෙන් රැකබලා ගැනීම අපේ මැදිහත් වීම කරගමු රජයේ වෙනුවෙන් නිරන්තර මැදිහත් වීම සිදු කරන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා සුවිශාල වැඩපිළිවෙළක් මේ වරත් ක්‍රියාත්මක කරනවා නමුත් අපි කවුරුත් සෞඛ්‍යංශයට බාර දීලා සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දීලා රෝහලට බාර දීලා විතරක් පාඩු ඉන්න එපා අපි ඔබෙන් අවධාරණය කළ ඉල්ලන්නේ මේ ඇති වෙමින් තිබෙන තත්ත්වය ඉතාම ඉක්මනට සමනයටපත් කරගන්න ඕන පාලනය කරගන්න ඕන ඒ සඳහා පුරවැසියන් විදිහට ඔබගේ සහයෝගය රජයට ලබා දෙන්න
1: මාතර දිස්ත්‍රික්කයේ තුල දැනට පරීක්ෂා කළ ස්ථානවලින් ස්ථාන 775කම මදුරු කීටයන් සහිත බවට හඳුනාගෙන තිබෙනවා. දිනකට නඩු 50ක් මෙන්ම මේ වුණිට නඩු 330ක් පවරා තිබුණද ජනතාවගේ අවධානය ඉතාමත් අඩු බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
7: පහුගිය 14 වෙනිදා ඉඳලා ලබන 29 දක්වා මාතර නගරයේ ඩෙංගු ව්‍යාප්ත වීම මර්ධනය කරන්න සෝපත් පෞර හැටියට වැඩසටහනක් ආරම්භ කළා. පහුගිය සතිය ටියුෂන් පන්ති පවත්වන ප්‍රධාන ස්ථාන 11ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරීක්ෂා කළා. ඉන් 8ක් ඩෙංගු කීටයින් බෝවෙන ස්ථාන හැටියට අඳුරගත්තා. ඒ වගේම රජයේ ස්ථානවල පාසල් ගොඩනැගිලිවල ඉහළ තට්ටුවල වතුර රැඳිලා තියෙන ස්ථාන අඳුරගෙන තියෙනවා විශාල ප්‍රමාණයක්. වැලිගම, දෙවුන්දර, අඹරපිටිය, අතුරලිය වගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල බොහෝ විට මේක මර්ධනය කළ අවසානයි. නමුත් ප්‍රශ්න තියෙන්නේ මාතර නගරයට එන මිනිස්සු නැවත බෝ වෙලා ඒ ප්‍රදේශ වලට යනවා. ඒයින් නැවත මේ ව්‍යාප්ත වීමේ ඉඩකඩක් තියෙනවා. ඒ නිසා දැනට අපි බලන්නේ වැඩිම මර්ධනය කරන්න ඕන තැන තමයි මාතර නගර සීමාව. අපිට ඇත්තටම පුදුමයක් තියෙනවා සමහර මිනිස්සු රතු නිවේදන වලට බයත් නැහැ. නඩු දානවට බයත් නැහැ. VHI මහත්තයට බයත් නැහැ. දඩ ගහනවට බයත් නැහැ. තමන්ගේ ගෙදර ඩෙංගු බෝ වෙන බව හොඳටම දැනගෙන නිහඬව ඉන්නවා. ඒ කියන්නේ මැරෙන්න බය නැද්ද කියලා එක වෙලාවකට හිතනවා. දැනට අපි මේක පාලනය කරගෙන තියෙන්නේ රජයේ නිලධාරීන්ගේ විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, නගර සභා ප්‍රාදේශීය සභාවල ඉන්න කම්කරු සහෝදරවරු. ඉතාම ස්වේච්ඡාවෙන් වැඩ කරනවා. අද මේ නිමාඩු දවස්වලත් ඒගොල්ලෝ වැඩ කරා. ඒක තමයි මේක පාලනය කරගෙන තියෙන්නේ. ඉතින් අව කියන්න ඕනේ ජනතාවගේ මේ ගැන තියෙන උනන්දුව අවමයි. ඒ අවම වීමෙන් තමයි මේක මේ වර්ධනය වෙලා තියෙන්නේ. ඒක නිසා අපි මේ දැනුවත් කිරීමත් කරනවා මෙහෙමයි රෝහල් වල ඉඩකඩ ඇත්තටම නැති තත්ත්වයක් පහුගිය කාලේ තිබුණා
1: දෙවයිනේ ප්‍රදේශ රැසකට අද දිනේද තද වැසි හටගත හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා බසායිර සබරගමු සාවයඹ පළාත්වලත් ගාල්ල මාතර මානුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක අතීට අයත් ඌව සා නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පසුළු දෙකෙන් පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි හට ගැනීමේ හැකියාව පවතිනවා මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වල ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ වෙටින් විට තද සුළං නැතිවී හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගිගුරුම් සහිත වැස්සමග ඇතිවී හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පීවර ගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ. අධික වර්ෂාව හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ නිවාස දෙකකට අර්ධහානි සිදු ඇති බව ආපදා කර්මණාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ මුලතිව් සිට කංකාසන්තුරේ හරහා මන්නාර මහරා පුත්තලම දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය 8 කිලෝමීටර් 55 60 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර අද උදෑසන පැවති අධික වර්ෂාව හමුවේ කොළඹ හා තදාසන ප්‍රදේශ රැසක රථවාහන තදබදයක් හටගෙන තිබුණා. කටුනායක අධිවේගී මාර්ගයේ උරුගොඩ වත්ත පිටවීමේ දොරටුවේද දැඩි රථවාහන තදබදයක් පැවති බවයි දක්නට ලැබුණේ. ජලකන්නේ වියසුන් නෙලිම ආරම්භයේ සිටම වීමිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. මහා පරිමාණ වීවිලඳුන්ගෙන් නොව සැබෑ වී ගොවියාගෙන් වීමිලදී ගැනීම සඳහා රජය කටයුතු කරන බවයි ඒ මහතා අවධාරණය කළේ.
8: දැන් ගොයන් කැපෙන ප්‍රදේශවල වී ගබඩා අරිනවා. වී ගන්න පටන් ගන්නවා. වී ගන්නේ කියන කතන්දරේ ඉන්නේ වී අලෙවි මණ්ඩලයේ තියෙන්නේ ගොවින්ගේ වී ගන්න. එහෙම නැතුව වී කිලෝ ලක්ෂ ගණන් එකතු කරලා ඊට පස්සේ මේක බිස්නස් එකක් විදිහට කරන කවුරු හරි ඉන්නවනම් ඒ අයගේ වී ගන්න නැහැ රජය ගබඩාවට. අන්න ඒකයි මේ කියන්නේ. ගොවින්ගේ වී ගන්නවා. අපි ගොවින්ට දෙන පණිවිඩේ තමයි රජය ඒ නියමිත නිශ්චිත මිලට අනිවාර්යෙන්ම ඉදිරි දින ගණනාවක් ඇතුළත ගොයම් කපන ප්‍රදේශවල රජයේ ගබඩ අපි වෘත කරනවා. ඒ අනුවීම නිගණීම් කරනවා. රජයේ ගන්න මිලක් නියම කරලා තියෙනවා, අවම මිලක් ගිය මහ කන්නට අදාළව රුපියල් 120යි නාඩු, 130යි සම්බා, 140යි කේලි සම්බා. මේක තමයි අවම මිල. මේ මිලෙන් අඩුව රුපියල් 2-5ට ගොවියගේ වීටික මංකොල්ල කන්න ලැස්ති වෙන්න එපා කියන කාරණේ මේ වෙලාවේ අවධාරණය කරනවා. ඒ මිලෙන් වැඩි වී ගත්තර කමක් නැහැ. ඒකට අවසර තියෙනවා.
1: මහමග සිදුවන අනතුරු අවම කිරීමේ ආරමුණුවෙන් රජයේ මෙහෙවීම මත ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ආරම්භ කරන ලද ටේකියා සුරැකීමේ මගතුට වැඩසටහනේ දෙවන අදියරේ වැඩසටහන් හතක් මෙවනිට සාර්ථකව නිම කර තිබෙනවා. එහි අටවන වැඩසටහන හෙට ආරම්භ වන්නේ උතුරු පළාතේ මන්නාරම් දිස්ත්‍රික්කයේදී. ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන අපනියෝජිත ගිහන් ගීත් ඉෂේර.
9: ටේකියා සුරැකීමේ මගතුට වැඩසටහන් මාලාවේ අටවන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන හෙට දවසේදී. අද දවසේදී අපි ඇවිල්ලා ඉන්නේ උතුරු පළාතට. උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙනමින් මන්නාරම අධ්‍යාපන කලාපයට අයත් මන්නාරම අධ්‍යාපන කොට්ටාසයට අයත් සිද්ධිවිනායක හින්දු විද්‍යාලය තමයි අපි සත්කාරක පාසල වශයෙන් තෝරාගෙන තිබෙන්නේ. මේ පාසලට පැමිණෙන සෙළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය ඒ පහසුකම් සැලසුම් ඒවා සිදු කිරීම සඳහා අපි කණ්ඩායම අද දවසේදී මේ විද්‍යාලයට පැමිණලා තිබෙනවා. ඉතින් මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයයි මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ. ඒ වගේම මේ ආදරණීය පාසල් අපිට සම්බන්ධීකරණය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ලංකාවේ අංක 1 රක්ෂණ සමාගමක් වන ෆයර්ෆස්ට් ඉන්ෂුරන්ස් ආයතනයත් අපිත් එක්ක මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අත්වැල් බැඳගෙන සිටිනවා. මේ සියලු දෙනාගේම සහයෝගීත්වය සහිතව තමයි හෙට දවසේදී ටේකියා සුරැකීමේ මගතොට වැඩසටහන් මාලාවේ අටවන වැඩසටහන ආරම්භ කිරීමට මෙවනවිට සියලු කටයුතු සූදානම් කරලා තිබෙන්නේ. මේ පූර්ව වැඩසටහන් සැලසුම් කිරීම සඳහා අපි කණ්ඩායම අද දවසේදී මේ විදිහට මේ විද්‍යාලයට පැමිණලා තිබුණේ. ඉතින් අපි නැවත හෙට දවසේදී සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා මන්නාරම සිද්ධිවිනායක හින්දු විද්‍යාලයේ සිට ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති වෙනුවෙන් අජිත් දම්මික සමගින් මම ගිහාන් ගීති.
1: මෙරට ප්‍රවාහන ශේෂ්ත්‍රයේ සුවිශේෂී සලකුණක් සටහන් කරමින් මෙට්‍රෝ බස් සේවාව පසුගියදා ආරම්භ කෙරුණා. ඒ වඩාත් පුළුල් කරන ලෙසයි ජනතාව රජයෙන් ඉල්ලා සිටින්නේ. මෙම පසුබිම හමුවේ ජනතාවට කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබා දීමේ ආරමුණින් ලබන අගෝස්තු මාසයේදී මෙට්‍රෝ බස් රථ 104 මෙරටට ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා. මෙරට පොදු ප්‍රවාහන සේවාව වඩාත් විධිමත් කරමින් මෙට්‍රෝ බස් රථ සේවාව පසුගියදා ආරම්භ කෙරුණා. ඒ මේ වනිට සාර්ථකව ක්‍රියාත්මක වන අතර ඒ වඩාත් පුළුල් කරමින් මෙට්‍රෝ බස් 104 ආනයනය කිරීමට පියවරගෙන තිබෙනවා. අගෝස්තු මාසයේ වන විටම බස් රථ මෙරට පොදු ප්‍රවාහනයට එක් කිරීමට නියමිතයි. එමෙන්ම සතියන්තයේදී අඩුවේදම් සහිතව පවුලේ සියලු දෙනාට එක්ව මෙට්‍රෝ බස් රථවලින් ගමන් බිමන් යාමේ පහසුකම්ද සලසා තිබෙනවා. තමන්ට අවශ්‍ය බස් රථයේ ධාවනය වන මාර්ගයේ බස් රථයේ පවතින ස්ථානය පිළිබඳ තොරතුරු නිවසේ සිට නිරීක්ෂණය කළ හැකිවීමද විශේෂත්වයක්. මේ අතර මෙට්‍රෝ බස් වීකෙන්ඩ් පාස් බස් රථ සේවාව තුළින් සතියන්තයේ සෙනසුරාදා දහවල් 12 සිට ඉරිදා දහවල් 11:59 දක්වා එක අයෙකුට රුපියල් 799කට ඕනෑ මුදුරක් ගමන් කිරීමේ පහසුකමද පවතිනවා. මෙවන් ගුණාත්මක සේවාවක් වඩාත් පුළුල් කරන ලෙස ජනතාව ඉල්ලා සිටිද්දී ලංකා පෞද්ගලික බස් රථීමියන්ගේ සභාපති ගැමුණු විජිරත්න මහතා මේ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.
10: මෙට්‍රෝ බස් වාහනයක් ගෙනල්ලා නීති විරෝධීව බස් රථ ධාවනය කරනවා. මෙට්‍රෝ බස් දිනකට බස් එක ආදායම ප්‍රසිද්ධිය කියන්න මෙට්‍රෝ කියලා වෙනත් එකක් නෙමෙයි. මහා භාණ්ඩාගාරයේ 60% ළංගම 40% ළංගමම තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒතකොට මේකේ පාඩුව බරපතල විදියට ජනතාවට දරන්න එනවා.
1: මගේ ජනතාවද මෙසේ අදහස් පළ කළා.
11: මේක ඉතා හොඳයි. තව බස් ටික වැඩි වෙන්න ඕනේ. සේවාව මිනිසුන්ට ඉතාම ප්‍රියජනකයි. මගේ වචනෙන් කියනවා සුපිරි. අපපහසු මිනිස්සුන්ට ඕනේ. ජපන් විදියට නෑ එළකිරි. ගැමෝටර කියන්න තියෙන්නේ. ඔහොම ඉන්න දෙන්න. බස් ටික වැඩි කරන්න ඔටෝ වැඩෙනවා. මිනිස්සු මේකට එනෝනේ.
12: සර්විස් එක ඇත්තටම ගොඩක් හොඳයි. තව ඒ කියන්නේ බස් රථ ටිකක් තිබුණා නම් හොඳයි කියලා හිතනවා ඉක්මනට යන්න. ඉස්සරහට මේ වගේ බස් ගොඩක් මේ බලාපොරොත්තු වෙනවා පාරට. එයාට ඉතින් හොඳ නැතුව ඇත. රටේ ජනතාවට හොඳයි. පුද්ගලික බස් කර්මාන්තය ඇති ඉතින් මේ වගේ දෙයකට යොමු වුණා නම් ඒගොල්ලන්ගේ බසුත් ගෙනල්ලා ටර්න් එකට යන්න ඒගොල්ලෝ පුරුදු වුණා නම් මිනිස්සු ඒ බස් වලටත් නැගිනවා ඉතින්.
13: මෙට්‍රෝ එකේ තියෙන මිනිස්සුන්ට දැන් පාස් වෙයින් යන්න පුළුවන්. හොඳ දෙයක්. හැම දෙයකටම චෝදනා කරන ඕනේ ඉතින්. කැමති කෙනාට මේක ඉතින් හොඳ සර්විස් එකක්. හරදරයක් නැතුව යන්න පුළුවන්.
14: මේ බස් එකේ යනකොට වෙන බස් වල වඩා පොඩ්ඩක් මේ පහසුකම් වැඩි. අනිත් බස් වල යන කන්ඩක්ටර් ඩ්‍රයිවර්ට වඩා මං හිතන්නේ මේකේ ඉන්න අය හරි කරුණාවන්තයි.
15: ජනතාවගෙන් හොඳ ප්‍රචාරයක් තියෙනවා. හවස 4:05 ඒ වගේ ටයිම් යනකොට සෙනග ගන්න අමාරුයි. මොකද මේ ලෝඩ් එක වැඩි හින්දා
16: මගේ ජනතාවගෙන් ගොඩක් ලොකු අපිට යහපත් ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ලොකු සපෝට් එකක් ලැබෙනවා. වැහැලා යනකොට අපිට මේ සර්විස් එක කරගන්න ඒ වගේම බුදු සරණයි කියන වචනේ තැන්ක් යූ කියන වචනේ ගොඩක් මගෙන්ගින් අපිට අහන්න දකිනවා. ඒක ගොඩක් සතුටුයි ඇත්තටම.
1: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් අග්‍රාමාත්‍ය ධුරයෙන් සහ කම්කරු පක්ෂ නායකත්වයෙන් ඉල්ලාසන බව නිවේදනය කළා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර්ට සිය ධුරයෙන් ඉල්ලාසන ලෙස පසුගිය කාලයේ පුරා බලපෑම් මෙල්ල වුණා. ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලාසන බව අද නිවේදනය කළා. නව අග්‍රාමාත්‍යවරයා සහ පක්ෂ නායකයා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළි කර නැහැ. පසුගියදා මේකෆීල් මැතිවරණ කොට්ටාෂයෙන් කම්කරු පක්ෂයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ඇන්ඩි බර්න්හැම් අද දිනේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දීමද සිදු කිරීමට නියමිතයි. අග්‍රාමාත්‍ය ස්ටාමර් ධුරයෙන් ඉල්ලාසුවොත් ඇන්ඩි බර්න්හැම් කම්කරු පක්ෂයේ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වනු ඇති බවටයි දේශපාලන විශ්ලේෂකයින් මත පළ කරන්නේ. විසයිවිස ලෝකසාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ 19 තරගයේ හිට පැවැත්වෙනවා. ඉංගලන්තයේ බ්‍රිස්ටල්හිදී නවසලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතරයි තරගයේ පැවැතෙන්නේ. හෙට පසුරු 3ට තරගය ආරම්භ වීමට නියමිතයි. ලක්කන්ද ප්‍රවෘත්ති යලි සිරස්තල. ආපන ශාලාවලින් පාසල් දරුවන්ට දෙන කෙටි ආහාර සහ පැණිබීම ගැන මාර්ගෝපදේශ මාලාවක්. ජනපති අනුරයි ICC සභාපති ජේසා අතර ඇති වූ හමුව ගැන පුවත්පත් වාර්තාව බොරු. ජනාධිපති මාධ්‍යංශය කියයි. 2027 සිට පළාත් 9ටම එකම පෙරපාසල් අධ්‍යාපන ක්‍රමයක්. ඇමතිනී පෝල් රාජ් කියයි. ඩෙංගු අධිවසංගත තත්වයක දෛනික රෝගීන් ගණන දහසක් ඉක්මවයි. නඩු වැටුණත් ඩෙංගු වලට බය නැති ජනතාව ගැන හඳුන්නෙත්තිගෙන් දැඩි ප්‍රකාශයක්. ජලාස්වැන්න නෙලනකොටම ගොවියාගෙන් වී ගන්න රජයේ වැඩ ආරම්භයි. බ්‍රිතාන්‍ය අගමැති ස්ථාම අගමැතිකමෙනුත් කම්කරු පක්ෂ නායකත්වෙනුත් ඉල්ලාස්වේ. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙ නිමාවට පත්වෙනවා. යලි හමුවෙමු හෙට පෙරවරු 9ට. 24 පෑම සීරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
17: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
18: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
19: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත
20: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: සමානුග්‍රහය.
1: කෝටි 11 ධන නිදාන ලොතරැය. 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා. රුපියල් ලක්ෂය 3000 1000 160 20 ත්‍යාගි ඩබල් වෙලා. කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින. දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න? අදම අමතන්න. 011 7679 579.
3: තරීතරවෝ පිය සෙනෙහස වෙනුවෙන්.

තාත්තේ මං හරි ආදරෙයි. තාත්තා තමයි මට ජීවිතේ කියලා දුන්නේ. පරිස්සම් වෙලා ඉන්න හැටි, ජීවිතේ අභියෝගවලට මුහුණ දෙන හැටි, කොයිතරම් අය එකතු වෙලා හිත රිදෙව්වත් පරාජය කරන උත්සාහ කරත් ඒ හැම දෙයක්ම දරාගෙන මං යන ගමනාන්තයට යන්න මට ධෛර්යය දුන්නේ ආදරණීය තාත්තේ ඔයා. සමහර විට මේ වචන ටික වෙයි කියන්නත් ඇති. සමහර විට ඒ වචන අහන්න ඔබේ ආදරණීය තාත්තා මේ වෙති ඔබ ළඟ ඉන්නවා වෙන්නත් පුළුවන්, නොඉන්නවා වෙන්නත් පුළුවන්. සමහර විට මේ ආදරණීයම වූ අත්දැකීම ඔබට දැනෙන්නේ වඩාත් හිත රිදවන තැනකින් හිත රිදවන විදියට වෙන්නත් පුළුවන්. මේ ලෝකෙ කිසිම දෙයක් සර්වසාධාරණ විදියට බෙදලා යන්නේ නැති නිසා අපිට සිද්ධ වෙනවා අපිට ලැබිලා තියෙන දේවල් අඩු වැඩි වශයෙන් දරාගෙන බාර ගන්න. ඒ වගේම ඒ දේවල් එක අපේ ජීවිතයේ ඉස්සරහට යන්න. කාලය කියන්නේ ඉක්මනින්ම ගත වෙලා යන දෙයක්. අපි ඔරලෝසුවක් හොයාගත්තට, දින දර්ශනයක් සටහන් කරන්න හොයාගත්තට, කාලෙන් කාලෙට එක එක තාක්ෂණික උපක්‍රම හොයාගත්තට, කවදාවත් අපි කාටවත් පුළුවන් වෙලා නැහැ මේ වෙනකල් හැමදාමත් ජීවත් වෙන්න, සදාකාලික වෙන්න රහසක් හොයාගන්න, තාක්ෂණයක්, විද්‍යාවක් හොයාගන්න. ඒක තමයි ජීවිතේ හැටි. එහෙනම් ඉතින් මේ හැම දෙයක්ම අපිට හරි පොදුයි කියලා හිත හදාගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් නේද? ආදරෙන් එහෙනම් අදත් සඳදිය දහර අහන්න එක්වෙන්න කියලා ඔබට කියනවා. හේතුවක් තියෙනවා. අද සඳදිය දහර තුළින් අපි කතා කරන මේ මාත්‍රකාව අපි හැමෝටම එක එක දේවල් කියන්න පුළුවන්කම තියෙන මාත්‍රකාවක්. ඉතින් ඒ නිසා අපි ආදරෙන් ඔබට කියනවා ඔබේ අත්දැකීමත් අපිත් එක්ක බෙදා ගන්න කියලා. තාත්තට අර මං කිව්ව විදිහට ආදරය කියලා කියන්න අද සඳදිය දහර ඔබට වෙන් කරනවා. ඉතින් රෑ 9 වෙනකල් මේ ගීත එකතු අහන්න පුළුවන් සඳදිය දහරත් එක්ක. බොලිවුඩ් සිනමාව ගැන කතා කරනකොට අපි සඳුදා දවසේදී බොලිවුඩෙන් අපේ මතකයේ රැඳිලා තියෙන ගීත තමයි අහන්නේ. ඉතින් එහෙම අහන ගීත අතරට තාත්තලාව මතක් කරන ගීත එකතුවක් තෝරගන්න උත්සාහ කරනවා. සමනෙන් ඕනෑම ගීත එකතුවක් ඇතුලේ තාත්ත වෙනුවෙන් තියෙන ගීත ප්‍රමාණාත්මක වාඩි වුණාට අපිට බැරි වෙන එකක් නැහැ ලස්සන ආදරණීය ගීත එකතුවක් හොයාගන්න. ඉතින් තාත්තගෙන කතා කරනකොට අපිට ඈත අතීතයට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ අද ඊයේ නිර්මාණය වුණු නිර්මාණත් එක්ක තාත්තගේ ආදරය ගැන කතා කරන්නත් පුළුවන්. තාත්ත කියන චරිතය සිනමාවේ විවිධ චරිත ඔස්සේ අපිට මැව්ව රංගන ශිල්පීන්ගේ මුහුණු එක්ක මම හිතන්නේ ඔබටත් එහෙම මතක් වෙන අය ඇති. ඉතින් ඒ නිර්මාණ ගැනත්, එහෙම හිතේ රැඳුණු ගීත ගැනත් කතා කරන්නත් පුළුවන්කම තියෙනවා. 07.09.95.7 මැසේජ් එකක් එවන්න ඔබට පුළුවන්කම තියෙනවා. අපි මේ ගීත එකතුවේ ගීත අතරට අද මුල්ම ගීතයේ විදිහට තෝරගන්නේ මොකක්ද? ඔබේ අනුමානය මොකක්ද?

ගොඩක් ගීත මතක් වෙනවා ඇති. හැබැයි මං හිතුවා ඒ ගොඩාක් ගීත අතරේ මෑතකදී අපි නරඹෝ චිත්‍රපටයක ගීතයකින් සඳදිය දහර ආරම්භ කරන්න. ඉතින් මේ 2018 අවුරුද්දේදී තිරගත වුණු රාසි චිත්‍රපටයේ ගීතයක්. ඔබ රාසි චිත්‍රපටේ නරඹලා තියෙනවා නම් මේ තාත්තා සහ මේ දියණියගේ අතරේ තිබුණු බැඳීම ගැන, රට ආරක්ෂා කරගන්න තමන්ගේ දුවව හමුදා මෙහෙයුමකට සම්බන්ධ කිරීම, ඇගේ විවාහයත් එක්ක සම්බන්ධ කරලා කරන්න තරම් නිර්භීත වුණු, සමහර විට රට වෙනුවෙන් තමන්ගේ දරුවව පවා කැප කරන්න සෝදානම් වුණු තාත්ත කෙනෙක් මේ චිත්‍රපටය අපිට හමුවුණේ. මේඝ්නා ගොල්සාර තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. එතකොට විකී කෞෂල්, අලියා භට්, රජිත් කපූර් මේ චිත්‍රපටයට රංගනයෙන් එකතු වුණා. ඉතින් ආදරණීය සෙනෙහස, බැඳීම් ගැන කතා කරනවා වගේම මේ වගේ බොහොම මේ භයානක ඉරණම් එක්ක තමන්ගේ ජීවිතයත් ගැට ගැහිලා, ඒ ඉරණම එක්ක දරුවන්ගේ ජීවිතයත් ගැට ගැහුණු අවස්ථා අනන්තවත් ප්‍රමාණවත් අපිට හමු වෙන සිනමා නිර්මාණ ඇතුලේ. ඉතින් අපි බලමු මේ ගීතේ ආදරණීය දුවගේ කතාවත්, ඒ වගේම තාත්තගේ කතාවත් අපිට අහන්න ලැබෙනවා. ඕනෑම තාත්ත කෙනෙක් හරි බලාපොරොත්තුවෙන් ඉන්නේ දුවෙක් ඉපදුණු දවසේ ඉඳලා. ඒ දුවව බොහොම අභිමානයෙන් තමන් අනාගතය වෙනුවෙන් සූදානම් කරලා තියෙන දේවල් එක්ක ඒ සියලු දේ එකතු කරගෙන තවත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් හොඳ විවාහයකට එළඹෙනවා දකින්න. ඉතින් අපි කියනවා පෙරහැරකින් තමන්ගේ දියණියව රන්දෝලාවකින් තමන්ගේ හිතත් ගත්ත කුමාරයෙකුට ලබා දෙන්න පුළුවන් නම් ඒක තාත්තලගේ සිහින සැපෑවීමක්. ඉතින් රාසි චිත්‍රපටයේත් දියණිය විවාහ වෙලා යනවා. හැබැයි ඇය විවාහ වෙලා වුණත් මේ යන්නේ හමුදා කුමන්ත්‍රණයකට. ඉතින් ඇය මරාගෙන මැරෙන මෙහෙයුමකට අන්තිමේදී සම්බන්ධ වෙනවා. ඉතින් එතනින් එහාට ඒ ජීවිතවලට එල්ල වෙන අභියෝග ගොඩක් තියෙනවා. මේ සියලු දේවල් හිතේ තියාගෙන තමයි තාත්තයි දුවයි විතරයි මේ දේ දන්නේ. විවාහ වෙලා රන්දෝලාවකින් පෙම්වතාගේ අතාරගෙන යන්නේ. ඇඟිලි අල්ලගෙන, අතෙන් අල්ලගෙන, පියවරින් පියවර ජීවිතේ

0: කොඩාහේ තේර දෙල්ක තාත්ත කෙනෙකුගේ වේ හදවතේ කැල්ලක් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? එහෙම ඉන්නවා නම් ඒ දුවම තමයි. ඉතින් රාසේ චිත්‍රපටේ නැපේ ගීතය හෝ චිත්‍රපටේ බලලා තියෙන කෙනෙකුට නම් ඉතින් මේ වචනත් එක්ක තාත්තගේ දෝගේ සංවාදයක් විදිහට මේ ගීතය අපිට දකින්න ලැබෙන්නේ චිත්‍රපටය ඇතුලේ නිහඬවම ඇස්වලින් හදවතින් කරන සංවාදයක් විදිහට. මොකද මේක ලෝකේ නොදන්නා මහා බරපතල රහසක් තාත්තගේ දෝගේ හිතල රැඳිලා තියෙන වෙලාවක්. ඉතින් චිත්‍රපටයට මේ ගීතය ලිව්වේ ගුල්සාර්. එතකොට ශංකර් හිසන් ලොයි තමයි චිත්‍රපට සංගීතය කළේ. හර්ෂ්දීප් කෞර්, විභා ශරෆ් එවගේම ශංකර් මහදේවන් තමයි චිත්‍රපට වෙනුවෙන් මේ ගීතය ගායනා කළේ. සඳදිය දහර මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වීමන අතරින් හගෙන ඉන්නේ ඔබ. වලවර 7යි විනාඩි 15යි දැන්.
1: FM 93.5, FM 93.7, ලකන්ඩ රේඩියෝ ITN. ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454. උත්තරීතර වූ පිය සෙනෙහස වෙනුවෙන්.

මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර ආදරෙන් අහගෙන ඉන්නේ ඔබ. අපි ටිකක් ඈත අතීතයට යන්න හිතුවා, පොඩක් ඈත කාලෙට. හරියටම කිව්වොත් 1969 වසරදී මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. මේ ගීතය අතිශයින් ජනප්‍රියයි. අදටත් මේ ගීතය බොහෝ දෙනා ප්‍රිය කරන ගීතයක්. මන්නාඩේ තමයි ගීතේ ගායනා කරන්නේ. මේ චිත්‍රපටයේ ගීත ගැන කතා කරනකොට රවි තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. ඒක් පෝල් දෝ මාලි තමයි චිත්‍රපටය. දේවේන්ද්‍ර ගෝයල් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. ඉතින් මේ චිත්‍රපටයට බලරාජ් සහනි, සංජය ඛාන්, සාධනා තමයි රංගනයෙන් එකතු වුණේ. මන්නාඩේ ගායනා කළ මේ ගීතය අදටත් තමන්ගේ ආදරණීය දරුවන් නලවන්න ගායන මවරුන් පියවරුන් අපි අතර ඉන්නවා.

0: පළවර හතයි වනාති වෙස්සෙත් තුනයි.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 7 6 7 9 5 7 9.
2: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය, විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: සම අනුග්‍රහය
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
7: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.
8: සංගතිය තහර
9: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
8: සංගතිය තහර
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතියද හරහගෙන ඔබ ඉන්නේ. අදත අනුග්‍රහදායක දායකත්වය අපිට ලබා දෙමින් කවුද කියලා මතක් කරන්න ඕනි. ජීවිත සේනේට වාසනාව ආශිර්වාදයේ කියන NLV ඉන්නවා අපිත් එක්ක රුපියල් කෝටි 47ක, ඒ වගේම රුපියල් කෝටි 23ක. මෙතෙක් ලංකාව දවන්තම සුපර තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දෙන තුන ලංකාවේ එකම ලොතරැයි මොකක්ද? ඒ NLV මෙගා පවර්. ඉතින් නියාලි තොරක් මේ වාර්තාව අලුත් කරමින් දැන් ලංකාවේ ලොතරැයිකින් දෙන ගන්න පුළුවන් දවන්ත මෙගා සුපර තෑගිට අමතරව රුපියල් කෝටියක පව සුපර තෑග සහ ග්‍රෑන්ඩ් සුපර තෑගට සුපර මෝටර තෑග ඔබට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. NLB ඔබේ ජීවිත සේනේට වාසනාවේ ආශිර්වාදය කියන එන්නේ මෙගා පව එක. එතකම මතක් කරන්න ඕනේ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමනට අනුග්‍රහක දායකත්වය ලබා දෙනවා මාක්ස් වෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගමයි.

රහතයි වනාට තෙස් දෙකයි මානවීය ප්‍රේමය සොන්දරාත්මක වියමන සඳතිය දහර ආදරේ නහගිනේ නෝප පිය සෙනහස වෙනවෙන් විශේෂම බෙන් ඊයේ දවසේදී ලොක පියවරුන්ගේ දෙනය සැමරීම විතරක්මත් නෙවෙයි තෙන අපි සඳතිය දහර තුළින් නිරන්තරයෙන් බොලිවුඩ් සිනමාව අපි බොහොම කැමැත්තෙන් ආරම්භ වූ චිත්‍රපටවල ගීත අහනවා. ඉතින් ඒ අතරතොරේදී මේ විදිහට තාත්තගෙන ගෑයන එහෙම නැත්නම් තාත්තා වෙනුවෙන් ගෑයන තාත්තා එක්ක ගෑයන මෙන්න මේ වගේ ගීත එකතුවක් අහන්න හිතුවා. ඉතින් ඒ වෙනුවෙන් තමයි ඔබට ආරාධනා කළේ. ඒ වගේම මේ ඔබේ ආදරණීය තාත්තගෙන හිතට දැනෙන දේවල් කියන්නත් උත්සාහ කරන්න කියලා කිව්වා. මේ බොලිවුඩ් සිනමාව ගැන කතා කරනකොට අමතක නොවෙන තාත්තලගේ චරිත කීපයක් ගැන වත්තේගම ඉඳන් ඉෂාරි මට මෙසේජ් එකක් එවලා තියෙනවා. බොලිවුඩ් සිනමාවේ කවදාකවත් අමතක නොවෙන තාත්තලාගේ චරිත ගැන කතා කරනකොට මට මතක් වෙන හොඳම දෙපස්ස නිරන්තරයෙන්ම බොලිවුඩ් සිනමාවේ දුෂ්ටෙක් විදිහට චරිත මැව්ව ගොඩක් වෙලාවල ආදරණීය චරිතත් මැව්ව පරේෂ් රාවල් තමයි මතක් වෙන්නේ කියලා තියෙනවා. පරේෂ් රාවල් කියන නම කිව්වහම ඔබට සමහර විට මතකයට නැගෙන කතාවක් තියෙන්නත් පුළුවන්. සමහර විට මේ තාත්තා ගැන කතා කරද්දී පරේෂ් රාවල් මතක් වෙන්නේ ඇයි වගේ මතකයට ගියෝතෙන් ටිකක් අතීතයට ගියෝතෙන් මොකක්ද මේ කතාවේ තියෙන සම්බන්ධය කියලා ඔබට මතක් වෙයි. ෆිර් බී දිල් හේ හින්දුස්ථානී චිත්‍රපටය. මේ චිත්‍රපටයේ තමයි පරේෂ් රාවල් රංගපෑවේ. හැබැයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ ෂාරුක් ඛානක ජොහී චාව්ලා. පරේෂ් රාවල්ව මේ විදිහට ඉෂාරිට මතක් වෙන්නත් ඒ වගේම මටත් මතක් වෙනා මේ ආතංකවාදී නහී හූ මේ ආතංකවාදී කියලා බොහොම හයියෙන් කෑ ගහන තාත්තා කෙනෙක් මතකද? ත්‍රස්තවාදියෙක් විදිහට හංවඩු ගහලා ත්‍රස්තවාදියෙක් විදිහට ඔහු අත්අඩංගුවට ගන්න නියෝග කරනවා. හැබැයි මේ කතාව ඇත්තම කතාව නෙවෙයි කියලා තේරුම් ගන්න දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි අජය බක්ෂි. ඔහු ටීවී එක එහෙම නැත්නම් රූපවාහිනියක වැඩ කරනවා නාලිකාවක. ඒ වගේම තමයි ඔහුත් එක්ක මේ වෙලාවේ මේ වෙනුවෙන් සහයෝගය ලබා දෙනවා රියා බැනර්ජි. මේ දෙන්න තමයි එකතු වෙලා මේ තාත්තා කෙනෙක් පමණක් තමන්ගේ දියණියගේ ජීවිතය උදුරගත් මිනිස්සුන්ට දඬුවම් කරන නීතියෙන් දඬුවම් ලබා දෙන උත්සාහ කරලා බැරිම තැන තමන්ගේ අතට නීතිය ගත්ත තාත්තා කෙනෙක් කියනක ඔප්පු කරනවා. ඉතින් පරේෂ් රාවල් මේ චිත්‍රපටයේ තාත්තගේ චරිත නිරූපණය කරන්නේ මේ චිත්‍රපටයේ අතුරු කතාවක් තමයි ඒ කතාව. මොකද ෆිර් බී දිල් හේ හින්දුස්ථානී චිත්‍රපටයේ ගලාගෙන යන්නේ වෙනත් කතා තේමාවක් එක්ක. හැබැයි මේකට සම්බන්ධ වෙනවා තාත්තා තමන්ගේ ආදරණීය දුව සමුක පරීක්ෂණයකට රැකියාවක් වෙනුවෙන් ගියාට පස්සේ ඇය එනතුරු ගේට්ටුවෙන් එළිය රැඳී ඉන්නවා. හැබැයි ඒ සමුක පරීක්ෂණයට තනිවම ගියපු දුවට සිද්ද වෙනවා අතවරයට මුණ දෙන්න මේ සමුක පරීක්ෂණයට සම්බන්ධ වෙලා හිටිය ආතන ප්‍රධානියාගේ අතින්. ඉතින් ඒ විතරක් නෙවෙයි ඇයව බරපතල ලෙස දූෂණයට ලක් කරලා අන්තිමේදී ඇගේ ජීවිතයට පවා ලොකු තර්ජනයක් කළ වෙනවා. දැඩි සත්කාර ඒකකේ රෝහලක ප්‍රතිකාර ලබනවා. ඇය මේ දසුන දකින්න තමන්ගේ ආදරණීය මලක් වගේ දියණිය උදේ ලස්සනට ලෑස්තලා තමන් එක රැකියාවේ සම්මුඛ පරීක්ෂණයට ආපු ඇයට අන්තිමේදී ජීවිතයත් මරණයත් අතර සටනකට අවතීර්ණ වෙලා තියෙන්නේ තවත් මිනිහෙකුගේ නොසන්සිඳන කුරිරු ආශාවක් නිසා කාම ආශාව නිසා කියලා තේරුම් ගන්න තාත්තා අන්තිමේදී තමන්ගේ දුවට ඉරණම අත් කරලා දුන්න මිනිස්සුන්ට දඬුවම් පමුණවන්න උත්සාහ කරනවා. ඉතින් ගන්න උත්සාහය ඇතුලේ උන් බොහොම බලවත් මේ තුරන්. ඒ නිසාම ඔහුව ත්‍රස්තවාදියෙක් විදිහට හංවඩු කැහෙනවා. මොකද ප්‍රබල චරිත තමයි ඝාතනට ලක් වෙන්නේ ඔහු අතින්. ඉතින් මේ නිසා හැබැයි අහිංසක මිනිහෙක් අහිංසක ආදරණීය තාත්ත කෙනෙක් තමන්ගේ ආදරණීය දුව වෙනුවෙන් සටන් කරන තාත්ත කෙනෙක් මේ දුෂ්ට චරිතය විදිහට අපිට පෙන්වන මේ චරිත ඇතුලේ ජීවත් වෙනවා කියන එක තේරුම් කරවලා දෙන්න අජය සහ රියාට හැකියාව ලැබෙනවා. ෂාරුක් ඛාන් සහ ජොහී චාව්ලා තමයි ඒ චරිත දෙක
නිරූපණය කරන්න. ඉතින් ඔය ඇයි මතක් කර තියෙන ශරි ගොඩක් සූදියේ මතක් කිරීමට. ඉතින් ඒ වගේ තමයි ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න කියන්න. ඉතින් ඔබටත් පුළුවන්කම තියෙනවා ඔබේ මතකයේ රැඳලා තියෙන චරිත ගැන, එහෙම නැත්නම් ගීත ගැන හිතට දැනෙන දේවල් අපිත් එක්ක කියන්න. 0705 0705 0704 මැසේජ් එකක් එවන්න. එහෙම එවලා තියෙන තවත් කෙනෙක් තමයි අගුරුවාතොට ඉඳන් මිහිරි මැණිකේ ඒක නායක. ආදරණීය තාත්තා ගැන පැය දෙකක් ඇතිද කතා කරන්න කියලා අහලා තියෙනවා. ඒකනේ ඇත්තටම මදි. අක්කේ මගේ තාත්තා කියන්නේ මුළු ජීවිතේම මට කියලා දුන්න කෙනා නිසා තාත්තා ගැන කොයිතරම් කතා කළත් මදි. ඒ වගේම අකේලේ හැම අකේලේතුම් චිත්‍රපටයේ ගීතය මගේ තාත්තා ඇතුළු මෙලොකෙ සිළුම තාත්තලා වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා තියෙනවා. ඔව්, ඉතින් අද ගීත ලැයිස්සුවේ ඒ ගීතයත් තියෙනවා.

1905 වසර දෙතරගත වුණු අකේලේ හම් අකේලේ තුම් චිත්‍රපටය මමත් තනිවම ඔබත් තනිවම ආමිර් ඛාන් එක මනිෂා කොරලා ප්‍රධාන චරිත නිරූපණය කළා. මේ චිත්‍රපටයේ මන්සූර් ඛාන් තමයි චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ. එතකොට මේ චිත්‍රපටයේ සෙලම ගීත රචනා කළේ මජ්රුල් සුල්තාන්පුරි. අනු මලික් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. තමන්ගේ සිහින හඹා යන්න උත්සාහ කරන කාන්තාවක් ඇයට තමන්ගේ ආදරණීය සැමියා සහ පුතාව තැනකදී අතහැරිනෝ මගහැරිනෝ. ඉතින් ඒ සියල්ලත් එක්ක තනිවෙන තාත්තා සහ පුතාගේ කතාව. ඉතින් බොහෝ දෙනා අදටත් තාත්තා සහ පුතා අතර සම්බන්ධතාවය ගැන කතා කරනකොට බොලිවුඩ් සිනමාවේ මෙන්න මේ චරිත දෙක ගැන නිරන්තරයෙන්ම මතක් කරනවා. ආමිර් ඛාන් මේ චිත්‍රපටයේ තාත්තා විදිහට අපිට මුණ ගැහුණා. ඒ වගේම මේ චිත්‍රපටයේ ආදිල් රිස්වි සෝනු විදිහට චරිත නිරූපණය කළා. උදිත් නාරායන් එක්ක ඔහුගේ ආදරණීය පුත්‍රයා ආදිත්‍ය නාරායන් එදා අකෙලේ හම් අකෙලේ තුම් චිත්‍රපටයේ මේ ගීත

0: පළවර 7යි විනාඩි 45යි.
1: මෙසලකීමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
2: ශුකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදී දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වේද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම ලොතරැයිය NLB

නානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක රින්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට

0: ක්‍රියාත්මක වියමන
1: සංසතිය තහර. රැහත විනාඩි 48යි මානවීය ප්‍රේමය සොන්දර්යාත්මක වියමන සදදිය දහරහගෙන වෙන්නේ. ශ්‍රී ලංකාව ඇතුලේ වැඩිම යන්ත්‍ර ප්‍රමාණය කලවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සපිබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රය. ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. ඉතින් පැයට වී කිලෝ 17,200 ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වී මිටියකට වැය වෙන කාලය විනාඩි 5ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. ඔන්න සඳහන් කරලා තියෙන්නේ. එතකොට ගල් වැලි වී පොතු මේ සියල්ලම ඉවත් කරනවා. ඉතින් ඒ වගේම තමයි සහල් පොලිෂ් කිරීමත් සිදු වෙනවා. එතකොට දැන් විදුලි බිල ගැන වද වෙන කෙනෙකුට ඉගෙන හිතන වෙලාවකදී මේක හරි වැදගත්. අවම විදුලි පරිභෝජනයක් තමයි සිද වෙන්නේ. ඉතින් ව්‍යාජ අනුකරණ වලට රැවටෙන්නේ නැතිව වාසිය වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණ දෙකේ සංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරව ගන්න. ඔබට වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය නම් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් දුරකථන අංකය කතා කරන්න පුළුවන්. 0171 579 579 0171 579 579 කතා කරලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්.

0: මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක ව්‍යමන ආදරෙන් සඳදිය දහරාගෙන වෙන්නේ රහතයි වෙනදි 57 දැන්
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: නක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ හිතේ උපන් මාගේ
1: ඉසේකාරී සර්ට කැමති විදියට සර් ඕන විදියට කියාග සර් මං අයින් සර් මං සර් මට ඔය කිසිම අවුලක් අදාලා නෑ සර් හැබැයි සර් මට මොනව හරි කරන්න ආව අපේ අප්පච්චිලා කිතුලට යනකොට අරන් යන පිහිය විතරයි සර් මගේ අතට උරු මම වල්ල දානවා සර් අහුවෙන තැනක
2: විසේකාරේ
3: ඔබ කොහොමද බම්මේ ඔය දේවල් ගැන හරියටම දන්නේ
4: ඔය විමර්ශනය කරන්නේ සර් අපේ ගමේ අයියලා ටික කිරිහාමි මාමගේ පුතයි සුදු හාමිනේ නැන්දගේ පුතයි ඊට පස්සේ බණ්ඩි නයිද මාමගේ දුවයි ඔය කට්ටිය එකතු වෙලා තමයි සර් ඔය විමර්ශනය කරන්නේ අපේ ගමේ කොල්ල පුරුට්ටි ටික තමයි ඉතින් එකතු වෙලා රටේ පාලනේ මැච් එක ගහන්නේ ඉතින්
2: විසේකාරේ සතිය දින පහේම රාත්‍රී 9ට ITN

ආදරණීය ප්‍රසන්නහස සිහිර එන ගීත අපි අහනවා. ආදරණීය තාත්තා කෙනෙක් හමුණු තවත් තැනක් අපිට මේ රවුඩි රාතෝර් චිත්‍රපටයේදීත් මතක ඇති ඔබට චන්දනියා ගීතය තමයි අපි අහන්න යන්නේ. සමීර රංජුවන් තමයි මේ ගීතය ලියන්නේ, ශ්‍රේයා ഘോഷල් තමයි ගීතය ගායනා කරන්නේ. තාත්තා වගේම තමන්ගේ දුව වගේම අනිකුත් දුවවරුන්ටත් ආදරය කරන බොහොම සුන්දර මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඉතින් එහෙම ආදරණීය මිනිස්සු නිරන්තරයෙන්ම අපිට චිත්‍රපටවල නම් හමු වෙනවා. ඉතින් මේ වගේ චරිත සබෑ ලෝකෙත් වැඩි වැඩියෙන් හමු වෙනවා නම් ඒක කොයි තරම්නම් හොඳයිද කියලත් හිතනවා නේද? අද රටේ ලෝකේ වෙන දේවල් එක්ක තාත්තලා වගේ තමන්ගේ දියණියන් වගේ හිතලා හැම ගැහැණු දරුවෙකුම ආරක්ෂා කරනවා.

වලවරටයි වනාඩේ හයයි අතරින් සඳදිය දහරහගෙන ඔබ ඉන්නේ. 2023 වසර දෙතර ගත වනු සන්දේ ෆ්‍රෙඩි වංගා අධ්‍යක්ෂණය කළ රන්බීර් කපූර් දුත චරිත නිරූපණය කළ එවගේම අනිල් කපූර් බොබිටියල් රශ්මිකා මන්දනා ත්‍රිප්ති දිම්රි අපිට හමුණු චිත්‍රපටය ඇනිමල් බොහෝ දෙනා කතා බහට ලක් කළ චිත්‍රපටයක්. ඉරින් මේ චිත්‍රපටයේ ගැන කතා කරනකොට තාත්තා සහ පුතෙක් අතර තියෙන බැඳීම, ඒ බැඳීම ඔවුන්ගේ වයස් සීමාවන්, ඔවුන්ගේ ජීවිතවල ආශාවන් අරමුණු

0: එක නාට්‍ය මේකට එකතු කරගන්න නිරන්තරයෙන් මැතිවෙන පියපුතු ගැටුම ගැන කතා කරනකොට, ඉතින් මේ වගේ ගැටුම්කාරී තත්ත්වයන් මේ සම්බන්ධතාවය ඇතුළේ ඇතිවීම ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඉතින් මේ තාත්තා සහ පුතා දෙන්න, ඒ කියන්නේ රන්විජේ සහ එම නැත්තං බල්බීර් සිං, එතකොට ඊට පස්සේ අනිල් කපූර් ගත්තොත් රන්විජේගේ තාත්තා බල්බීර් සිං විදිහට අපිට හමු වෙනවා. ඉතින් මේ චරිත දෙක තුල කතා කෙරෙන කතාව කොයිතරම් දුරට යථා ලෝකයේත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන්ද ඔබට මතකද?
1: Papa, I've always wanted to spend time with you. That's all I want in my life. Chalte na order. Okay. Balbir Singh, 68, acute lymphoblastic leukemia, 4th stage.
2: Kya ye kab hua hai?
3: Kal hi pata chala. Doctors ka kehna hai ki 3 to 6 mahine ka waqt hai mere paas.
1: Papa, kuch nahi hoga aapko. Ye leukemia bahut common hai America mein. Mere bahut sare dost hain John Hopkins Hospital mein. We'll get you the best treatment, clinical trials, but we'll have to leave tonight. I'll make some calls, okay?
4: Be practical. This is not something you can solve with gun and violence.
1: नहीं सुननी मुझे आपकी प्रैक्टिकल बातें, मुझे नहीं सुननी आपकी प्रैक्टिकल बातें. पढ़ने की बात कर रहे हो ना, और मेरी गन और वायलेंस की वजह से ये घर आज भी आबाद है. आपने तो दुश्मन को दामाद बना के घर पे बिठा रखा था.
3: तुझे जितने भी गले काटने मेरे नाम पे काट ले, मैं जानता हूं तूने आज तक जो कुछ भी किया वो इसलिए किया क्योंकि अंदर से तू एक क्रिमिनल है और कुछ भी नहीं.
0: සමහර තැන්වලදී එහෙම වෙනවා. තාත්තා බොහොම මේ සෝකරන බැරි මේ රෝගයක් නිසා පීඩා විඳිනවා කියලා දැනගත්තාම පුතෙකුට පුළුවන් එක දරා ගන්න. මොන තත්ත්වයක හිටියත් ඔබට අවශ්‍ය වෙන්නේ තාත්තව සූපත් කරගන්න තමන්ගේ ජීවිතේ පුංචි කාලයක් තාත්තත් එක්ක ආදරණීයව ගත කරන්න. සමහර වෙලාවට අපිටත් අපේ කාර්යබහුල ජීවිතේ හැල්මෙ දුවනකොට තාත්තලා අම්මලා මගේ හැරෙන තැන් තියෙනවා, දෙමාපියන්ට දරුවනෝ මගේ හැරෙන තැන් තියෙනවා. හැබැයි ආයෙත් අවස්ථාවක් නොලැබෙන්න පුළුවන් තැන්වලදී මොකද අපි කරන්නේ? ඉතින් ගත වෙලා ගියපු කාලය අපිට නැවත ලබා ගන්න බැරි නිසා වර්තමානය තුළ ජීවත් වෙන එක කොයිතරම් වටිනවද? තාත්තා තමයි මගේ පන, පාපා මෙරිචාන්. Animal චිත්‍රපටයට සොනු නිගම්.

0: රැටයි වනාඩි 16යි දැන්
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
0: ජුනි 23 වනදා සිද්ධ විනායකර් මහාවිද්‍යාලය මන්නාරම සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකයා සුරේකිමු මගතොට
3: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා තිබින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
1: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න.

රටයි වනට වෙස්සයි ආදරණීය පියසෙනහස ගැන මතක් වෙන සුන්දර ගීත අද මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන සඳදේ දහරතුලින් අපි අහනවා. පාපා චල්ති ආනා සත් සමුන්දර් වර්සේ මෝදු හතකින් සයිරු හතකින් එහා ඉන්න තාත්තා කෙනෙක් වෙනත් මෙහෙම තමන්ගේ දරුවෝ කියනවනම් අනිවාර්යෙන්ම එනවා. ඔබට සමහර විට මතක ඇති ඔබ මේ චිත්‍රපටය බලලා තියෙනවා නම් 1967 වසරේදී තිරගත වුණු තක්දීර චිත්‍රපටයේ තමයි මේ ගීතය ඇතුළත් වුණේ. ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. බොහොම ආදරණීය ගීතයක්. ලතා මංගේෂ්කර් තමයි ගීතය ගායනා කරන්නේ. සමහර විට ඔබට මතක ඇති අනත් බක්ෂි ගීතය ලියුවේ.

වලඳ පලට ගියහම ලස්සන ලස්සන බොනික්කෝ ගොඩාක් පෙරලා ඉන්නවා. ඉතින් ඒ ලස්සන බොනික්ක අතරින් හොඳම ලස්සනම බොනික්කෙක් අරගෙන තාත්තට ඉක්මනට ගෙදර එන්න කියලා තමයි කියන්නේ. මේ ගීතය අහනකොට සමහර විට ඔබට සිංහල ගීතයකුත් මතක් වෙන්න ඇති. මේ ගීතයේ තනුවටම නිර්මාණය වුණු ගීතයක්. හොඳ හොඳ ළමයින් මේ වාගේ මේ මව්බිම ඉපදීන් යත් පොඩි ටික එකමුතු කරලා වඳිමු වඳි අපේ සිරිලක් අම්මා කියන ගීතය මේ ගීතයේ තනුවට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඔබට මතක් වෙන්නට ඇති. රට වෙනට 26යි මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක ව්‍යමන සඳදිය දහර ඔබ අදරෙන් අහගෙන ඉන්නේ. අදත් සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්වය ලපදෙන්නේ කවුද කියලා ඔබට මතක් කරන්න ඕනි. ජීවිත සිහිනයට වාසනාව ආශිර්වාදය කරන NLB අපිට කියනවා. NLB මෙගා පවර් ලොතරැයියත් එක්ක ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ ජීවිතයේ සිහින හැබෑවක් බවට පත් කරගන්න. විශේෂයෙන්ම මේ දවස්වල අපි වැඩිපුර කතාබහට ලක් කරන මෙගා පවර් ලොතරැයියේ ඊළඟ කෝටිපතියා බවට පත්වන ඔබට පුළුවන්කම තියෙනවා. එන්න තත් ඔබට පුළුවන් තව තව අවස්ථා ගොඩකට හිමිකම් කියන්න. මං කියන්නම් ඒ මොනවද කියලා. අපි ගත්තොත් ඉන්න පහුගිය කාලේ ගත්තොත් රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දවන්තව සුපරතෑගේ දෙකකින්ම රුපියල් කෝටි 70ක් මේක පව ඔබට ලබා දෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ වර්තාවන් සියල්ල අලුත් කරමින් දැන් ලංකාව ලොතරැයිකින් දිනා ගන්න පුළුවන් දවන්ත මෙගා සුපරතෑගකට අමතරව රුපියල් කෝටි 1ක පව සුපරතෑග සහ ග්‍රෑන්ඩ් සුපරතෑගකට සුපිරි මෝටර් රථයක් ඔබට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. මොඩල් හිනේ වගේම සුපිරි මෝටර් රථයක හිනේ හැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි 3ක්ම දෙන ලංකාවේ එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න කියලා තමයි මතක් කරන්නේ ඔබට.

රට වෙනද තෙස් හතරයි මානවීය ප්‍රේමය සොන්දරාත්මක වේමන සඳතිය දහර ආදරේ නහගෙන ඉන්නේ ඔබ. අපි යනවා ටිකක් අද කාලෙකට 1977 වසරදී මේ චිත්‍රපටය තිරගත වෙන්නේ මුක්ති චිත්‍රපටය. එතකොට මේ චිත්‍රපටයේ ශෂි කපූර්, සංජීව් කුමාර්, විද්‍යා සිංහ, මිථුන් චක්‍රවර්තී රංගනයෙන් එකතු වෙනමු. එතකොට ලස්සනම ලස්සන ගීත ගොඩාක් චිත්‍රපටයට ඇතුළත් වන ආනන්ද බක්ෂි තමයි ගීත ලිව්වේ. ආර්.ජී. බර්මන්, රාහුල් දෙවන් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. ගීත ගැන කතා කරනකොට කිෂෝර් කුමාර්, ආශා බොන්ස්ලේ, මොහමඩ් රෆි, මුකේෂ්, ලතා මංගেশකර් මේ චිත්‍රපටයේ ගීත ගායනා කරන එකතු වුණා. අපි තාත්තගේ ආදරය ගැන කතා කරනකොට ගොඩක් දෙනා ආදරය කරන ගීතයක් අහනවා. ලලා ලලා ලෝරි මේ ගීතය චිත්‍රපටයේ අවස්ථා දෙකකදී අපිට ඇහෙනවා. එක අවස්ථාවකදී මුකේෂ් කහදී, අනෙත් අවස්ථාවේදී ලතා මංගেশකර් හදී. අද අපි අහන සඳදිය දහරතරින් මුකේෂ්.

රටවනාට තිස්නොපයායි අපි යමුද ශිම්ලවලට. ශිම්ලවල කොෆි ෂොප් එක වේට කෙනෙක් විදිහට වැඩ කරන ඉන්ද්‍රනීල් මෝහන් ටාකෝර් හමුවෙන්න. ඔබට හිටියා ආදරණීය පුංචි දුවෙක් ඇය ගංගන්. ගංගන් එක නීල් අවුරුදු ගානක් තමන්ගේ ජීවිතවල ලොකු අරගල මැද්දෙන් කාලය ගත කරනවා. ඒකට හේතුව ගංගන්ගේ අම්මා ඇයව බිහි කළාට පස්සේ අතුරුදන් වෙනවා. දෙන්න එතනින් එහාට දහස්සකුත් එකක් අභියෝග බාධක මැත්තේ මේ නිල් එහෙම නැත්නම් තාත්තා තමයි තමන්ගේ ආදරණීය දුව ගොන්ගොන්ව ආරක්ෂා කරන්නේ. ඉන්ද්‍රනීල් මහන් ටාකෝර් විදිහට අශ්ව දේවගන් මේ චිත්‍රපටයට රංගන එකතු වෙනවා. ඒ වගේම සුෂ්මිතා සෙන්, ඒෂා අනපම් කේර් මේ චිත්‍රපටයට රංගන එක කරනවා. මේ ඒසා හි හුන් චිත්‍රපටය 2005 දී තිරගත වුණේ හරිභාවිච්ච අධ්‍යක්ෂණයකදී. सबसे प्यारा कौन है मेरे पापा हमोगे मातरी वैडियन मादरणीय मेरे पापा मगे ताता

0: casa.
1: මතත්වයේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල් තැන්ගේ ජයගත් විජය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.

රටවිට 46යි මානවීය ප්‍රේමීය සොන්දර්යාත්මක ව්‍යමන සොන්දතිය දහර ආදරෙන හගෙන ඉන්නේ ඔබ. අපි තවත් ගීතයක් අහන්න ලෑසි. මේ ගීතය හොයාගෙන අපි යනවා 1976 අවුරුද්දට. චිත්‍රපටය ගැන කියනවා නම් මේ චිත්‍රපටය දෝ අන්ජානි. චිත්‍රපටයේ අමිතාබ් බච්චන්, රේඛා, ප්‍රේම් චෝප්‍රා, ප්‍රදීප් කුමාර්, උත්පල් දත්, ලලිතා පවර් අද රංගනයෙන් එකතු වුණා. ඒ වගේම තමයි දැන් බොලිවුඩ් සිනමාවේ මතුන් චක්‍රවර්තී කියන රංගන ශිල්පියා ගැන කතා කරනකොට 80 දශකයක පාගේ ඉඳන් බොහෝ කාලයක් පුරා ඔහු බොහොම මේ දක්ෂ රංගනයක නිරත වුණා. මේ චරිතාංග කෙසේ වෙතත් ඔහු ක්‍රියාදාම චරිතත් එක්ක අපිට මතකයේ රැඳෙන චරිත රසක් නිරූපණය කළා. ඉතින් මතුන් චක්‍රවර්තී ළමා චරිතයක් නිරූපණය කරනවා මේ චිත්‍රපටයේ, කියන්නේ දෝ අන්ජනී චිත්‍රපටයේ. මේ චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයක් තමයි අපි අහන්නේ. කිෂෝර් කුමාර් මේ ගීතය ගායනා කළා. අදටත් තාත්තා සහ දරුවන් අතර තියෙන ආදරය ගැන කතා කරනකොට මේ ගීතය මතක් කරන ගීතයක් බවට, අමතක නොවන ගීතයක් බවට පත් වෙලා තියෙනවා. ද අන්ජනී චිත්‍රපටයෙන් මේක.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: රටය වනඩි 51යි
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න
0: ශ්‍රී ලාංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ පළමුවරට TV රේඩියෝ ඩිජිටල් එකවර එක මිටට
3: දියුණු මානව සම්පතක් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දායකත්වය අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය බදුර සෙනවිරත්න මහතා සමගින් ඔන්නියා පොලිටික්ස් හෙට රාත්‍රී 10:30ට

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වඩේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක විමන සඳදිය දහරහගෙන ඉන්නේ අද තනුග්‍රහක දායකත්ව ඔබට ලබා දෙනවා NLP මේකප් අව. ඔබට දැන් පුළුවන්කම තියෙන මුදල් හිණේ වගේම සුපිරි මෝටර රථයේ කිහිනේ බෑකරකන් රුපියල් 40කට සුපිරි තෑග 3ක් වදින ලංකාවේ එකම ලොතරැය NLP මේකප් අව මිලදී කියන ඒ සිහිල සිහින සබාවක් වටපත් කරගන්න ජීවිතයේ සේනේට වාසනාව ආශිර්වාද කියන්නේ NLP. ඒ වගේම මාක්ස් වන් හෝල්ඩින්ග්ස් අදත් අපිට කියනවා අනුග්‍රහක දායකත්වය ලබා දෙමින්. උතුරතර වූ පේසෙනහස වෙනුවෙන් අපි අද දවස වෙන් කරා මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වේමන සතුටියත් ආහාර තුල මේ පැය දෙකක කාලය බොලිවුඩ් සිනමාවේ අපිට මතකයට නැගෙන අමතක නොවන චරිතත් එක්ක ඒ පියසෙනහස ගැන ගැයුව ගීත කියලා අපිට මතක් වෙන බොහෝ ගීත අද අපි තෝරගත්ත සඳදී දහර සමගින් අහන්න. ඉතින් ඒ ගීත අතරේ අපි අද අහන වෙදෙන අවසන් ගීතයට තමයි යන්නේ. මේ ගීතය ගැන කතා කරනකොට අපිට යන්න සිද්ධ වෙනවා 90 දශකයේ අග භාගයට. සුනිල් දර්ශන අධ්‍යක්ෂණය කළ අක්ෂය කුමාර්, කරිෂ්මා කපූර්, ශිල්පා ශෙට්ටි ප්‍රධාන චරිත නිරූපණය කළ ජාන්වර් චිත්‍රපටය ගත තුන වසර තිරගත වුණු චිත්‍රපට අතරේ ආදම් වාර්තා තින්න 13 වන තන දිනාගත් චිත්‍රපටය තමයි ජාන්වර් කියලා කියන්නේ. ජාන්වර් චිත්‍රපටේ ඔබට මතකද මේ දවස?
1: मैं तुझे लाके दूंगा, तो रोना बंद कर, बंद कर रोना। कहीं से भी लाके दूं, कैसे भी लाके दूं, तेरी हर जिद को पूरी करूंगा मैं।
0: कहें हरी कहो महारी अरेगेन लगरेगेन आला देना मां अबे सेलम सेन सबै करन्नं केलाई राजुट ओके वे इरिंग मेहम देवल तमाई तीयने තාත්තලා සහ දුවලා, ඒ වගේම තාත්තලා සහ පුතාලා, අම්මලා සහ දරුවෝ, මේ කොයි හැටිවතත් මේ ලෝකේ තියෙන හොඳම ලස්සනම වටිනම දේවල් තමන්ගේ දරුවන් වෙනුවෙන් ලබා දෙන සිහින දකින, ඒ වෙනුවෙන් කැප කිරීම කරන අපමණ මව්පියන් මේ ලෝකේ මේ වෙලාවෙත් වෙහෙස මහන්සිය නොබලා වැඩ කරනවා ඇති. ඇස්වලට නිදි නැතිව, සමහර වෙලාවට කුසට ආහාරක් නැතිව, තවත් සමහර වෙලාවට මේ සියලුම දේවල් තිබුණත් හිතට සහනයක් නැතිව. ඉතින් එහෙම අම්මලා තාත්තලා ගැන කතා කරන්න එක දවසක් මදි කියන එකයි හැමදාමත් මගේ අදහස නම් පෞද්ගලිකව. හැබැයි ඉතින් දවසක් වෙන් වෙලා තියෙන නිසා ඒ තේමාවත් එක්ක ගීත එකතුවක් ඔබත් එක්ක බෙදා ගන්න හේතුව නිසායි අද බොලිවුඩ් සිනමාවේ අමතක නොවන චරිත මැව්ව තාත්තලා ගැන අපි කතා කරන උත්සාහ කළේ. ඉතින් ඈත අතීතයට ගියා එක් ෆුල් දෝමාලි චිත්‍රපටය, ඒ වගේම තක්දේ චිත්‍රපටයේ ගීතයක් අපි ඇහුවා. ඒ වගේම මේ මෑතකදීම අපිට අහන ලැබුණු තාත්තා වෙනුවෙන් ගෑනු ගීතය පාපා මැරි ජොන් සොනු නිගම් ගායනා කළ ඇනිමල් චිත්‍රපටයට මේ දක්වා වූ ගීත බොහොමයක් අපි ඇහුවා. ඉතින් එහෙනම් ජානුවර් චිත්‍රපටයට උදිත් නාරණ එක සඳේ චොහාන් ගායනා කළ මේ ගීතයත් එක්ක අද සඳදිය දහර නිමාවට පත් කරනවා. ඔබ ළඟ නැති හැම මොහොතක්ම මගේ හිතට සැනසීමක් නෑ. ඔබව දකින නැති හැම මොහොතක්ම හරිම කරදරකාරී. හැබැයි ඔබව දැක්කම හිතට ඇතිවෙන්නේ සහල්ලාවක්, සහනයක්.

0: සංසතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේ රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 6799 579

0: 99.5 අනුත්තුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලාංකය හඬ
1: වෙලාවරාතුරි නවයයි විනාඩි හතරයි.

සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 450

හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක රින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: FM 93.7 Lakhana Radio ITN
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

වෙලාවරාත්‍රයේ 10යි විනාඩි 1යි. සමහර හීන තියෙනව නේද ඔයාගේ ජීවිතේ? අපිට හැබෑ කරගන්න ටිකක් අමාරු හීන. එතකොට අපි මේ හීන හැබෑ කරගන්න එක එක ක්‍රම හොයනවා. හැබැයි මේ අපි ඔයාලට මෙන්න මේ ක්‍රමයේ යෝජනා කරන්න පොඩ්ඩක් try කරලා බලන්න. මේ ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: ආශිර්වාදය.
1: අයිබෝන් ඔබේ හිතේ තිබෙන හීන ලැයිස්තුවේ තවමත් හැබැයි නොවන හීන ඕනෑ තරම් ඇති. ඉතින් අදත් ඒ හීන හැබැයි කරන්න අපි සූදානම්. ආරම්භ කරමින් NLB ජාතික ඡායාරණය මේ ඔබේ වාසනාවේ සුබ අඩහෝරාව. ඉතින් අද ඒ වෙනුවෙන් වාසනාවේ පරිගණක නිල වාර්තාවන් ලබා දෙන්නේ පරිගණක නිලධාරී ගයනි ක්‍රිෂාන්තද සිල්වා මහත්මිය විසින්. එතෙක්ම මේ අපි හඳුනාගන්නේ අද අධීක්ෂණ මණ්ඩලය. මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන KW මුණසිංහ ආරච්චි මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා, එතෙක්ම ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී WGLK වතලියද්ද මහත්මිය, ලොතරැයි වර්ග 8ක් සූදානම් ඔබව දිනවන්න. අපි ආරම්භ කරනවා ඔබේ වාසනාවේ සුබ ගමන. හිතේ තියෙන හීන හැබෑ කරගන්න නම් අතේ සල්ලි වැඩි වැඩියෙන් තිබිය යුතුමයි. ඉතින් අද ඔබේ අතට සල්ලි වෙනුවෙන් මේ අපි ආරම්භ කරන්නේ NLB ජය ජයග්‍රහි 494 වන දිනුම්පාරයයි. ඔබේ ජය වෙනුවෙන් අපි යනවා අද දිනුම් මැදීමයි. ඔබට ජය රැගෙන එන ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජයන්ත 4යි මේ අපි තෝරා ගන්න. අද දවසේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය U, ජය අංක 6, 9, 2 සහ 1. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ඔබේ මිලතරයේ NLB ජය තුලින් මේ අවුරුදු දෙත ₹5,06,000 තෑගි 222ක්, ₹50,016,000 තෑගි 5,663ක් ඔබට ලබා දී අවසන් අපි.
2: Today's selected English letter is U, winning number 6921.
1: අදත් 500,000 වාසනාවන්තෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කළේ දෙවෙනුවර NLB අලෙවි නියෝජිත KG ශාන්ත මහතා විසින්. එත් එක්කම ₹50,000 බැගින් දිනා ගන්න වාසනාවන්තයින් 35 දෙනෙක් අද ඔබ අතරින් පිළිවෙනවා. ඒ අනුව NLB ජය මේ දිනුම් වාරයෙන් රට පුරාම වාසනාවන්තයින් 73,741 දෙනෙක් බිහි කරද්දී ඔවුන් අතරේ ₹63,07,641 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. වාසනාවන්ත ලග්න සංකේතයක් එක්ක ජය අංක 4ක් සූදානම් අදත් ඔබේ වාසනාවේ හඳහන් ගලපන්න. ඉතින් අපි ඒ වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන ජයග්‍රහී 1535 වන දිනපාරය. ලග්න සංකේත 12ක් අතරින් වාසනාවන්ත ලග්න සංකේතයක් දැන් අපි තෝරා ගන්නවා. අද දවසේ වාසනාවන්ත ලග්න සංකේතය ධනු. නියත ධනයෝගයක් ඔබේ කරන ජය අංක 4යි දැන් අපි තෝරා ගන්න. අද වාසනාව ඔබේ කරන පළමු ජය අංකය අංක 45. එහෙනම් දැන් අපි තෝරා ගන්නේ අද දවසේ වාසනාව ඔබේ කරන දෙවන ජය අංකය. අද ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකය අංක 25. ලග්න සංකේතය සමගින් ජය අංක 2ක් අපි තෝරා ගත්තා. මේ තෝරා ගන්නේ අද ඔබට වාසනාව රැගෙන එන දෙවන ජය අංකය. අද දවසේ දෙවන ජය අංකය අංක 37. හඳහන වාසනාව ඔබේ කරන අවසන් ජය අංකයයි මේ අපි තෝරා ගන්නේ. අද දවසේ ඔබට වාසනාව රැගෙන එන අවසන් ජය අංකය අංක 58. අපේ රටේ ශක්තිය රණවිරුවන් ඔවුන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටව රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් මේ අවුරුද්දේදී සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක්, දස ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 118 දෙනෙක් අපි බිහිකොට අවසන්.
2: Today's selected zodiac sign is Sagittarius, winning numbers are 45, 25, 37 and 58.
1: අද හඳහනින් තවත් දස ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබට ලැබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව අද සමස්ත වාසනාවන්තයින් 132,095 දෙනෙක් අතරේ ₹9,85,720 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. නියත ධනයෝග ඔබේ කරන හඳහනින් හෙට ඔබේ වන සුපිරි ත්‍යාගයේ වටිනාකම ₹36,89,719 සතහැටක්. සතියේ ආරම්භ වන අද දවසේදීත් අපි සූදානම්. සත් දිනම ජය නියත ගොවිසිතින් 4,468 වන වතාවටත් වාසනාව ඔබේ කරන්න. එහෙමනම් රුපියල් කෝටි 6ක් මුවාගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න අපි යනවා අද දිනම වැඩිමිට. අද වාසනාව ඔබේ කරන වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මුලින්ම අපි තෝරා ගන්න. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය J. දෙවන අංශයෙන් මේ අපි තෝරා ගන්නේ අද දවසේ ජය අංක 4. වාසනාව ඔබේ කරන පළමු ජය අංකය අංක 67. එහෙමනම් මේ සූදානම අද දවසේ දෙවන ජය ජයංකය තෝරා ගන්න. ඔබට වාසනාව රැගෙන එන දෙවන ජයංකය අංක 7. සත් දිනම ජයනීත ගවසතින් අද වාසනාව ඔබේ කරන දෙවන ජයංකයයි මේ අපි තෝරා ගන්න. අද දවසේ දෙවන ජයංකය අංක 26. රුපියල් 6 කෝටි 1 වාගේ සුපිරිත්‍යාගයක් ඔබේ කරන අවසන් ජයංකයත් දැන් අපි තෝරා ගන්න. අද වාසනාව ඔබේ කරන අවසන් ජයංකය අංක 45. කෘෂිකර්මාන්තයේ නගා සිටවන දායක වන ගොවීන්ගේ බාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සත් දිනම ජයනීත ගවසතින් මේ අවුරුදු දෙදෙනෙක් සුපිරිත්‍යාගලාභින් දෙදෙනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභින් 50 දෙනෙක් මේ වෙනකොටත් අපි බී කොට අවසන්.
2: Today selected English letter is J. Winning number 67, 7, 26 and 45.
1: අද ගවසතින් තවත් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභී අපි බී කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කරන්නේ දෙහිවල NLB අලෙවි නියෝජිත චමිල නන්දන.

0: යනු අද සමස්ත වාසනාවන්තයෙන් 118,478 දෙනෙක් අතරේ රුපියල් 98,96,041 මුදලක් සත් දින මචයනීත ගොවිසිතින් දැන් අපි බෙදා දෙන්න. ගොවිසිත 4469 වන හෙට දිනම් වාරයෙන් ඔබේ වන දැවැන්ත සුපිරිතයාගේ වටිනාකම රුපියල් 6,86,50,559 756ක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: පැඩි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
2: සියයක්ම ඔබ යටි.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: වාසනාවන්ත ඔබට වැඩි වැඩියෙන් තවත් වාසනාව රැගෙන එන සුබ දවසක් ලොතරැයි ත්‍යාගරාජාව අලුත් වෙලා පහසු වෙලා ඒත් එක්කම ටෑගිත් වැඩි වෙලා කියලා ඔබ දන්නවා. සුබ ලග්න සංකේතයේ සමගින් සුබ ජය අංක 3ක් ගලපාගෙන මුදලින් රුපියල් 105ක් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් ඔබේ කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඒත් එක්කම සුබ ජය අංක 3 ගලපාගෙන රුපියල් 50,000ක් ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000ක් වගේම තවත් මුදල් ත්‍යාගයන් ඔබේ කරන්න සුබ දවසක් තුළින් අදත් අපි සූදානම්. අද දවසේ සුබ ලග්න සංකේතයයි මේ අපි තෝරාගන්නේ. වාසනාව ඔබේ කරන සුබ ලග්න සංකේතය කන්‍යා. මේ සූදානම අද දවසේ සුබ ජය අංක තෝරාගන්න. පළමු සුබ අංකය අංක 33, දෙවන සුබ අංකය අංක 32, අද දවසේ තෙවන සුබ අංකය අංක 40. රුපියල් 25,000 බැගින් මුදල් ත්‍යාගයන් ඔබට ලබා දෙන්නයි දැන් අපි සූදානම් වෙන්නේ. අද සුබ දවසක් ප්‍රවර්තන ත්‍යාගාංකය 0.477. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජයම දායකත්වය ලබා දෙන සුබ දවසක් අතරයෙන් මේ අවුරුද්දේ රුපියල් 105ක් ඉලෙක්ට්‍රික් යතුරුපැද දිනා ගන්නා වාසනාවන්තින් 218 දිනක් අපි බිහිකට අවසන්.
4: Today's selected zodiac sign is Virgo. The winning numbers are 33, 32 and 40.
0: අද රුපියල් 105ක් ඉලෙක්ට්‍රික් යතුරුපැද දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත් අත ඔබට අලෙවි කළා JPK විතානගේ බණ්ඩාරගම PHP රාජකරුණා අනුරාධපුරයේ කියන NLB අලෙවි නියෝජිතින් විසින්. ඒ විතරක් නෙමෙයි රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 7 දිනෙකොත් අද ඔබ අතරින් වේ වෙනවා. ප්‍රවර්තන ත්‍යාගාංකය ගලපාගෙන රුපියල් 25,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 40 දිනෙකොත් අද අපි බිහි කළා. ඒ අනුව සුබ දවසක් මේ දිනුම් වාරයෙන් රට පුරාම වාසනාවන්තින් 106,313 දෙනෙක් අතරේ රුපියල් 97,79,301 මුදලක් මේ දැන් අපි බෙදා දුන්නා. ඔබේ වාසනාවේ සුබ අඩ හෝරාව NLB ජාතික ජයවර්ණයේ දෙවන අර්ධයෙන් ඔබට වාසනාව රැගෙන එන්න අචල මගින් රාධිකා සූදානමේ.
4: මීළඟට මෙගා පවර්
5: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටෑග් ඉදෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
6: දකින දකින තැන වාසනාවන්ත ජයග්‍රාහී මුහුණු දකින්නයි NLB අපි නම් කැමති. ලොතර ඉතිහාසය වෙනස් කළ, ලොතර ඉතිහාසය අලුත් කළ මෙගා පවර් ලොතරැයියෙන් රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක දැවැන්ත සුපිරි තෑගි දෙකක් ඔබට ලබා දුන්නා. මේ කතා කරන මොහොතේ රුපියල් කෝටි 29කට වඩා වැඩි මෙගා සුපිරි තෑගි ඔබේ කරන්නේ යලිත් අපි සූදානම්. වාසනාවන්ත 2574 වන දිනුම් වාරේ මේ වාසනාවන්තයා ඔබද කියලා බලමු අපි.
7: ඉන්ද්‍රේ නාලුම් නම් උගලි සඳිතරකනෝ.
6: ඔබේ හින සැබෑ කරන මෙගා පවර්නේ හිතේ තියෙන වාහනයක සිහිනය සැබෑ කරන්න අපි දැන් සෝදානම් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ ලෙස මේ දකින සුපිරි මෝටර රථය ඔබේ කරමින්. වසනාවන්ත ඔබ දිනන වසනාවන්ත මෙගා පවර් අද දිනුම් වාරේ අපි එහෙනම් ආරම්භ කරන්න සෝදානම්. රුපියල් 29,56,00,000කට වඩා වැඩි මෙගා සුපිරි ත්‍යාගයක් තියෙන දිනා ගන්න මුලින්ම අපි තෝරන්නේ ඉංග්‍රීසි අක්ෂරය. Y ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වසනාව ගෙනාවේ. ජයග්‍රාහී සුපිරි අංකය අපි දැන් තෝරන්නේ. මෙන්න අද සුපිරි අංකය අංක 11. වසනාවන්ත අංක 4 අපි දැන් තෝරගමු. මෙගා පවර් පළමු ජයග්‍රාහි අංකය අංක 13. දෙවන අංකය අංක 51. තුන්වන අංකය අංක 3. සිවන අංකය අංක 64. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදට ඍජුම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභීන් 44 දෙනෙක් බිහි කළ අවසන්.
8: Today selected English letter is Y. Super number is 11 and the winning numbers are 13, 51, 3 and number 64.
6: රුපියල් 102 බැගින් 4 දෙනෙක් දිනාගත්තා. ඒ ලොතරැයි පතාලි විකලේ මේ අලෙවි නියෝජිතයින්

0: AAS අමරසිංහ නොච්චාගම රෝහණ කුමාරගල්ලියද්ද TM කුමාරතුංග මාවතගම සහ DD සුනීතා නවගම සමස්ත ජයග්‍රහකින් 119,568 දෙනෙක් අතර රුපියල් 76,58,840ක මුදලක් අපි බෙදා දුන්නා. කවදා දවන්ත සුපිරි තෑගි ඔබට ලබා දෙමින් ඔබේ හදවතේ විශ්වාසය යළි යළි තහවුරු කරන මෙගා පව හෙට මෙගා සුපිරි තෑගිය රුපියල් 29,58,30,674ක් හෙට පව සුපිරි තෑගිය රුපියල් කෝටියක් හෙට ග්‍රෑන්ඩ් සුපිරි තෑගිය සුපිරි මෝටර් රථයක්. අටකට වඩා වැඩි අති දැවැන්ත ධනදානයක් ඔබේ කරන්න අපි සෝදානම්. ජාතියේ මහදන සම්පත ධනදානය වසන අවන්ත 2256 වන දිනුම් වාරය. හරි, එහෙනම් අපි යමු දිනුම් ඇදීමට. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. ඒ ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. ජයග්‍රාහී අංක 4ක් අපි අංශය ඇසුරෙන් දැන් තෝරගමු. පළමු ජයග්‍රාහී අංකය අංක 7, දෙවන අංකය අංක 37, තුන්වන අංකය අංක 22, සිවන අංකය අංක 52. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන ධනදානය ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරි ත්‍යාගලාභී රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 28 දෙනෙක් 2,380,000 දෙනෙක් බිහි කළා.
1: Today's selected English letter is A and the winning numbers are 7, 37, 22 and number 52.
0: රුපියල් 102ක් ඔබ දිනාගත්තේ වසනාවන්ත රතරේපත ඔබට අල්විකලේ මැණිකින්න අලවි නියෝජිත KR රත්නායක සමස්ත ජයග්‍රහකීන් 90,707 දෙනෙක් අතර රුපියල් 522,720ක මුදලක් අපි රුපියල් කෝටි 13ක රුපියල් කෝටි 12ක රුපියල් කෝටි 9ක රුපියල් කෝටි 8ක දැවැන්ත සුපිරි ත්‍යාගි ඔබට ලබා දුන් ඔබේ ධන නිදානේ හෙට ඔබේ සුපිරි ත්‍යාගය රුපියල් 810,463,712. ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත මේ වසරට අපි සුපිරි ත්‍යාගලාභී 9 දෙනෙක් බිහි කරලා අවසන් වසනාවන්ත ඔබ දස වන සුපිරි ත්‍යාගලාභියද කියලා බලන 6,226 වන මහජන සම්පත වසනාවන්ත දිනුම් වාරය අපි ආරම්භ කරන්න. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහී අංක 6 අපි තෝරන්නේ. රුපියල් 2,66,00,000කට වඩා වැඩි සුපිරි ත්‍යාගය දෙනා ගන්න පුළුවන් මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරයේ T ජයග්‍රාහී අංක 9,85,724. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මහජන සම්පත රැයියෙන් මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක් රුපියල් 125 ප්‍රථම ත්‍යාගලාභීන් 188 දෙනෙක් ලක්ෂපතියන් 3,420 දෙනෙක් බිහි කළා.
1: Today's selected English letter is T and the winning numbers are 985724.
0: රුපියල් 125ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැප්පත ඔබට අලවිකලේ මහනුවර අලවි නියෝජිත TL නිශාන්ත ජයංක 5ක් මුල සිට අගටත් අග සිට මුලටත් ගලපගෙන රුපියල් 100,000 බැගින් වසනාවන්තයන් 22 දෙනෙක් දිනාගත්තා. එළතරේපත් අලවිකලේ මේ අලවි නියෝජිතයින් ප්‍රසාද් ප්‍රියදර්ශන කිරින්ද KAI පත්මලතා කඩවල ලාලනී ලියනගේ මීගම කොච්චි කඩේ හෙටි ආරච්චිගේ ප්‍රියන්ත හෝමාගම ජසින්තා ජානකි ගාල්ල රංගන ආරිදාස නාරම්මල අතුල කුමාර හොරම්බාව UK රණසිංහ මහනුවර ඇන්ටන් රොචාන් ඩයස් ගල්මොරුව තමින්ද කුමාර ආනමඩුව ප්‍රශාන්ත දිසානායක මහා ඇලගමුව NS ජයසෙන මඩබැද්ද ශාන්ත කුමාර මැදබැද්ද NGC ප්‍රියදර්ශනී දඹුල්ල WAT මංචනායක බුත්පිටිය ශිරාණි රේණුකා දෙහිමල්වත්ත සුසිලා පද්මිනී වතුපිටිවල AG ශ්‍රියානි නිකවැරටිය ලක්මාල් කුලසිරි මෝල්පේ මදන්ත සිරිවර්ධන බුල්නෑව ධම්මික වීරසේන නාරම්මල සහ මාතර දිස්ත්‍රික්කයෙන් වසනාවන්ත ලොතරැප්පතක් ඔබට අලෙවි වුණා. ඒ සමග සමස්ත ජයග්‍රාහකයින් 256,200 දෙනෙක් අතර රුපියල් 2,08,89,120ක මුදලක් අපි බෙදා දුන්නා. හෙට මහජන සම්පත ඔබ දිනන ඔබේ සුපිරි ත්‍යාගය රුපියල් 2,70,46,80ක්.

0: අද වෙදමට අද මුදාතෑගේ ඔබට දිනාගන්න පුළුවන් අද සම්පත ඔබට අද වසනව ගෙනාව දිනුම් වාරය 801 මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය සහ මහජන සම්පත අවසාන අංක 4 ගලපගෙනයි අද සම්පතින් අදත් මුදාතෑගේ ඔබ දිනාගන්නේ. ඒ අනුව අද ඉංග්‍රීසි අක්ෂරය T ජයග්‍රහී අංක 5724. අද සම්පත draw 801. Today's English word is T and the winning numbers are 5724. රුපියල් 250,000 බැගින් වසනවන්තෙන් 3 දෙනෙක් දිනාගත්තා. එළතරපත අලවිකලේ මේ අලවි නියෝජිතයින් සීතා කුමාරි පොඩිමැණිකේ යටවත්ත ඊ.ඒ. සමරසිංහ බුලස්සිංහල සහ එස්. ජයරත්න දඹුල්ල. රුපියල් 50,000 බැගින් වසනවන්තෙන් 48 දෙනෙක් අද දිනාගත්තා. අද සමස්තයග්‍රහකින් අතර රුපියල් 1,17,160,000 මුදලක් බෙදා දුන්නා අපි. වසනවන්තෙන් අද 922,632 දෙනෙක් අතර රුපියල් 8,548,540 මුදලක් බෙදා දෙලා එන්.එල්.බී. ජාතික ජයවර්ධන අපි සමගන් සෝදානම් වෙන්නේ. හෙටත් එනවා එහෙනම් ඔබට වාසනාව අරගෙන. අපි දන්නවා ඔබට මතකයි කියලා. ජීවිත සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: එන්.එල්.බී.
2: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
3: වෙලවරාත්‍රී 10:19 ලක්කඩ ආගෙනින්නේ.

කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධ ඥාචත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි. මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

දෙවිවසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසැසින් නොවෙයි, අපි නුවණැසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

එට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි. පුහුදුන් අප අනිත්‍ය වූ කය නිත්‍ය වශයෙන්ද, අනාත්ම වූ කය ආත්ම වශයෙන්ද, දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

අනුකම්පාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන
හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්, සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ.

ඔබට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණයේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවි පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුල මෙහෙවන හැටි පේනවා. මා තුල නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා. මගේ සිත නෙළුමක් වගේ
විකසිත වෙන බව මට පේනවා. මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් ශෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක් වේ.

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්නම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

අනන්ත සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැම දෙනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදීන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදීන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් සා

0: FM 93.5 ලක්කඩ අහගෙන ඉන්න වෙලාව දෙ 5 විනාඩි 3යි.
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සැලකි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය

කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

වලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානා කොට වදාලේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ